කරන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ, දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන්න ඕනේ. හරිම වටින දෙයක් තමයි ජීවිතයේදී දන්න දෙයක් තවත් කෙනෙකුට කියලා දෙන එක. නොදන්න දේ දන්න කෙනෙකුගෙන් අහගන්න එක. තියෙන දෙයක් නැති කෙනෙකුට දෙන එක. ආදරය දෙන එක, ආදරය කරන එක. එතකොට තමයි ආදරයත් ලැබෙන්නේ.

ඒ ස්වර වලට හඬට හරි දෙන්න අපි කතා කරන්නේ මත කතා කරන්නේ ඒක නිකන් ස්වර මත ඇවිදගෙන ගියා මේ එප්පාවල ස්කෝලේ නියෝජ්‍ය විදුහල්

අහන්ඩයිට දෙන්න කියලා. එකක් හරි හැමදාම දෙන්න කියලා. පුළුවන් විදිහට අපි ඉදිරිපත් කරනවා. දැන් අපි අහමු ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීයක්.

හරියටම විනාඩියයි තප්පර 56යි ගීතය. ඉතාර මං කිව්වදීම තමයි ක්ලරන්ස් ලියල තිබුණේ. ගිරානිලෙන් නොප වැටිලා, ගිරානිලෙන් නොප වැටිලා. ඔහුගේ එකමදේ අර රිද්මය වේගය. සුදුමැණික ගැන යා කිව්වෙත් ඔය විදිහටම තමයි.

ඔන්න බලන්ඩ මම මේ කියන්නේ ගුවන්විදුල ගීතය විහිදුණු හැටි. නීලවරල නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසි. ඔබේ දෑසයි ඔබේ දෑසයි නීල උත්පල දිගටි දෑසයි. නීලනුවන් මානෙල් මල් අද අරසර ලබන දේවානන්ද වෛද්‍යසේකරයන් ගැයූ ගීය. එතනින් පටන්ගත්තාම අනුරාගිනියෝ චල ලෝචනියෝ රස කාමිනියෝ ගැනත් ලියවුනා. සුදුමැණිකේ මුතුමැණිකේ මාලනී රම්යා සුරම්යා සුරංගි ගැනත් ලියවුනා. එහෙමයි ගුවන්විදුලි ගීතය. ගැඹුරක් තියෙනවා, සරල බවක් තියෙනවා. මහාචාර්ය සුනිල් ආරත්න ඔක්කොම කැටි කළා ලියනවා. ගොයම් හීනමට පෙනියන් කියලා.

දැන් 6ට මිනිත්තු 10යි. මේ පුදු වැඩේ කියන්නේ මේ ගීතය ඉවර වෙනකොටම තව ගීතයක් පටන් ගන්නවා. මාගේ දැන් මේ කන්සෝල් එකේ මක් හරි ඔටෝ වැටිලාද මන්දා. ඔටෝ ස්ටොප් කරමු එතකොට හරි. දැන් මේ වචන කොච්චර ලස්සනද, සිදාදිය, බැද්ද, සෙයිලම, ගොයන්හීන, අර ගිරා නීල, ඊළඟට වැවේගෙදර කරල්ලියක්ද මාලියක්ද මැණික්කින්න. සිංහල භාෂාව තරම් ලස්සන භාෂාවක්. කුසුම් කුසුම් මල්දම් කුසුම් මාලි, පීබී රත්නායක 10 කණුව රිදී මාලියක්ද ලස්සනට ලියලා එවන කෙනෙක්. දවසක් බුදුහාමුදුරුව එක්ක කතා කර කර ඉන්න මොහොතක ආනන්ද හාමුදුරුව කීවා, මේ සරල බසින් කියන්නේ, ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ හරි අඩක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රතාව උඩ කියලා. එතකොට බුදුහාමුදුරුව වදාලේ, එහෙම කියන්න එපා ආනන්ද, එහෙම කියන්න එපා. හරි අඩක් නෙවෙයි, මේ මුළු ශාසනයෙම තියෙන්නේ කල්යාණ මිත්‍රතාව උඩ කියලා. මේ සිංහලෙන් එතුමා ලිව්වේ අදහස, මේක පාලියෙන් හරි වෙනත් භාෂාවකින් මේ උත්තමයෝ සන්නිවේදනය කරගන්න ඇත්ති. ඉතින් අපට ඉන්න මිත්‍රයෝ ගැන හිතුවාම ඒක හොඳට තේරෙනවා, කල්යාණ මිත්‍රයෝ නෙවෙයි අපිට ඉන්නේ, අපාය සහාය මිත්‍රයෝ. කොච්චරවත් වැරදි පැත්තට ඇදලා ගන්න බලන්නේ. ජීවිතය ගැන අවබෝධයක් නැති මිත්‍රයෝ, සිහියක් කල්පනාවක් බුද්ධියක් නැති හිස් මිනිස්සු. ඉතින් අපට ජීවිතය ලස්සනට පේන්නේ කොහොමද? ජීවිතය කියන්නේ විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නොවේ. පීබී රත්නායක 10 කණුව රිදී මාලියක්ද. එහෙමනම් ඊළඟ ගීතය මනුස්සකම ගැන. ආහා, කදිමට ගැලපෙනවා රත්නායක උන්නහගේ කතාවට මේ ගීතය. ඊට පස්සේ අපි අනුග්‍රහක නිවේදන විමසා බලමු.

හිරු සදිසි, සඳු සදිසි, මල් සදිසි මිනිස්සු අඳ වෙනවා, නික්ම යනවා. කවුදේ? වසන්ත කුමාර කොබෝක ලිව්වේ ලක්ෂ්මණ විජේසේකර ගායනා කළේ. විනාඩි පහකින් ප්‍රවෘත්ති. මෙන්න මහජන සම්පති ඉංග්‍රීසකුර ඊ ජයංක 322164 125ක් පැලවත්තට. අද මහජන සම්පත කෝටි 2යි. ධන නිධානය ඉංග්‍රීසකුර සී ජයංක 36 37 72 78. අද ධන නිධානය කෝටි 11ක්. මෙන්න මෙගා ගන්න මෙගා ඉංග්‍රීසකුර යූ සුපිරියංක 7 ජයංක 35 41 56 65. අද මෙගා පව මෙගා සුප්‍රීතියාගේ කෝටි 25යි. පව සුප්‍රීතියාගේ කෝටිය ග්‍රෑන්ඩ් සුප්‍රීතියාගේ සුපිරි මෝටකාර රථයක්. සුබ දවසක් ඔබට. ලග්නය කන්‍යා ජයංක 39 42 47, ත්‍යාග ප්‍රවදනාංකය 77 46. ගොවිසෙත ඉංග්‍රීසකුර ඒ ජයංක 36 53 65 67. අද ගොවිසෙත කෝටි 6ක්. හඳහන බලමු. ලග්නය මකර ජයංක 3 14 38 51, 3 14 38 51. දසලක්ෂයක් කුරුණෑගලට. අද හඳහන ලක්ෂ 34යි. එන්එල්බී ජය ඉංග්‍රීසකුර එෆ් ජයංක 45 52 45 52, ලක්ෂ 5ක් මහනුවරට. අව්වට වැස්සට හුරුවයල්ලා මිනිස්සුනේ. ගීතයත් සමඟ ප්‍රවෘත්ති මැදිරියට. Yeah.

0: වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය TDK ජයන්ත. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශේෂ්ත්‍රෝසේ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පකිස්තානයේ සූදානම්. බටහිර ආසියානු කලාපයේ තුල උද්ගතව ඇති මෑත කාලීන අර්බුදකාරී තත්ත්වයේ පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්දා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවෙනට. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම් ජනාධිපති හා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවෙනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම් ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවේ. සංචාරය අතරතුර රටේ නායකයන් අනුන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළපෙළේ ක්‍රියාකාරකම් රැසකට වියට්නාම් ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. දෙරටතර වෙළඳ සංචාරක හා දීපාංශික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම් ජනාධිපතිවරයා එක්වේ. වියට්නාම් ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යමකාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු බංගත්ත පනත් කෙටුම් පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. උසස් අධ්‍යාපන ප්‍රසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක් පත් කර ඇතැයි ඒ පිළිබඳ විවාදයට එක් වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. එම කමිටු නිර්දේශ අනුව කළ යුතු වෙනස්කම් කිරීම සිත අරමුණයි. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරිවීම ඇතුළු පාසුකම් සැපීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ පිළිබඳ තවදුරටත් කරුණු පැහැදිලි කළ අගමැතිනිය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුළ තිබිය යුතු පහසුකම් කාර්යමණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්ත්වය තුළ ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය කිරීම. ඔබදාන්ම විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවිව් එකකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පවතින පුරප්පාඩු වලටත්. අධ්‍යයන කාර්යමණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා මේ වෙනකොට. ඒ අනුවම අනධ්‍යයන කාර්ය
0: නියෝජ්‍යමති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ජනතා අභිලාෂ ඉටුවන බවයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පෙර පැවති රජයන්ට වඩා වත්මන් රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
2: අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම අතරේ අපි පොරොන්දුවක් දුන්නා ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුළුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණයේ නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තිනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන නීතිපති

0: දෙපාර්මේන්තු අල්ලසා දූෂණ කොමිෂන් සභාව එවගේම අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වයේ කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
1: විවාදයට එක් වූ ඇමති සුනිල් කුමාර ගමගේ මහතා ඇදවැටෙන ව්‍යාපාර යළි ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක නිසා ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී ඒවායින් නිවත්තේ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඇමතිවරයා පැවසීය.
2: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදී අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නෙ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳ ගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් ඒ අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන තියෙනවා. එයාට මේක කරන්න පුළුවන්.
1: දිප්සා සිලුකුණාටුවෙන් සිදුව හානි යථාතත්වයට පත් කිරීමට රජයේ සැලසුම් සහගතව කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින ආකාරය පැහැදිලි කළ ඇමති වසන්ත සමරසිංහ මහතා.
2: මේ දිප්සා සිලුකුණාටුවත් එක්ක අවදානමට ලක් වෙලා සම්පූර්ණ ගේ කඩාගෙන ගියාට පස්සේ අපි ගිහිල්ලා මුල්ගල තිබිච්ච නිවස මාස 3යි දවස් 9ක් ඇතුළත ගේ හදලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අපි පැවැත්වුවා කියන කතාව මේ විපක්ෂයට මතක් කරන්න ඕන. අපි කිව්වා එකක් නෙමෙයි සම්පූර්ණ ගේ කඩනොත් ලක්ෂ 50යි, ඉඩමක් නැත්නම් ඉඩම ගන්න තව ලක්ෂ 50ක් දෙනවා, ගේ අර්ධහානියට පත් වෙලා නම් තියෙන්නේ අර්ධහානියේ ස්වභාවය අනුව ලක්ෂ 5ක් දක්වා වන්දි හම්බ වෙනවා, ඊට කලින් බඩු ටික ගන්න 50,000ක් දුන්නා, ගේ සුද්ධ කරගන්න 25,000ක් දුන්නා, මේ සියලු දෙනාට වන්දි දුන්නා. මේ වෙනකොට දිත්වා සොලිකුණාට්ටුව විසින් පීඩාවට පත් වෙච්ච ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම පැත්තෙන් විශේෂයෙන් 98%කට වැඩියෙන් ඉල්ලපු හැමෝටම මේ වෙනකොට සියලු දීමනා දීලා ඉවරයි. ඒ නිසා රජයක් හැටියට ජනතාව බලා ගන්න ඕනේ කොයි මොහොතේද ඒ සියලු තැන්වලදී අඩුවක් නොකර මේ රටේ සියලු ජනතාව ජාති ભેද කුලාගම් නැතුව බලාගත්තා කියන කාරණේ තමයි පක්ෂර මතක් කරන්නේ.
1: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:00 රැස්වේ. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග, ආගමිකා විගමනික පනත යටතේ නියෝග අද විවාදයට ගැනීමට නියමිතයි. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතයද අද විවාදයට ගැනේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරයා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වෙති. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ එම හමුව සිදුවිය. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ නවීකරණ කටයුතු හා රාජ්‍ය සේවකයන්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. රජයේ ආදායම් උපයන ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ සඳහා වන වැඩසටහන් හා ඒ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය. ඒ සඳහා ලෝක බැංකුවේ සහයදීම් පිළිබඳවද සාකච්ඡා කෙරිණ. රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණය වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණ. ඉදිරියේදී ආයතනය සමග ලෝක බැංකුව සම්බන්ධ වී කටයුතු කිරීමේ හැකියාව සොයා බැලිණ. විවිධ ක්ෂේත්‍රවලදී සහයෝගිතා පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට පකිස්තානය කැමැත්ත පළ කරයි. පකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජෙනරාල් නයාර් නසීර් මහතා, ආරක්ෂක ලේකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයිකුන්තා මහතා අවස්ථාවේදී ඒ බව සඳහන් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේදී පසුගියදා එම හමුව සිදුවිය. ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගිතා විහිළ නැංවීම, පුහුණු කටයුතු හා කලාපී ආරක්ෂා වන ක්ෂේත්‍ර පිළිබඳවද එහිදී අවධානය යොමු විය. මේ අතර ශ්‍රී ලංකාවේ ඉතාලි මහකොමසාරිස් ඇන්ඩ්‍රු පැට්‍රික් සහ කැනඩා මහකොමසාරිස් ඉසබෙලා මාටින් මහත්මාත්මී හෝ නැගිනිර පළාත් ආණ්ඩුකාර ජයන්තලා රත්නශිඛර මහතා හමු වෙති. නැගිනිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී එම හමුව සිදුවිය. නැගිනිර පළාතේ රජය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ජනතා මුහුණ දෙන ගැටලු හා ඒවාට දෙන විසඳුම් පිළිබඳවද එහිදී සාකච්ඡා කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවය සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පසුරු දෙකට ඇරඹේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඒ ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
3: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බටහිර ආසියානු කලාපයේ මෑත කාලීන උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරයි. කලාපී ස්ථාවරත්වයට හා සාමය ඇති කිරීම සඳහා ගන්නා ප්‍රයත්නවලට බලපෑම් එල්ල කරමින් වැදගත් බලශක්ති අඩතල් පහසුකම් වලට එල්ලවන ප්‍රහාර එහිදී විශේෂ අවධානයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාව ඇතුළුව සැලකිය යුතු විදේශගත ප්‍රජාවක් මෙම කලාපය තුළ සිටිති. ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත්ය. සිවිල් වැසියන්ගේ ආරක්ෂාව, සිවිල් යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය ගෝලීය සැපයුම් දම්වල ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව නිරතුරු පෙනී සිටින බව විදේශ කටයුතු විදේශරැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. අර්බුදකාරී තත්ත්ව උත්සන්න වීම අවම කිරීම සඳහා උපරිම සංයමයකින් කටයුතු කරන ලෙසත් පළදායී සංවාදයක නිරත වන ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. කලාපේ සාමය හා ආරක්ෂාව යථාතත්ත්වයට පත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳාම සහ හිතකර පරිසරයක් සාර්ථක කිරීම අරමුණු කරගත් සියලු ප්‍රයත්නවලට සහාය දීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බව එම නිවේදනයේ දැක්වේ.

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: දිට්වා සිලකුණාටෙන් හානු උඩරට දුම්රිය මාර්ගය පිළිසකර කිරීම මේ වෙනුවට බොහෝදුරට අවසන් බව නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා කියයි. එම මාර්ගයේ මර්දානි සිට පේරාදෙණිය දක්වා කොටසේ ස්ථාන 97කට හානි සිදු විය. ඉන් ස්ථාන 92ක් මේ වෙනුවට පිළිසකර කර අවසන්ය. රම්බුකන හා කඩුගන්නාව අතර ස්ථාන 5ක් තවදුරටත් පිළිසකර කිරීමෙන් පවතී. දුම්රිය මාර්ගයේ පිළිසකර කිරීම ප්‍රගතිය සොයා බැලීමට නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මැයි මාසය සඳහා ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳ පොලෙහි ගෑස් මිල ඉහළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේද පාරිභෝගිකයින්ට සානසැරසීමේ අරමුණින් එම තීරණය ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා කියයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක් ලෙසත් කිලෝග්‍රෑම් 5ේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක් ලෙසත් තවදුරටත් පවතිනු ඇත. කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890කි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් ගාල්ලදිශ්ශිකේ අපනයන කෘෂිකර්ම භෝග පොකුරු ගම්මාන 12ක් ආරම්භ කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාත්මක කරයි. පොකුරු ගම්මානයක් වගා ආදර්ශන කුළුබඩු උද්‍යාන, කුළුබඩු සැකසීමේ මධ්‍යස්ථාන, කුළුබඩු අලෙවි මධ්‍යස්ථාන ආදී අංශ කිහිපයක් යටතේ ක්‍රියාකාරකම් සිදු කෙරේ. හබරාදුව, නාගොඩ, නෙළුව, තවලම, බද්දේගම, නියාගම, බලපිටිය, ඇත්කඳුර, ඇල්පිටිය, කරන්දෙනිය, යක්කල් මුල්ල හා අක්මිමන මෙම පොකුරු ගම්මාන ස්ථාපිත කෙරේ.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268642012.
1: මොනරාගල නගරයේ සිට මරගලවත්ත දක්වා ඇති මාර්ගය අබලන්වීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටින බව එහි ජනතාව පවසති. මොනරාගල නගරයේ සිට ජීලොන් කඳුබුන්ද දක්වා දිවෙන මාර්ගයේ දුර කිලෝමීටර 6කි. මාර්ගයේ වලවල් හැරි අබලන්වීම හේතුවෙන් මෙවැනි විටෙහි වාහන ගමනාගමනයට බාධා පැමිණ තිබේ. ජීලොන් කඳුවැටිය සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මාර්ගය අබලන්වීම හේතුවෙන් සංචාරකයන්ටද දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුව තිබේ. මේ මාර්ගයේ පිලිසකර කර දෙන්නේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළුමනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
2: විදෙස් පුවත්
1: දශක පහක් පුරා පක්ෂ දෙකක් අතර දෝලණය වන තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කළ දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන මැතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. චෙන්නාහි ජවහල්ලා නෙහරු ක්‍රීඩාංගණයේදී දිවුරුම් දෙන් සිදු වන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගීදා පැවති ප්‍රාන්ත මැතිවරණයට රණි පක්ෂයක් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ තමිලගා වේට්ටි කලගම් පක්ෂය ආසන 108ක බලය හිමි කරගත්තේය. රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ආසන 118 සම්පූර්ණ කර ගැනීමට ඉන්දිය කොංග්‍රසයෙන් තීරීපත් වූ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ තවත් සුළු පක්ෂ කිහිපයක සහාය ලැබී තිබේ. විජේගේ දිවුරුම් දෙමි උත්සවයට ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි මහතා ද සහභාගීවීමට නියමිත බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයාට පත්වන දෙවන සිනමා නළුවා ලෙස 51 හැවිරිදී විජේ ඉතිහාසයට එක් වෙයි. ශුද්ධෝත්තම ලියෝ පාපාන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ මහතා අද හමුවේ. මැද ප්‍රතිග තත්ත්වය පිළිබඳ හිදී සාකච්ඡා වනු ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙන සුදර්ශනේ මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දැන් රෝමේ සංචාරයක නිරතව සිටි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම අද දිවෙන්ට පැමිණේ. එක් දින තරග තුනක් සහ පන්දු අර 20 තරග තුනක් සංචාරයට ඇතුළත්ය. සිරු තරග රන් ක්‍රීඩ දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්තේ. පළමු එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලබන 12 පැවැත්වෙන අතර පළමු පන්දු අර 20 තරගයේ පැවැත්වීමට නියමිත වෙත්තේ ලබන 21 වෙනිදායි.
2: කාලගුණ වාර්තාව.
1: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවිනාශිත 15 වායුගෝලයේ කැළමිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බස්නාහිර සහ දකුණු පළාත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකිය. සබරගමු මධ්‍යම ඌව දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම හෙට. උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කමිටුවක්. ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණ හා නවීකරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය. විවිධ ශේෂ්‍රෝ ශ්‍රී ලංකාව සමග සහයෝගිතා පුළුල් කර ගැනීමට පාකිස්තානය සූදානම්. බටහිර ආසියානු කලාපිතල උද්ගත වෙති මෑතකාලීන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනස්සල්ල. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය. දමිළ සිනමාවේ සුපිරි නළු විජේ තමිල්නාඩු ප්‍රධාන ඇමතිවරයා ලෙස අද දිවුරුම් දෙයි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම තරග සංචාරයක් සඳහා අද දිවින්ට. අපගේ මීළඟ ප්‍රධාන පුරුදු ප්‍රකාශය 10:45 බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්තීන් සමප්තයි. දැන් අග්නි විශේෂාංගය.
5: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
6: අද මාතෘකාව මිනි කාකන්ගේ දේශපාලනය. මීකුණක් විකුණා ධනවතෙකු වූ පුද්ගලයෙක් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ලංකාවේ වත්මන් විපක්ෂයත් මිනි විකුණපින් සිටී. ඒ ධනවතුන් වීමට නොවේ, ආණ්ඩුවට මඩ ගැසීම පිණිසය. බලය සඳහාය. මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබිනි. ඉන් එක් අයෙකු මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මරණයට පත්ව සිටී. මියගිය සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ආයතන වැරදි සහගත ප්‍රවෘත්ති රැසක් ජනගත කරන්නට යෙදුනි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව උදය ගම්මන්පිල කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බව මේ වන විට තහවුරු වී ඇත. භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කරනු ලැබුවේ මියගේ සහකාර අධ්‍යක්ෂවරයා යැයි විපක්ෂය කීවේය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් CID මේ ගනුදෙනු සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විසිනි. ඉන් විපක්ෂයේ බොරුව පැහැදිලිය. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සොයාගත් ෂර්ලොක් හෝම්ස්ලා තමන් යැයි රටට හුවා දක්වන්නට විපක්ෂය මහත් වෑයමක් ගත්තේය. විපක්ෂය ප්‍රවෘත්තිය සමාජගත කරන විටත් අදාළ විමර්ශන බොහෝ දුර ගොස් තිබිනි. විරුද්ධ පක්ෂයේ ഘോഷාව ඇරඹුණේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටු වීමෙන් පසුවය. වංචාව සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කරන්නට FBI හෙවත් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමග සම්බන්ධ වී ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිවේ. CID පවසන ආකාරයට ඊමේල් හැක්කිරීම සහ පිෂින් ඇටැක් හඳුනාගන්නට එක්සත් ජනපදයේ පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක්ද සම්බන්ධ කරගෙන තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශනවලට සහය ලබා දෙමින් සිටී. ඒ අනුව පරීක්ෂණය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත් වී ඇත. තමා ඇතුළු රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රතිපත්තිමය කරුණු ඉටු කරන අතර මුදල් සොරකම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විමර්ශන කරන බව ගිණුම්කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා පවා පවසා තිබිනි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය මැයි මස පස්වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය ඊට එකඟ විය. විවාදයේදී විපක්ෂය වෙනුවෙන් හරවත් යමක් පැවසුවේ නම් ඒ හර්ෂිත සිල්වා මන්ත්‍රීවරයා පමණි. ඔහු පවා විමර්ශන ප්‍රශ්න කළේ නැත. ඔහුට ගැටලුව වී තිබුණේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ආණ්ඩුවේ පමාවයි. කනගාටුවට කරුණ වන්නේ විපක්ෂයේම ඉල්ලූ විවාදයට සවන් දෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා සභාවේ දක්නට නොලැබීමයි. යහපාලන සමයේ බැඳුම් කර වංචාවේදී මෙන් වත්මන් ආණ්ඩුව විමර්ශන පැහැරහැර නැත. මුදල් ගෙවීමේදී වරදක් සිදුව තිබේ. සිදුවීම් සරලව ගත නොහැකි බව එයින් පැහැදිලිය. විමර්ශන කඩිනම් විය යුතු සේම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු කඩිනමින් යාවත් කාලින විය යුතුය. ආයතන ගනුදෙනුවලට ඇති ඉඩ වසා දැමීමට ඉක්මන් පියවර ගත යුතු සේම ජනතාව ඒ ගැන දැනුවත් කළ යුතුය. මුදල් අස්ථානගත වීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. ඒ ගැන වැටහීමෙන් කටයුතු කිරීම ජනතා වරමට ගරු කිරීමක් වේ. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය
1: සුබ දවසක් 6:24.
2: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහනමිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය ඔසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්නෑ.
3: දැන් තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්නෑ.

0: යනවා
1: ඉවරය.
2: TDS Sport Wagon EFI engine traction එක petrol liter එකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොමද? නෑ ඕනේ.
3: හය 25යි.
4: දෙව් දහමින් ජීවිතයට සදාතනිකාගයක් එක් කරන්නට බයිබලෙන් වදනක්.
5: ප්‍රියයිබලුනි, මේ දිනවල විවාහ ජීවිතය සම්බන්ධ ප්‍රශ්න ගැන මට නිතරම අසන්ට ලැබෙනවා. විවාහ ජීවිතයේ ඔවුන් ගත කරන්නා වූ එකටුක තත්ත්වය ගැන මා සමග නිතර බොහෝ අය කතා බහ කරලා තිබෙනවා. විවාහ ජීවිතය සමහර අවස්ථාවල ඔවුන් දික්කසාදෙන් කෙලවර කරන තැනට පවා ඔවුන් තීරණය අරගෙන සිටිනවා. බයිබලයේ කොලොස්සි 3 පරිච්ඡේදයේ 18 පදයේහි විවාහ ජීවිතය සම්බන්ධව මෙලෙස සඳහන් වනවා. භාර්යාවනි, ස්වාමින් වහන්සේ තුල සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයින්ට යටත්ව සිටින්න. පුරුෂයනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කස නොවි ඔවුන්ට ප්‍රේම කරන්න. දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද සමාජයේ අත්තිවාරම් ආයතනය පවුලවන අතර ඒ විවාහය මගින් පිහිටුවා ඇති අතර මේ විවාහය ගැන අද සමාජයේ බොහෝ අඩු තක්සේරුවක් දරන බවත්, දික්කසාදයකින් විවාහ ජීවිතය අවසන් කිරීමට උත්සාහ දරන බවත් උපදේශිකාවක් වශයෙන් මා හොඳින් දන්නවා. ඔවුන් දෙවනි ඉඩ ප්‍රස්තාවක් දීම ගැන සිතන්නේවත් නැහැ. නමුත් ප්‍රිය ඇවලුනි, දේව වචනේ සඳහන් ආකාරයට එකිනෙකාට ප්‍රේම කිරීමෙන්, එකිනෙක කිනාට යටත් වීමෙන් ඔබේ විවාහ ජීවිතය සදාකාලයටම පවත්වාගෙන යන්න පුළුවන්කම තිබෙනවා. මම අවුරුදු 45ක විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට විවාහ ජීවිතයේ තිබෙන්නා වූ ඒ බාර දුරකම සහ කැපවීම මට හොඳින් අවබෝධයක් තිබෙනවා. මා දයාබරසන්නෙනි, ඔබෙන් යම් කෙනෙක් හෝ ඔබේ යහළු මිත්‍රේ විවාහය ගැන කලකිරි දික්කසාදය ගැන සිතමින් සිටිනවා නම් ඔබව ධෛර්යමත් කරන දේ වචනය කියවන්න. එය ඔබට ඔබගේ විවාහ ජීවිතයට බලාපොරොත්තුවක් ගෙන දෙයි. ජේසු පිහිටයි.
4: අද වැඩසටහනට සවන් දුන්න ඔබට අප නොමිලේ තිලින කරන ජීවිතාලෝක ප්‍රකාශනයක් ලබා ගැනීමට ඔබත් කැමතිනම් දැන්ම අපට කතා කරන්න. අපගේ දුරකථන අංකය 077-83-595-86 077-83-595-86 අපගේ ලිපිනය ජීවිතාලෝකය තැපැල් පෙට්ටිය 66 කොළඹ
6: 94.3 94.5
3: මහා ජීවකෙක්, ඒ වගේම ස්වභාවිත සුලලිත සංගීතයේ ගීතේ කලු කළ සංගීතඥයෙක් එතුමා විශිෂ්ට තනු නිර්මාණය කළා තියෙනවා. එතුමාගේ හොඳ මිත්‍රෙක් ජයතිස්සාලහකෝන් දෙන්න එකට එකතු වෙලා තමයි හුඟක් ගීතවල රස තනු ස්වර රචනා ස්වර සංයෝජන ඉදිරිපත් කළා තියෙන්නේ. පේරාදෙණි නිම්නේ මහවැලි ගඟායිනේ මේ සෞන්දර්ය චාරිකාවේ ඔහු ඇවිද ගියේ කාටවත් නොරිදෙන්න තමන්ගේ පාඩුවයි. අගනුවර කේන්ද්‍ර කරගෙන නෙමේ ජීවත් වුණේ. මේ ජීවකයට මන් නිතර කතා කරලා තියෙනවා නුවර ඉන්න කාලේ. ඉතින් අද ගුවන්විදුලියට වෙළඳසේවය ඇරයුමෙන් ඒ වගේම ගෞරවනීය ප්‍රධාන ආරාධිතා මුත්තන් කැටුව අපේ මාධ්‍ය අමාත්‍යතුමා සභාපතිතුමා එහෙම අපේ සල්පිටි සහෝදරය ඇතුළු මේ ගුවන්විදුලියේ වෙළඳසේවයේ සියලුම දෙනා මේ මහා ජීවකයාට, මේ සංගීතඥයාට, මේ ගායකයාට හරසර පුදනවා. සිය 92 ජන්මදිනයටත් සමගාමීව සුඛී දීර්ඝායුකෝ භවයයි ප්‍රකාශ කරමින් ආශිර්වාද කරමින්.

ස්වර්ණශ්‍රී බණ්ඩාර ලියූ ගීතය දෙවනන්ද වෛද්‍යසේකරයන්ගේ තනුව සංගීත නිර්මාණය ජයතිස්ස අලහකෝන් මේ මිත්‍ර දෙන්න එකර තමයි හුඟක් ගීත නිර්මාණය කළේ දෙවනන්ද වෛද්‍යසේකරයන් සහ ජයතිස්ස අලහකෝන් එතුමට ගෞරවයක් ලෙස තෝරාගත්ත ඊළඟ ගීය ලියන්නේ නිමල් වික්‍රමසේකර ඒකෙත් සංගීත නිර්මාණය ජයතිස්ස අලහකෝන් මල් කැමියේ තමයි පැණි පිරෙන්නේ.

දැන් 6:37 මලදිවයින් ජනපති නික්ම ගියා. අද එනවා වියට්නාමේ නායකයා. වියට්නාමය යුද්ධයකට මැදි වෙලා සෑහෙන පීඩා විඳ රටක්. ඔබයි අපයි ඉස්කෝලේ යන කාලේ සමහරලාට වියට්නාම් අනාථයෝ ගැන අපි කියවනවා. ඉස්සර පත්තරේ තමයි තිබුණේ, ගුවන්විදුලියයි පත්තරේ. රූප පෙට්ටිය තිබුණේ නෑ ඒ කාලේ. නමුත් අද වියට්නාමය මේ ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් ඇතුව ඉස්සරහට යන රටක්. එහෙම රටවල් ගණනාවක් තියෙනවා. ඉස්සර අපි නම් කියන්නවත් කැමති නෑ. අපි කැමති ඔස්ට්‍රේලියාවට යන්න, නිව්සීලන්ඩ යන්න, ස්විස්ටර්ලන්ඩ යන්න, ඔස්ට්‍රියා යන්න, කැනඩා යන්න, US යන්න. එහෙම නේද? බ්‍රිටිෂ් ආවේශකේ යන්න. අඩුමතරමින් සිංගප්පූරු, මැලේසියා, තායිවාන් යන්න. නමුත් මතක තියාගන්න ලෝකෙ නම් කියන්න අකමැති වෙච්ච රටවල්, යන්න අකමැති වෙච්ච රටවල් අද බුද්ධුම දියුණුවකින් ගිඩිගිඩි ගාලා ඉස්සරහට යනවා. වියට්නාමය අපිට ඉතාම වැදගත් වෙනවා මේ අවස්ථාවේ. බංගලාදේශය ඉතාම වැදගත් වෙනවා. තායිලන්තය ඉතාම වැදගත් වෙනවා. මැලේසියාව ඉතාමත්ම වැදගත් වෙනවා. අසල්වැසි ඉන්දියාව වගේ ජපානයත් අපිට වැදගත් වෙනවා. ජපානය හරිම මිත්‍රශීලී, සුහදශීලී, සංග්‍රහශීලී රටක්. ජපන් කිව්ව ගමන් පුදුම ආදරයක් තියෙන්නේ පුංචි කාලේ ඉඳලම. සෙල්ලම් බඩුවෙන් බෝනික්කාගෙන්ද මන්ද එක ඇති වුණේ. අර ගීත එහෙම ගායනා කරනවනේ, ජපන් රටේ උපත ලබා ලංකාවට ආව නේද? එතර එහෙම තමයි අපි තිබුණේ හිතේ. මං හිතනවා ඊළඟට අපි හුඟක් වැඩ කළ යුත්තේ රටේ නායකයෝ ජපානයේ මිත්‍රත්වය, ඒ සංග්‍රහශීලීත්වය, ලංකාවට තියෙන ආදරය වඩ වඩා දිනාගන්න. වියට්නාම් යත්තේ අතින් හරි වැදගත්. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය මං හිතනවා වියට්නාම් නායකයා කරන කතාව හොඳින් අහගෙන ඉඳී හිතට ගනී කියලා. හොඳයි, දැන් ඊට පස්සේ යන්න හදන්නේ පොඩි ගමනක්. මේ ගමනේදී මට හමු වෙනවා ගුවන්විදුලියේ චරිත කීපයක්. මතකද මේ කට්ටිය? නාමලි, කුමාරි, ගෝමරි, බිනර මලි, කුසුම් මාලිත් මතකද? කුසුම් පීරිස් නම් ඔබට මතක ඇති හොඳටම. මුවන් පැලස්සට පණ දුන්නු. 6:41 වෙලාව.

උදේ 6:45 වෙළඳ සේවය සුන්දර දවසක්. වෙළඳ සේවයෙන් තාමත් මුවන් පැලස්ස සඳුදා උදේ 8:30ට

0: මොනරතැන්න ශ්‍රීනිහල් ජයසිංහ ගීතලුවේ කේමදාස මාස්ටර්ගේ සංගීතය TM ජයරත්න ඇන්චලින් ගුණතිලක.
1: සතියකට සැරයක් අයන් කළොත් විදුලියක් ඉතුරුයි, මුදලුත් ඉතුරුයි. සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: උදේ 7ට මිනිත්තු 8යි.
3: හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
0: අද හෙඩ්ලයින්, මහා භාණ්ඩාගාර හැක සිද්ධියට චීනු 120ක් ගැන විශේෂ විමර්ශන. චීනු අහුරු අහුරු අහු වෙනවා දැන් බලනකොට. ඔක්කොම මේ ලැප්ටොප් ඒ වගේ දේවල් තියාගෙන කෑෂ් ලයින් වලට වැඩේ දෙන අය. ඊළඟට අහගන්න, ඇපකරුවන් විකිණීමට ඇත. ඇපකරුවන් වෙන්දේසියේ අලුත්ම පුවතක්. ශ්‍රී ලංකන් හිටපු විධායක කපිලගේ අපකරුවන් කොළඹ වත්තකින් අහුලගෙන ලංකාදීපේ කියන්නේ. ඊළඟ එක, රුපියල් ලක්ෂ 1800ක් දීලා කෙනෙක් උත්සාහ කරනවා රන් කිලෝ 5ක් ගන්න. මම මේ අහන ඔබට කියන්නේ රැවටෙන්න එපා. මේ වගේ වැඩවලට උප්පර වැට්ටි වලට හිටපු ගමන් ඇවිල්ලා කියයි, සුවඳේ බෑ, තාම අර ප්‍රින්ටින් සුවඳත් වෙනවා. නොයිඳුල් ඩොලර් දෙන්නම් අපි අඩුවට. ඩොලර් එකේ මිල අපි නිකමට රවුමට ගම්මුකෝ 310යි කියලා. අපි වාට 300 ගානේ දෙන්නම් ඩොලර්. අලුත්ම අලුත් කොළ රැවටෙන්න එපා. අපි වාට රත්තරන් ඔර්ලෝසු දෙන්නම් අඩුවට. මෙන් නැවක්කාව නැවෙන් දැන් ආවේ. නැවෙන් ආපුවා. ෆ්ලයිට් එකක් ආව, ඒකෙන් ආපු තොගයක්. රැවටෙන්න එපා. ඩියුටි ෆ්‍රී කොළවල දාගෙන, ඇසුරුම් වල දාගෙන ඉක්මනට දුවගෙන එනවා වාහන ළඟට. සර්, හදිස්සියකට මේ ඩියුටි ෆ්‍රී වලින් ගෙනාපු රටබීම වගයක් භාගයක් අඩුවෙන් දෙන්නම්. ඇහුවොත් එම කඩලා බලමුද? බෑ බෑ බෑ, මේ සීල් තියලා තියෙන ඩියුටි ෆ්‍රී එකෙන් අරගෙන මේ පේනවා නේද? කැඩුවොත් තියෙන්නේ තේ කහට නැත්තම් වතුර. අහුවෙන්න එපා. ඊළඟ එක තමයි කතා කළා කියනවා, සපි ඉන්වෙස්ට්මන්ට් සමාගමක්. ගෑනු ළමයා තමයි ලස්සනට කතා කරන්නේ. ගුඩ් මෝර්නින් සර්, මිස්ටර් රොහන. නම්බෙක හොයාගත්තේ මීඩියා නෙට්වර්ක් එකකින්. අපි ප්ලාන්ටේෂන් එකක් සර්, දාන ලක්ෂ 10ක් ලක්ෂ 20ක්. අපි මාසෙකදි මෙච්චර ගාණක් ඔබට දෙනවා, ඔයාට දෙනවා. අහුවෙන්න එපා, හොයලා බලන්න. එහෙම හොඳ වැවිලි සමාගමුත් තියෙනවා රටි. ඒ නිසා නිකනෙක වැස්බැඳ සභයට පැමිණෙනවා සමහර අය. නිවාස යෝජනා ක්‍රම කියනවා, හොටෙල්ස් කියනවා. දැන් අර එක්කෙනෙක් ඩුබායි වල පෙට්‍රෝලියම් එකේ ආයෝජනය කරන්න හැදුවේ, ලේඩි කෙනෙක් මතකද? වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ඔෆිස් එකකුත් තියාගෙන. ඔබට සල්ලි තියෙනවා නම් බැංකු පද්ධතියක් තියෙනවා, රාජ්‍ය හා පෞද්ගලික පිළිගත් මූල්‍ය සමාගම් තියෙනවා. සෙන්ට්‍රල් බෑන්ක් එක වග කියන. එහෙම නැත්තම් පිළිගත් නීති ක්‍රම එක ක්‍රියාත්මක වන ආයතන තියෙනවා. නිවාස සමාගම් තියෙනවා, හොටෙල් තියෙනවා, වැවිලි සමාගම් තියෙනවා, කොටස් මිලදී ගන්න පුළුවන් ආයතන තියෙනවා, විනිමේ සුරැකුම්පත් කියලා දෙයක් තියෙන වලු ඒවත් ගන්න පුළුවන්ලු, ෂෙයා මාකට් එකේ කොටස් ගන්න පුළුවන්ලු. මම නම් ඒක ගැන දන්නේ නැහැ මේ විෂය. මම හැමදාම කියනවා මේ මිනිස්සුන්ට සාමාන්‍ය ජනතාවට අවබෝධයක් ඇති කරන්න කියලා කොටස් මිලදී ගැනීම පිළිබඳව. විනිමේ සුරැකුම්පත් මිලදී ගන්න පුළුවන් නම් ඒව ගන්න කොහොමද කියලා අවබෝධයක් ඇති කරලා දෙන්න කියලා කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ ගුවන්විදුලි සංස්ථාවට එන්න ඕන වෙලාවක අපේ වැඩසටහනට අපි ඉඩ දෙනවා. සෙන්ටර් බෑන්ක් එකේ මහත්තුන්ට මේ කියන්නේ. ඒව නොදන්නාම තමයි මිනිස්සු යන්නේ රත්තරන් ගණ්ඩයි බිස්කට් ගණ්ඩයි සුවඳ විලවුන් ගණ්ඩයි ශ්‍යාම මොනවද අර වැවිලි සමාගම් වල ආයෝජනය කරන්නේ. මොකද හරියට දන්නේ නැහැ. මම දන්න එක මිනිස්සෙක් හිටියා එකම ඊටම 10 දිනකට විතර පෙන්නලා සල්ලි අරගෙන එකම නිවාස යෝජනා ක්‍රමේ නිවස 10 දිනකට විතර විකුණලා එහෙම අයත් හිටියා. හැබැයි මම මේ කියන අතරේ නීතිගත වෙච්ච විධිමත් වෙච්ච නියම ක්‍රමයට යන එකී ක්ෂේත්‍රවල සමාගම් රටේ තියෙනවා. ගුවන් විදුලියනොත් අපි ඒව ගැන කියනවා. මොකද විශ්වාසයක් තියෙන හින්දා. සර් රැවටෙන්න එපා, රන් කිලෝ 5කට පොලු තිබ්බයි අයියා මල්ලි රිමාන්ඩ්. රැවටෙන්න එපා, මේ වගේ වංචාකාරයෝ බොහෝම ඉන්නවා රටේ. ඒගොල්ලෝ යොදාගන්නෙත් මේ ඔබේ ටෙලිෆෝන් එක තමයි මේ ගනුදෙනු වලට. ලෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරන්නේ නැහැ. මටත් තව කෝල්ස් කීපයක්. සර් අසවල් දුරකථන සමාගමෙන් ඔබට මිලියනයක් වැටලා තියෙනවා. ඒක දාන්න ඔබේ අකවුන්ට් එකේ විස්තර දෙන්න. මං ඒ දුරකථන සමාගමට ගියාම කිව්වා සර් අපේ ගනුදෙනු හොර නෑ. එහෙම දෙයක් වුණා නම් හෙඩ් ඔෆිස් එකෙන්ම කතා කරලා ඔබ එතෙන්ට ගෙන්නලා ඔක්කොම ඉස්සරහා ඔබට ඒ තෑග්ග දෙනවා. මීඩියා වලටත් පෙන්නලා. තව දවසක් මට ආවා BMW එකක් ඔබට තියෙනවා. ඒකේ ડોකියුමන්ට්ස් ටික හැන්ඩල් කරන්න මෙන්න මෙච්චර ගාණක් දාන්න කියලා. කිසියම් ආයතනයකින් තෑග්ගක් දෙනෝ නම් ඒක හොරෙන් දෙන්නේ නෑනේ. මට BMW එකක් ඇදුනා නම් මේ ගුවන් සංස්ථාව රූපවාහිනිය ඉස්සරහා පාරට ඇවිල්ලා ඒගොල්ලෝ ලොකුවට පබ්ලිසිටි එකකුත් දීලා පෙරහැරකුත් තියලා අර ලොකු යතුරක් මට බාර දී. එහෙමනේ හොරෙන් දෙනවද තෑග්ගක්? හීනෙන් ඇවිල්ලා. එසා මේවට රැවටෙන්න එපා. මම මේ පත්‍රවල තිබිලා පොඩ්ඩක් කතා කරේ. නැවත නැවත කියනවා අනුමත නීතිගත සංවිධිත නියම විදිහට ප්‍රතිලාභ දෙන ආයතන බොහොමයක් රටේ තියෙනවා. ඒව ගැන හොයලා බලන්න, ඇසට්ස් බලන්න. නිතරම යම් දෙයක් ආයෝජනය කරනකොට බලන්න ඒ ආයතනයේ කොච්චර ප්‍රාග්ධනයක් තියෙනවද, ප්‍රාග්ධනය කොච්චර තියෙනවද, කම්පැනිස් කොච්චර තියෙනවද, ඒවා පිළිගත් ආයතනද, මුදල් තියෙනවද. එහෙනම්

0: ඔන්න කුසුම්මාලි නාමලි කවුද ඊළඟෙක්කෙන බිනරමලි රන්ගෝම රිත්තාව. හිනිදුම ප්‍රියංකර කවිය ලියූ ගීතය එච්චම් ජාවදන සංගීතවත් කළේ ගායක ජානක වික්‍රමසිංහ. අපි දැන් ප්‍රවෘතිමැදිරියට යමු. අද හෙඩ්ලයින්ස් හරි වැදගත්.
1: මෙන්න අපි පුවන් අනුප්‍රාය ආර්.ස්වාමී කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk.
0: ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීම ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තු පවසයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වේ. ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. භාවිතයට ගෙන නැති හිස් ඉඩම් රැස් කර ඊට අමතර ඌන උපයෝගිතා ඉඩම්, අත්හර දෙමු ඉඩම්, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික වන වගා කණිජ සම්පත් සයිට ඉඩම් ආදි වශයෙන් ඉඩම් ලයිස්තුගත කිරීමට මෙම ජාතික සැලසුම් මගින් අපේක්ෂා කෙරේ. පැයිපුවත්තේ පමණයි.
1: ආර්.ස්වාමී කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RB500 වානේ කම්බී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.ස්වාමී කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්පී
3: මේ ටීවී

0: ලීටරයක් ඇව්වාම යනවා යනවා යනවා
1: ඉවරයි.
2: TDS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
3: මිලඟට වෙලන් 7 headlines.

රෝහණ වීරසිංහ. හතයි හතයි. දැන්තමයි අපි පත්තර බලන්නේ. දැන් මේ සමහර මුළු අමාරුකාරය ඉන්නවා. ඇත්තර මේක අමාරුවක්. දැන් පත්තර කියවනකොටත් දොස් කියනවා. කියවන්න නැතු හමත් දොස් කියනවා. වරදා පෙන්නල දුන්නත් දොස් කියනවා. වරදා පෙන්නල දුන්නේ නැතත් දොස් කියනවා. එහෙමයි ඉන්නවා. දැඟර මන් දැක්කනේ අර සාම චාරිකාවේදී ජීවිතේට ගෙවල් ළඟ ඉන්න බල්ලට බිස්කට් එකක් දෙන්නේ නෑ. වතුර පොදක් දෙන්නේ නෑ. බලු පැටව ටිකක් හිටියොත් හිමීම කාරකේ අරගෙන ගිහිල්ලා ඈත තැනකට දානවා. හා පොයි බලන්නේපේ අර ආලෝකට දක්වපු ආදරේ. අනේ හොඳයි එහෙම හරි හැදෙනවනම්. ඒකයි ඒ ආදරණීය සතා ලංකාවට හොඳ පාඩමක් කියලා දීලා ගියා. සාතිශය බහුතරයක් ලංකාවේ ඉන්නේ හරි සංවේදී සහකම්පනී ආදරණීය මිනිස්සු. ඔය ටික දෙනෙක් තමයි හොමයි ඉන්නේ. ඒගොල්ලන්ට හොඳ පාඩමක් කියලා ගියා. මෙන්න මෙහෙමයි අර පඤ්ඤාකර හාමුදුරුවෝ දිලිහෙන දෙපයින් තමයි ඒ චාරිකාවේ වැඩම කරේ. දිලිසෙන දෙපයින්. ඒ කියන්නේ මිරිවැඩි සඟලක් තිබුණ නැහැ. පාවහන් තිබුණ නැහැ. දෙපා රත් වෙලා. ඔබ දකින්න ඇති. සීරිලා. අපේ මිනිස්සු මොකද කරේ? අන්න මිනිස්සු කිහෙල් පත්‍ර එලලා දියවර ඉස්සා දිය ඉස්සා දැක්කදර ආලෝක වරංගේ රණවිරුවන්ගේ තිබිච්ච විනයගරුක බව. ඒ නිල ඇඳුමේ හිටියේ සැබෑ මිනිස්සු. යා ඒගොල්ලන්ට සමුදීලා තමයි රටෙන් ගියේ. මනුස්සකමක් පෙන්නලා නිහඬව අපේ හාමුදුරන් වහන්සේත් එක්ක තුර්කි ගුවන් යානයෙන් නික්ම ගියා. ඒ ආලෝකගේ නාමයෙන් හරි මේ අහිංසක සත්තුන්ට, අතරමඟ ඉන්න පාරේ ඉන්න සත්තුන්ට කෑම ටිකක් වතුර ටිකක් දෙනව නම් ඒක විශාල පිනක් වෙනවා. ආලෝකට මතු භවයේදී මිනිස්සෙක් හැටියට ආත්මෙ ලබන්න. දැන් මේ කොළඹට මේ දවස්වල වැස්සට හුඟක් තැන්වල නියඟය. පුංචි දරුවන්ට මම මේ කියන්නේ. ඒගොල්ලෝ ඒ වැඩේ කරනවා ඇත්තටම. වීදියේද, ගෙවල් ළඟද, ගෙවල් අද්දරද කියලා හිතන්න එපා. ඔබේ ද අල්ලපු ගෙදරද කියලා හිතන්න එපා. අහිංසක සතාට කෑම ටිකක් වතුර ටිකක් දෙන්න. ඒක විශාල පිංකමක්. මං දන්න මගේ මිත්‍ර කල්යාණ මිත්‍ර සංගීතඥයෙක් ඉන්නවා. මගේ නම කියන්නම්. විශාරද මනෝජ් පීරිස් මහත්තයා. උදේ 11ට වීදියේ ඉන්න සුනකෙයින්ටයි පූසන්ටයි 30කට විතර කණ්ඩ දෙනවා හැමදාම. බලන්න ඕන යන්න නුගේකොට අර පාගොඩ පාට නැත්තම් ජුබිලි කණුවට නැත්තම් සුපර් මාකට් එක කිට්ටුවට. එයා හැමදාම 11ට ඇවිල්ලා 20කට 30කට කෑම බීම දෙනවා. රැත්තාය 7ට 8ට චූටි චූටි චූටි කිය කිය අහිංසක සත්තුන්ට 30-40කට කෑම දෙනවා. ඉතින් ලොකු පිනක් ඒක. ඒක මනෝජ් පීරිස් මහත්තයාට ඒ පින ලැබිලා තියෙනවා ආශිර්වාදෙ. සමහර අපිත් ගිහිල්ලාකට උදව් කරන වෙලාවල් තියෙනවා. මේකයි වැදගත් වෙන්නේ. පින් කරන්න ඕන ප්‍රදර්ශනාත්මකෝ නෙමෙයි. කිව්වට තරහ වෙන්න එපා. ගුවන් යානාවලින් ගිල්ලා නෙළුම් මල් ලක්ෂ 2-3 පූජා කරන්න ඕනේ නැහැ. පුළුවන් එක නෙළුමද ඒක පූජා කරන්න. දල්වන්න පුළුවන් එක පහන ද ඒක දල්වන්න.
කෑම ටිකක් දෙන්න පුළුවන් එක සතෙකුටද ඒක දෙන්න. වතුර පොදක් දෙන්න පුළුවන් පැන් පොදක් දෙන්න පුළුවන් එක සතෙකුටද ඒක දෙන්න. දැන් අපි යන්න ඕන එහෙනම් ඔය කතාවත් එක්ක පත්තර බලන්න. පත්තර බලනකොට ඉතාම වැදගත් දේ තමයි වියට්නාම නායකයා ලංකාවට එන එක. ඒ ගැන අපේ ප්‍රවෘත්තිවලින් හුඟාක් විස්තර කියවුණා. අපි බලන් ඉන්නවා, මං හිතනවා රටට ඒක විශාල දෙයක්. රාජ්‍ය නායකයෙක් එනවායි කියන්නේ රටක අපට මිත්‍ර සුහදශීලී රටක ද්විපාර්ශ්විකව විශාල ගනුදෙනු ඇති වෙනවා, ගිවිසුම් ගත වෙනවා, වැඩකටයුතු දෙකක් ආරම්භ වෙනවා. දැන් මාලදිවයිනේ නායකය ඇවිල්ලා ගියා සංචාරක ක්ෂේත්‍රයට, හුඟාක් දේවල් මාලදිවයිනෙන් අපිට ගන්න පුළුවන්. ධීවරජ සහ ඔය සාගර නිෂ්පාදනවලදී මාලදිවයිනෙන් හුඟක් දේවල් අපිට ගන්න පුළුවන්. වියට්නාමිනුත් අපිට එහෙමයි. විශාල වශයෙන් කර්මාන්ත සහ ආයෝජන කලාප වියට්නාමේ දැන් බිහි වෙලා තියෙනවා. ඉතාම දියුණුව ඉහළටම යන රටක් වියට්නාමය. අපි කටහරම් බලන් ඉන්නවා නෙමේ, අපි සහයෝගිතාවෙන් අත්වැල් අල්ලගම්මු. මං අර කිව්ව කාරණයට හරියන ගීතයක් මං තෝරගත්තා. අවසරයි ඔබට අහන්න දෙන්න. ඒ තමයි මේ ජීවිතය තුළ යම් කෙනෙකුට අවංකවම උදව්වක් කරන්න පුළුවන් නම් ඒ උදව්ව කරන්න. ඒක තැලෙන පෑගෙන පොඩි වෙන කෙනෙකුට නම් හරීම පිනක් වගේම හරීම ඵලයක් හරීම අර්ථයක් තියෙනවා එතන. අපේ රටේ එහෙම නෙමෙයිනේ. සියලු පහසුකම් තියෙන තැන් වලට තමයි තව තව දේවල් දෙන්නේ. පිපිලා පරවෙන සුවඳ කැකුළු මන්දිරවල නෙමෙයි මිත්‍රයා පිපෙන්නේ. පාර දිගේ පිපුනේ. ඕක ලිව්වෙත් අපේ රඹුකන සිද්ධාර්ථ හාමුදුරුවෝ.

0: පක්ෂපාත නැති.
1: පක්ෂපාත නැති. Headline.

අපේ රාමකර සිද්ධාර්ථ හාමුදුරුවෝ ගීතයේ එඩ්වඩ් ජයකුඩි, විශාරද එඩ්වඩ් ජයකුඩි සංගීතවත් කොට ගායනා කළේ. ශ්‍රී ලංකන් හිටපු විධායක කපිලගේ අපකරුවන් කොළඹ වත්තකින් අහුලගෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා 10කින් සමන්විත ගුවන් බැලෑනියක් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප ලැබූ එම සමාගමේ හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරුට අධිකරණය මගින් නියම කළ රුපියල් මිලියන 100ක ශරීර ඇප දෙකක් සඳහා මුදල් ලබාගෙන ඇපතැබීමට ඉදිරිපත් වූයයි කියන පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ පස්වරිය නියෝග කළේ. ඔන්න බලන්න මං ඊයෙත් කිව්වේ මේ දෛවයේ හරි පුදුමයි කියලා. ඇපදෙන්න කුලියට ඇපදෙන්න යනවා. ඇපකරුවන් විකිණීමට ඇත ඇපකරුවන් වෙන්දේසියේ. අන්තිමට ඇපදෙන්න යන එකා හිරේ යනවා. අර සමහර අය මේ දවස්වල කතා සරිත් සාගරවර මීවිත තියාගෙන සඳළු තලාවල කතා කරපු අය මන්දිරවල සාද කරපු අය අදේ මන්දිර නඩුවහන තැන් බවට පත් වෙලා ඒවයි ගිහිල්ලා පාපොච්චාරණය කරනවා. අහන ප්‍රශ්නවලට ගැහි ගැහි උත්තර දෙනවා. ඒකයි මේ ජීවිතයේ හැටි. වරදක් කරොත්, වංචාවක් කරොත්, දූෂණයක් කරොත් ඒක මේ ආත්මෙදිම එනවා. හෘද සාක්ෂියෙන් හරි විමසනවා, උත්තර දෙන්න වෙනවා. තලපති විජේට චන්ද්‍රිකාත් සුභපතයි. චන්ද්‍රිකානෝන මහත්මියත් සුභපතලා. තලපති කියන්නේ වීරයා. විජේ තමයි තමිල්නාඩු මහ ඇමති. මහා භාණ්ඩගාර හැකර් සිද්ධියට රිමාන්ඩ් චීන්නු 120ක් ගැන විශේෂ පරීක්ෂණ. මෙන්න මේක දැන් හිසරදයක් වෙලා තියෙනවා. අපිට හුඟක් අය කතා කළත් කියනවා රටකින් රටකට එනවා සංචාරකු. ඒක නවත්තන්න බෑ, නීතිගත වෙන එක. හැබැයි දැන් හැමතැනම චීන අහුරු, චීන පොකුරු, මේ අන්තර්ජාලය සෙල්ලම් දාලා අහුවෙනවා. මහා භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 මුදලක් හැකරුන් විසින් වංචා කළ මොහොතක මෙරට පැමිණ අන්තර්ජාල මුදල් වංචාවේ නිරත වී යයි රක්ෂිත බන්ධනාගාරගත විදෙස් ජාතිකයන් 120 පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ඉදිරියේ කරුණු දක්වමින් වැලිකඩ පොලිසිය කියනවා. මට මේ දැන් දුරකථන ඇමතුම් කීපයක් දුන්නා. හුඟක් පැතිවල මේ වගේ විදේශිකයෝ හෝටල් කාමර නවාතැන් ලොකු මුදල් දීලා අරගෙන ඒගොල මාස ගණන් ඒවේ රැඳිලා ඉන්නවා ලු. තුර මේ වගෙන දැන් හොයන්ඩ වෙනවා. මනුස්සෙක් ඇවිල විවේක ගත කරන එකට බාධා කරන්න එපා. එක රටට යම් ආදායමක් ගෙන දෙයක් සංචාරක ව්‍යාපාරය. ඒකත් බැලන්ස් කරගන්න ගමන් ඇත්තටම දැන් මේගොල්ලෝ මේ ඇවිල්ලා මොනවද මේ ලැප්ටොප් පනම් මනම් උපකරණ තියාගෙන වයර් පටලෝගන්න කරන වැඩේ මොකද්ද කියන එක හොයලා බලන්න. අප්‍රේල් මාසේ සංචාරක පැමිණීම 122.3කින් 5ට. ජීවන් ගෙනුත් තලපති විජේත සුභපැතුම් ජීවන් තොණ්ඩමන්ගෙන්. යන ලංකා කංකරු කොංග්‍රසේ මහලේකම්වරයා. ලෝක බැංකු නියෝජිතව ජනපති කාර්යාලයට. ඇමෙරිකා තැපැල් සේවයට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් වෙනත් පාර්ශ්වයකට බැරවෙලා. දැන් මාර වැඩේ කියන්නේ මේ දාන ඒව වැරදි පාරවල් වල යන එක. මේක වහාම හොයලා මේක නවත්තන්න වෙනවා. තාක්ෂණයේ දියුණු වෙන්න බලනකොට ඒවැ හිඩෙස් මතු වෙනවානේ. සයින්ටිෆික් හොරු මත වෙනවානේ. විද්‍යාව තාක්ෂණයේ දන්න හොර කල්ලියක් මතුවෙනවා.
ආණ්ඩුවට පේන්න බැරි රාජ්‍ය සේවක කොටසක් ගැන හෙළිදරව්වක්. ඒ කවුද ඒ? රාජ්‍යයට හානි කරන, දූෂණ කරන, උනන්දුවෙන් වැඩ නොකරන රාජ්‍ය සේවකීන් ආරක්ෂා කරන්න ආණ්ඩුවට උවමනාවක් නැතැයි මරු කතාවක් එක. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා. ග්‍රීසි බැඳුම් කර සිද්ධියට හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාට යලි නඩු දමයි. වැරදි කර කිසිවෙකුට, අපි දන්න ඇතුමා හරිද වැරදිද කියලා, වැරදි කළ කිසිවෙකුට ග්‍රීස් ගහේ වගේ ඉස්සලා යන්න දෙන්න එපා. විදෙස් වාර්තා එහෙම කීපයක්ම තියෙනවා, අරි සුන්දර වාර්තා ටිකක් අපි ඒ ටික බලමු. තව ගීතයක් අහලා ති නා ඔබට මතකද? ති නා කියන අපේ හොඳ මිත්‍රෙක්, මේ ගුවන් ඉදිරියට නිතරම ආපු ගිය ඇඩ්වර්ටයිසිං ලෝකයේ ලොක්කෙක් තමයි තිස්සනාගුඩ විතාන කියන්නේ. එයා සංරක්ෂණය කරපු චිත්‍රපටි තමයි දැන් එයාගේ පුතා මං හිතන්නේ සමාගම ගිනියන්නේ. ති නා කියලා අපි දකින්නේ මේ ති නා.

0: තිනාගේ තව ලස්සන ගියක් තියෙනවා වාසනාලුවක් ගෙනවා පුළුවන් තාමු.
1: එක එක කම්පැනි එක එක විදිහට බයික් හදන්නේ. ඒ වුණාට බයික් එකක් පදිනකොට අපි බලන්න ඕන ආරක්ෂාව, පහසුව වගේම සුරක්ෂිතකම. අන්න ඒ දේවල් නොම්බර එකට තිතට තියෙන බයික් එකක් තමයි TVS ලංකා අලුතෙන්ම ඔබට අඳුන්වලා දෙන TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සුරක්ෂිතකම, ආරක්ෂාව, පහසුව ඇඟට වගේම හිතටත් දැනෙනවා. ඉලෙක්ට්‍රික් බයික් වෙළඳපොළේ සාධාරණ මිල ප්‍රමිතිය තියෙන හොඳම බයික් එක තමයි TVS ලංකා iQube ඉලෙක්ට්‍රික් බයික් එක. උසස්ම ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් TVS ලංකාම තමයි. වෙනස තේරෙන්න පැදලම බලන්න.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු.
5: සුරකිමු ලංකා. බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
0: අපි හැම පැත්තෙන්ම එන ප්‍රවෘත්ති ගන්නවා. ඉරාන විදේශ ඇමති චීනයේ නිල සංචාරයක. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අගාව් චීනයේ නිල සංචාරයකට යනවා. ඔය අතර අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීතුමෙකුත් චීනයට යන්න අවසර ඉල්ලනවා. ඒ තමයි මේ දවස්වල වැඩියෙන්ම කතා කරන චාමර. චාමර චීනයේ යන්න අවසර ඉල්ලයි. ඊළඟට අර ෆ්‍රීඩම් මෙහෙවුමට මොකද වුණේ කියලා බලමුකෝ. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් තාවකාලිකව අවසන්. ඉරානය සමග ඇතිකර ගැනීමට අපේක්ෂිත සාම වැඩපිළිවෙලට ප්‍රවේශයක් ගැනීමේ අරමුණින් ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙවුම තාවකාලිකව අත්හිටීමට ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රෙස් එකක් එහෙම තියෙනකොට එයාගේ සගයෝටික ඉන්නවනේ හිටගෙන ආරක්ෂකලේ කම් ඉන්නවා. එතකොට ඩිපියුටි ඉන්නවා ඩීජේ වෑන්ස්. ඒක ලස්සන කාන්තාව ටිකකුත් හැමතිස්සම දෙපැත්තෙන් හිටවනවා. සමහර ඒගොල්ලෝ මේ මීඩියා ස්පෝක්ස්මන් වෙන්න පුළුවන්, සෙක්‍රටරිලා වෙන්න පුළුවන්, දවල මන්දිරය දෙවනත් කරන කොමහරි ලෝකයට ඒ කට්ටියවත් පෙන්නනවා. ට්‍රම්ප්ගේ එහෙම දෙයකුත් තියෙනවා. ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ආර්ථික වාර්තා කීපයක් මහජන බැංකුවේ ආයෝජන බැංකුව ඒකකයට ලංකාවේ හොඳම ආයෝජන බැංකුව 2026 සම්මානය. මම මේවා කියවන්නේ මේවා තමයි මේ අය තමයි රස්සා දෙන්නේ ලංකාවට. මේ අය තමයි ඩොලර් ගේන්නේ. මේ අය තමයි අලුත් අලුත් දේවල් රටේ ඇති කරන්නේ. සෙලින්කෝ ලයිෆ් තම විකුණුම් විශිෂ්ටයෙන් අගයයි. සූර්ය බලශක්ති ණය ලබා දීමට HNB සහ SSOLA අත්වැල් බැඳගනි. LOLC සාමාන්‍ය රක්ෂණ සමාගම 2026 BMPC සම්මාන උළෙලේදී ඇගීමට ලක්වෙයි. ජනශක්ති ෆිනෑන්ස් සමාගමෙන් කාන්තාවන්ගේ මූල්‍යමය වර්ධනයට ශක්ති. ඊළඟට සිඩ්නි ගුවන්තොටේ ශ්‍රී ලංකන් බිම් මෙහෙවර, ඒ කියන්නේ ඔය ලෑන්ඩ් එකේ තියෙන ඔපරේටිං කොන්ත්‍රාත්තුව දීලා තියෙනවා මෙන්සිස් ඇවියේෂන් වලට. අපේ ඩොක්ටර් නලින්ද ඇමතුමා කියනවා පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ උපදේශන කොන්ත්‍රාත්තුව ස්පාඤ්ඤ සමාගමකට. අරලිය හොටෙල් මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ සැලසුමක්. ඔබ දන්නවද අරලිය හොටෙල් සමාගමේ දැනට තියෙනවා කාමර 965ක්. සෑහෙන ආයෝජනයක් නේ. සංචාරකයෝ 965කට ඉන්න පුළුවන් පවුල් පිටින්. ඒගොල්ලෝ ඒක 1500 දක්වා වැඩි කරන්න යනවා. කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තේ විශිෂ්ට බහලුම් හැසිරවීමක්. ඒ කියන්නේ කන්ටේනර් හැසිරවීම බොහොම හොඳට කළා තියෙනවා. TEJ දෙකට කියන්නේ. CICT කියලා එකක් තියෙනවා. JCT කියලා ඕනොහොම කෙටියෙන්ම හඳුන්වන්නේ අකුරු. වැලිබල් ෆිනෑන්ස් රුපියල් බිලියන 2.1ක හිමිකම් නිකුතුවට රුපියල් බිලියන 2.5ක ඉල්ලුමක්. මේ ලංකාදීප බිස්නස් පේජ් එකෙන් මම මේ වාර්තා ගන්නෙ. ඔහොම ඔහොම ගොඩාක් තියෙනවා. ඇතුළත පිටුවලක් තියෙනවා. මේ පේන්නේ රට පණ ගහලා උඩ ඉස්සරහට යනවා කියන එක. ඊළඟට ලංකාදීප හෙඩ්ලයින්ස් ටික අපි බලමු. ඔන්ලයින් එකේ තියෙනවා ඊයේ හෙඩ්ලයින් සහ අද ඔක්කොම මිශ්‍රව. සංජීව ඝාතනයේ මහමොළකාරිය නීතිඥ නෝනා. ඉතින් මේ පත්තරවලින් තමයි මේ නම දෙන්නේ. මහමොළකාරියක් නෙමේ, මෙහා පාපී කාන්තාවක්. CCD උසාවියට දන්වයි. මෙහෙව්වේ කෙහෙල්බද්දර පද්මේ දෙබටකොට චමින්දගෙන් කට උත්තර ගන්න නියෝග. එයාබස් ගනුදෙනුව අල්ලස් මුදල් මහින්දගේ ඡන්දවලටත් යොදලා අල්ලස් කොමිසම උසාවියට කියයි. වියට්නාම ජනාධිපතිතුමන් පැමිණෙනවා. ඒ පිළිබඳ පිළිගැනීම උත්සවෙත් මං හිතන්නේ මාධ්‍ය තුලින් පෙන්නයි. ඊළඟට තලපති විජේති උරුම දෙනවා. වියට්නාම ජනපති දෙදින නිල සංචාරය අතර පාර්ලිමේන්තුවත් අමතනවා. මෙන්න ලස්සන කතාවක්. දූපත් රාජ්‍ය දෙකක් යා කරන මහසයුර වැනි ගැඹුරින් ගලන මිත්‍රත්වයක් අප තුළ තියෙනවා. ජනපති අනුර සහ ජනපති මයිසු කියන්නේ. මහකන්නයට යූරියා මෙට්‍රික්ටොන් 20,000ක් සූදානම්. කැලණි සරසවිය ඩිජිටල් කරණයට කෝටි 47ක්. රජයේ මුදල්කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා කියනවා, භාණ්ඩාගාරයේ මහා හොරකමක් හොරු අල්ලන්න. මේ හර්ෂද සිල්වා මහත්තයා පාර්ලිමේන්තුවෙත් හරියට දෙයක් කතා කරන කෙනෙක්. හර්ෂද සිල්වා මහත්තයාගේ හඬට ආණ්ඩුව පැත්තෙනුත් සවන් දිය යුතුයි. අනිතක එයා ඉන්නෙත් හොඳ වගකීම් සහිත තැනකනේ. රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති. ආණ්ඩුවේ අවස්ථාව එතුමාට දීමත් හරි වැදගත්. පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා. අනිත් එක්කෙනා තමයි කබීර් හෂිම් මහත්තයා. එයා තමයි අනිත් එකේ සභාපති. කෝප සහ මුදල් කාරක සභාව පාර්ලිමේන්තුවේ ඉතාම වැදගත් රටට. මෙන්න ට්‍රම්ප් මහත්තයා දෙනවා. මොකද්ද කියන්නේ මේකට? බූස්ටර් එකක්ද බ්ලාස්ටර් එකක්ද? මේකට කියන වචන මොනවද? අර තලපතිගේ වගේ බ්ලොක් බස්ටර් එකක්ද? හෝමුස්වලදී අපේ නැව්වලට ගැහුවොත් ඉරානය ලෝක සිතියමෙන් අතුගා දානවා. ට්‍රම්ප් අනතුරු අඟවයි. මේවා කියන්න දෙපැත්ත හැප්පෙනවා. හෝමුස් බ්ලොක් වෙනවා, අපිට තට්ටු වෙනවා. 7:37 වෙලාව.

ඔන්නෝ සංගීත රටාව හරියට භාවිත කරපු සංගීතඥයෝ තමයි ධර්මරත්න සහෝදරය. අපේ මිත්‍ර මෙල්රෝය් හැම ඔය නාද රටාවට හරි ආසයි. ඊළඟ ත්‍රිකුණාමලේ නදීම් ශ්‍රවන් ඔය නාද රටාව භාවිත කරා. මේ කසාගල ග්‍රීන් සුපර් ගැන අලුත් තැනක් අඩුම මිලක්. නාරම්මල ගනිමුල ගම්පොල මාතලේ කඩුවෙල අතුරුගිරිය. රුපියල් 25,000කට වැඩියෙන් මේගොල්ලන්ගෙන් බඩු ගත්තොත් ඩිලිවරි එක නොමිලි, ප්‍රවාහනය නොමිලි. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. වැඩි විස්තර සඳහා කතා කරන්න අමතන්න කියනවට වැඩිය කතා කරන්න ගම තේරෙනවා. 0112 864.12 අමතන්න කියන වෙලා ටෙලිෆෝන් කෝල් එකක් ගන්න එක තේරෙනවානේ. මේ පණිවිඩය හොඳම දේ ඔබේ පවුලට ලබා දෙන බුද්ධිමත් ගෘහණියන්ට. ආහාර පිළියෙල කරනකොට විස රසායනික අඩංගු නැති පිරිසිදු නැවුම් පොල්තෙල්, BCC පොල්තෙල්. ඔබේ පවුලේ සෞඛ්‍යත් රසයත් ගුණයත් සැමදේ එක ලෙස සුරකිනවා BCC පොල්තෙල්. රාජ්‍ය ආයතනයක් ලෙස වගකීමෙන් ඔබ වෙත සියවසක අභිමානය සමග ඔබ අතට BCC පොල්තෙල්. තව ආර්ථික වාර්තා කීපයක් කියලා අපි යන් ඉස්සරහට. HSBC එක ලංකාවෙන් සමුගත මං ඒ ගැන හෙට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. HSBC එක සුදු මහත්තුරුන්ගේ කාලේ ඉඳන් ලොකු මෙහෙවරක් රටට කරපු බැංකුවක්. මම ඒ කාලේ හිටියේ නෑ, ඔබ හිටියෙත් නෑ. අපි මේවා කියෝපුවා. ලංකාවේ ඉස්සරම තිබිලා තියෙන කෝපි. කෝපි වගාව වැටිලා නැති වෙලා යනකොට තේ වගාවට කෝපි මහත්තුරුන්ටත් අත දීලා තේ වගා කරන්න උදව් කරලා තියෙන්නේ HSBC. ඉස්සර ඒ බැංකුව හැඳින්වුවේ හොංකොං ඇන් ෂැංහයි බැංකින් කෝපරේෂන් කියලා. HSBC. ඒගොල්ලෝ සමුගෙන ගියා. නමුත් ඒගොල්ලෝ කරපු මෙහෙවර කතා කරන්න ඕනේ සුදු මහත්තුරුන්ගේ කාලයේ සිට. මං හෙට ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු කියවමින් හොයමින් යනවා. දැන් නේෂන් ප්‍රස් තමයි HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු කරන මෙහෙයුම පවරගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම. හොංකොං ඇන් ෂැංහයි බැංකින් කෝපරේෂන්ස් HSBC හි පාරිභෝගික බැංකු කරන මෙහෙයුම් නේෂන් ට්‍රස්ට් බැංකුව පවරා ගැනීමේ කටයුතු මේ වන විට අවසන් වී ඇති බව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පසුගියදා නිවේදනය කළේය. ඒ අනුව HSBC හි එම මෙහෙයුම් 2026 මැයි පළවෙනිදා සිට නිල වශයෙන් NTB නැත්නම් නේෂන් ට්‍රස්ට් බැංකුව හට පත්වනු ඇත. ඊළඟට කොටස් වෙළඳ පොලෙන් මේ වාර්තාව ලංකාදීප ඔන්ලයින් එකෙන්. CSC වෙතින් ඉවත්වන බ්‍රවුන්ස් බීච් හෝටලයෙන් කොටසකට රුපියල් 30ක වටිනාකමක්. කොළඹ කොටස් හෝමාරුවේ ලැයිස්තුගත බ්‍රවුන්ස් බීච් හොටෙල්ස් PLC සමාගම එම ලයිස්තුගත වීමෙන් ඉවත්වීමට අදාළව සුළුතර කොටස්කරුවන් සතු කොටස් ආපසු මිලදී ගැනීම ආරම්භ කර ඇතැයි පවසයි. මංකුවේ කොටස් වෙළඳපොළ කටයුතු ගැන අපි දන්නේ නැහැ. ඒ ඉඳ විග්‍රහ කරන්න බෑ. එච්චරයි ගැන කියන්න පුළුවන්. අද දිවයින විද්‍යාඝාතනයේ 4කට පැනූ මරණ දඬුවම තහවුරු කරයි. 135කට සුද්ධ දුන්නයි PC අත්තනංගුවට. පොදු දේපොළ පනත යටතේ අද ගල්කිස්ස අධිකරණයට. තමිල්නාඩු මහ ඇමති ධුරේ තලපති විජය අද දිවුරුම් දෙයි. ඊළඟට බලමු පෙරළ දිවයින ගනුදෙනු ප්‍රවේශමෙන් කතරගමත් හොරනෝට්ටු සෙල්ල කතරගම පූජකයා අත්තනංගුවට පේනවනේ. වැඩියෙන්ම වැරදි කරන්නේ දැන් කවුද කියලා. ඊළඟට සංචාරය නිම කළ මාලදිවයින් ජනපති ඇතුළු පිරිස දිවයිනෙන් පිටත්ව ඇති. පත්තරේ මුද්‍රණයට ගිහිල්ලා එනකොට ඉතින් ඒ ප්‍රවෘත්ති පමා වෙනවා සමහර ඒවා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා
ප්‍රාදේශීය ලේකම් කාර්යාල JVP කරණයට එරෙහිව හඬ නැගූ අශාන් කෝට්ටේවත්ත අත්අඩංගුවට ගැනීම හෙළා දකින්නවලු. මෙන කැබිනට් තීරණ යූරියා මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කරයි. කැලණිවැලි දුම්රිය මාර්ගයට ඉඩම් අත්පත් කර ගැනේ. ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්මට නිල පිළිගැනීම. ඇමෙරිකාව හෝමස් සන්ධියෙන් නැව් පිටත ගෙනීම මෙහෙයුම් නවතයි. මෙහෙයුම නතර කිරීම ඉරානයේ ජයක්. ඉරාන රජයේ මාධ්‍ය කියනවා. මේ තමයි අද දිවයිනේ සිරස්තල ටික. 7:47 තව ගීතයක් අහමු. විශාරද මල්කාන්ති නන්ද සිරිගෙන්.

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: අපි අඩු මාස කිව්වට ලෝකේම ආදරවන්තයන්ගේ මාසෙ තමයි මේ ගෙවෙන්නේ. ජීවිතේ එකට ඔයත් එක්ක බොහොම ආදරෙන් යන වාගේ පෙම්වතියට පිරිඳට වටිනම දෙයක් දෙන්නද හොයන්නේ. අන්න එයාට ගැළපෙන නියම බයික් එක තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්කූටියක් නිසා කාන්තාවකට හොඳට ගැළපෙනවා. ඒ වගේමයි වියදමත් අඩුයි. ආරක්ෂාවත් වැඩි. ලෝකෙම පිළිගත්ත TVS ආයතනයෙන් දෙන බයික් එකක්නේ. ඔයාගේ විශ්වසනීය ආදරේ එයාට පෙන්වන්න පුළුවන් හොඳම තෑග්ග තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
8: අපි මේ CC පුවත් සේවයේ වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් BCC පොල් තේන්න තමයි.
9: BCC પરම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
10: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
11: ආයුරක් කන්තුවා වඩා 92 වෙනි වියටපත් දේවානන්ද වෛද්‍යසේකර නැමැතියේ පිරිපුන් ජීවකයා සුන්දර ගායකයාට අද ගුවන්විදුලිය හරසර දක්වනවා. ඒ වගේම අද හැන්දෑවේ ගාලු මෝදර වර්ණ විප්ලවය සමාජගත කරනවා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. මේ පොත ලිව්වේ ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ නොනිමි මෙහෙවරක් ඉෂ්ට කරපු අද විදෙස් විත්ති විචාරයේ සක්විති. ඒක ඉතින් කතා දෙකක් නෑ. මොහන් සමරනායක මහත්තයා තමයි පොත ලිව්වේ. ඉතින් කියවලා බලමු. අද හන්දෑවේ 3:30 පදනම් ආයතනයේදී උත්සවෙත් තියෙනවා. කියවනකම් මොනවත් කියන්න බෑ. තමිල්නාඩු ඡන්දේ පෙරදුණු මහා ඇමති විපක්ෂ නායක වෙන්න සූදානම්. ධවල මන්දිරයට පණින්න හැදුව වෙඩික්කරු වෙඩිකයි. චීන ගිනිකෙලි කම්හලක පිපිරීමක් 21ක් මරුට. ලංකාදිවේ බැනර් හෙඩ්ලයින් එක පොරොන්දු කෝටි 10 ගෙවන කබ්‍රාල් උසාවි කොන්දේසි කඩ කරලා අල්ලස් කොමිසමෙන් යලි නඩු. රංගගේ මරණය ගම්මන්පිල පොලිසි ගෙන්වයි. ඊළඟට උසාවි පොලිසි ගානේ යන කතන්දර ගැන අපිට මොනවත් විග්‍රහ කරන්න බෑ. දෙන තීරණයක් තීන්දුවක් ගැන තමයි කියන්න පුළුවන්. තව කතාවක් තියෙනවා. මොකක්ද? ඇප්ප දෙන්න ගිහිල්ලා වෙච්ච වැඩක්. මේ ඇප දෙන්න අරංගිය කෙනාගේ රස්සාවකුත් නෑ, ඉන්න තැනකුත් හරියට නෑ. කුලියට අරංගිය පුද්ගලයෝ දෙන්නේ කවුද? මේ ගුවන් යානා ගනුදෙනුව කපිලට ලක්ෂ 100ක ඇප දෙන්න කුලියට දෙන්නේ එක්ක ඇවිත් මරු දේවල් වෙන්නේ. ඔය අතර අනුවේදනීය සමුගැන්මක්. මං ඊයේත් මේ ගැන ටිකක් කිව්වා. ගුවන් සේවයක් හමාර කළා දානවා කියන්නේ ලේසි නෑ. විශාල පිරිසකගේ රැකියා. ගුවන් සේවයක් කියන්නේ නොනිල තානාපති සේවයක් වගේ. ඒ රටේ අභිමානේ, ඒ රටේ සුන්දරත්වය, ඒ රට මොකක්ද කියන එක ලෝකෙට ගිනියන්නේ අපි දැන තියෙන එක ගුවන් සේවයයි. ඒ ගුවන් සේවයෙන් දැන් ඈත පිටරටක ඔබ ඉන්නකොට මොනවා වුණත් කුරුල්ලෝ රාශියක් බාලා ඉන්න තැනක ශ්‍රී ලංකන් එක ගුවන් යානයක් තිබුණොත් ඒක සතුටක් නේද? මං ඒ සතුට අත්විඳලා තියෙනවා. එමිරේට්ස් වල ඩුබායි ආපෝට් එකේ මං එහෙ වැඩ කරා. ගුවන් සේවයක නෙමෙයි, ගුවන් විදුලියක. දිගට එමිරේට්ස් කුරුල්ලෝ 30-40ක් දිගට. ඒ අතර UL එකක් තියෙනවා. අනේ මේ මගේ රටේ ගුවන් සේවය නේද කියලා ලොකු සතුටක් දැනෙනවා ශ්‍රී ලංකන් ගුවන් යානයක් දැක්කහම. ඒ අනවුන්ස්මන්ට් එක ඇහෙනකොට එක ලාංකිකයෝ වන අපිට වගේම පිටරටියන්ටත් එහෙම තමයි. තමන්ගේ අලයින් එක ගැන ඇහෙනකොට වසර 34කට පසු ස්ප්‍රිට් ගුවන් සේවය අවසන් ගමන් යනවා. සාමාන්‍ය අලුතෙන් ගුවන් යානයක් ගෙන්නකොටත් ගුවන් බලයනියක් අකුලා ගන්නකොටත් කරන දේ තමයි ජල විදුම් වලින් තමයි ආචාර දක්වන්නේ. වතුර මල් වලින් වතුර විදලා සමුදෙනවා. ස්ප්‍රිට් ගුවන් සේවයේ අවසන් ගුවන් ගමන පසුගියදා ඇමරිකාවේ ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බාලා තිනවා. ගුවන් ගමන් පාලකවරු එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා හැඟීම් බරව ස්ප්‍රිට් ගුවන් නියමුවන්ට සමුදීලා තිනවා. ස්ප්‍රිට් ඔබ සමග වැඩ කිරීමට ලැබීම සතුටක් යයි ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් පාලකවරුන් එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා ප්‍රකාශකට තිබුණා. අන්තිම කතාව සුන්දර පාරිසරික චාරිකාව. ගතේ සිතේ වෙහසනිව් ගුරුබේ උලේ සිසිලස ජනිත්‍යා සචින්දි කොළඹගේ මේ ලියන්නේ. දෙනියායේ තියෙන ස්වාභාවික පිහිනුම් තටාකයක්. අනේ හොයාගෙන මේ යන්න ඕනේ මේ ගැන විස්තර මං හෙට කියන්නම්. දෙනියායෙන් තව තොරතුරු ටිකක් මට ඇවිල්ලා තියෙනවා. ඒක නම් තැපෑලෙන් ආවේ නෙළුව පියරත්න ජයවික්‍රම. සිංහරාජ වනපෙදට මැදිව පිහිටි නෙළුව ලංකාගම පරිසර සංවේදී චමත්කාරයේ දන්වන සුන්දර ගම්මානයක්. දියෑලි පහක් එකවර බලා ගන්න පුළුවන්ලු. හෙට විස්තර කියන්නම් ඈ. බ්‍රාහ්මණඇල්ල, මල්මොරඇල්ල, දුවිලිඇල්ල, කැකුණු ඇල්ල, ගල් ඔරු ඇල්ල. ඒකට තිත තියලා එහෙනම් නික්ම යන්න අවසරයි. මේ කතා කර ඇති සවන් දුන්න ඔබට ස්තුතියි. හෙටත් අනිද්දත් උදේවරු දෙකේ එනවා ඔබ හමු වෙන්න. මම වසන්ත රෝහණ. එහෙමනම් ගිහිල්ලා එන්න අවසරයි මර්වින් පෙරරාගේ මේ හඬත් සමඟ.

0: ප්‍රේම කේත දල්විස් මර්වින් පෙරේරා. උදේ 8:00 වෙළඳ සේවයේ අපි ප්‍රවෘත්ති මැදිරියට යමු.
1: මෙන්න අපින් පුවන් අනුග්‍රහය ආර් එස් වානේ කම්පී SLS සහතිකයේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk
1: ආර් එස් වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර් එස් RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට

0: රජයේ ප්‍රතිපත්ති රාමුව සහ විස විසිපා අයවැය යෝජනාවලට අනුකූලව මේ ක්‍රියාවට නැංවෙයි. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශය මගින් මේ වැඩස්ථාන ක්‍රියාත්මක කරයි. විස විසිපා අධ්‍යන පොතුසාතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගෙන් දෙවන අදීර සඳහා දැන් අයදුම්පත් කැඳවා ඇත. විදස්පූත ලොව ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක පුවත් නාලිකාව වන CNN ජාලය ආරම්භ කරමින් රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කළ ටෙඩ් ටර්නර් මහතා අභාව ප්‍රාප්ත වී මේ යන විට ඔහු 87 වන වියේ පසු විය. පැපුවත් එපමණයි.
1: මම දැහැන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යාවෘතිකයන් වීමට ඉඩක් ලබා දුන්නා. ඉතින් ඔබේ සිහිනයත් ජෛව විද්‍යා ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනය හැදෑරීම නම් IIHS ආයතනය සමග සම්බන්ධ වෙන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

ප්‍රිය මහත්වරුනි මහත්මාවනි, අද සාර ප්‍රභාගිර පස්වෙනි මැදිරිය හරහායි ගෙන එන්නේ අපේ මිත්සලා, ඒ වගේම චතුරංග කල්පගේ ඇතුළු පිරිස දැන් සූදානම්. එහෙමනම් අපි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පස්වෙනි මැදිරියට සම්බන්ධ වෙමු.

අයිබෝවන් සුබදැස්සන කාදරණය වෙළඳ සේවේ ගුවනේ මිතුර ගවන මිතුරිය. කොහොමදිතින් ඔබ බොහොම හොඳින් සුවෙන් සනීපින් විශ්වාසයෙන් ඉන්නවා කියලා අපි මේ වෙලාවේ විශ්වාස කරනවා. අද ඔබ දන්නවා අද දවස මැයි මාසේ 7 වෙනිදා සුන්දර බ්‍රහස්පතින්දා දවස. ජීවිතයේ සැලැස්මකට අනුව වැඩ කරන්න පුළුවන් වෙන, යන ගමන හරියට දැනගෙන යන්න පුළුවන් වෙන දවසක් වෙන්න කියලා තමයි අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද සාර ප්‍රභාගිර තාරුණ්‍යට, ඒ වගේම අනාගතය ගැන සිහින දකින ඔබට හරි වටිනාකම් සහගත කතාබහක් වන වගේ අපි දන්නවා. මොකද යන ගමන හරියට දැනුම්වත්ව යන්න ඕනේ. දැනගෙන ගියොත් තමයි කතරගමට උනත් යන්න පුළුවන් වෙන්නේ. නොදැන ගියොත් එහෙම ඉතින් අතරමං වෙනවා. ඒ නිසා මේ විශ්වාසවන්තව ඔබේ අරමුණට අපේ සහයෝගය ලබා දෙන්න අපි අද සූදානම් වෙනවා. දැන් අපි මේ සංඛ්‍යා ලේඛන දත්ත වාර්තාවන් දෙසට හැරුණු 2025 උසස් පෙළ ප්‍රතිඵල 90 විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම් පූර්ණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට අයදුම් පත්‍ර යොමු කරන්න

0: අවම සුදුසුකම පූර්ණය කරලා තියෙන්නේ සිසුන් 176527 දෙනයි. මේ අවම සුදුසුකම් පූර්ණය කළා කියන්නේ කිසිසේත්ම ඔබ විශ්වවිද්‍යාලයට තෝරාගත්තා කියන කාරණාව නෙවෙයි කියලා ඔබ හොඳාකාරවම දන්නවා. ඒ වගේම 2025 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 281810 දෙනෙක් මුහුණ දෙනවා. ඔබ දන්නවා මම මේ කාරණාව මීට කලින් දවසකත් කිව්වා, මෙවර විභාගය 30,000කට අධික සංඛ්‍යාවක් සියලුම විෂයන් අසමත් වෙනවා. එතකොට මේ සංඛ්‍යාලේඛන දත්ත වාර්තා මත පදනම් වෙලා අපි ඔබට කියන්නේ විභාගය අසමත් වුණා කියලා ජීවිතය ලොප් කරගෙන අපිට දෙන්න බෑ. උන් හිටි තැන නවත්ත ගන්න අපිට ඉඩකඩක් දෙන්න බෑ. මොකද විභාගය කියන්නේ එක මිනුම් දර්ශකයක්. ඔබට ඕන තරම් අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථාවන් ගැන ඔබ දැනුම්බත් වෙන්න ඕනේ, සුදුසුකම් හදා ගන්න ඕනේ, අනාගතයට විශ්වාසවන්තව අඩිය තියන්න ඕනේ. හරි ඍජු විදිහට. ඒකත් එක්කම අනිත් කාරණාව තමයි මම ඔබට අවධාරණය කරන. උපාධියක් ලබා ගත්තා කියන්නේ 100%ක් වැඩේ ගුණ නෙමෙයි. උපාධියක් ගත්තා, හරි, උපාධියට මට අනිවාර්යෙන් ජොබ් එකක් ලැබිය යුතුයි කියන තැන ඔබ ඉන්නවා නම්, එතන හරි විශ්වාසවන්ත බව බිඳුණු ඔබේ අනාගතය ගැන මේ පොඩි වැනෙන ගතියක් තියෙනවා. මොකද ඔබ කුසලතාවයන්ගෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. උපාධියත් එක්ක කුසලතාවයන් පරිපූර්ණ කළොත් ඔබේ අනාගතයේ විශ්වාසවන්තයි. මේ කතාව බොහොම පැහැදිලිව කියන්නේ අද කතා බහ මෙන්න මේ පොයින්ට්ස් ගැන. අපිටත් මෙහෙම දෙයක්ද ලක් වෙලා තියෙන, අපිත් මෙහෙම තැනකද ඉන්නේ කියලා හිතාන ඉන්න ඔබට හරි වැදගත් වෙනවා. මේ කතා බහට හරි වැදගත් සාකච්ඡාවක් අද සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා විදුහ හමුදාවේ හිටපු ප්‍රධාන සංඥා නිලධාරී හා සංඥා බලකායේ බලකාධිපති, මේ ක්ෂේත්‍රයන් ගැන විශාල අත්දැකීම් රසක් සම්භාරයක් තියෙන IDMNC විශ්වවිද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සජිත් තිලියනගේ මහත්මාපිත් එක්ක සම්බන්ධ වෙනවා. එවැගේම වෘත්තීය පුහුණු හා තාක්ෂණික අධ්‍යක්ෂ අතිවිශාල දැවැන්ත අත්දැකීම් තියෙන අපිත් එක්ක වෙන දවසකත් මුණ ගැහෙලා තියෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තෙවරක් සභාපති වෙලා සිටිය විදුලි සංදේශ හා සාගරික ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි වරලත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් වෙන, එවගේම IDMNC විශ්වවිද්‍යාලයේ ප්‍රෙසිඩන්ට් ආචාර්ය ලයිනල් පින්තු මහත්මා අපි බොහෝම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න අයිබවන් ඔබ දෙපළටම. හොඳයි, දැන් අපි මේ මුලින්ම කතා බහ අපේ මේ මේජර් ජෙනරාල් සජිත් ලියනගේ මහත්මා IDMNC විශ්වවිද්‍යාලයේ විධායක අධ්‍යක්ෂතුමා පැත්තට තමයි යොමු වෙන්නේ. අනාගතය ගැන හරියට දැනගෙන යන්න ඕන කියලා කිව්වා එකක්. එතකොට අනාගතය ගැන හරියට දැනගෙන යන ගමන් මගේදී IDMNC විශ්වවිද්‍යාලය ඇයි වැදගත් වෙන්නේ? අපි එතනින් කතාව පටන් ගමු.
1: හොඳයි, සුබෝදෑසනක් මං හිතන්නේ සියලුම අසන්නන්ට. ඒකම සුබෝදෑසනක් මෙත්සලා. මේකේ ඉස්සලා මම සූතිවන්ත වෙනවා ශ්‍රී ලංකා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් මත්තන් මේ අපි මෙතැන්ට ඇවිල්ලා මේ වගේ සැලසුමක් හැදුවේ. මොකද අද රටට විශේෂයෙන්ම අවශ්‍ය වෙන කාරණාවක් තමයි මේ යූත්, එහෙම නැත්නම් මේ යෝන් පරපුර හරියට යොමු කිරීම. මොකද ඒක තමයි අනාගතය කියන රටේ. එතකොට මේ යෝන් පරපුර හරියට යොමු කිරීම අපි ඔක්කොටම මුදල් ඇතුව හෝ නැතුව වගකීමක් තියෙනවා. ඉතින් මේ වගකීම කෙරෙහි යනකොට IDM කියලා අපිට තිබ්බා දැන්ට අවුරුදු 44කට කලින් තිබිච්ච ආයතනයක්. මේක අවුරුදු 44ක මේ සමාජයේ ඉන්න යෝන් පරපුරට අධ්‍යාපනය දීලා පුරුදු ආයතනයක්. දැන් වර්තමානයේ අපේ IDM Nation Campus කියලා ඒක නන් ගවර්න්මෙන්ටල්, එහෙම නැත්නම් රජයේ නොවන විශ්වවිද්‍යාලයක් සමග තත්ත්වයට පත් වෙලා තිනවා. ඒක දැනට ඉන්න අපේ දැනට වර්තමාන චයාමන්, එහෙම නැත්නම් ડોක්ටර් වී ජනගන් යටතේ හරි ලොකු දැක්මකට යන්න අපි සූදානම් වෙලා ඉන්නේ. මොකද දැන් වර්තමාන තියෙන ප්‍රශ්නේ ඔබතුමිය කිව්වා වගේම ලංකාවේ තියෙන තරුණ පරපුර 120%කට අධික ප්‍රමාණය තරුණ පරපුරක්. ලංකාවේ සම්පූර්ණ 120%ක් ඉන්නවා. ඒ තරුණ පරපුරෙන් රජයේ විශ්වවිද්‍යාල සහ රජයේ සමහර ආයතනවල වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ හරිම පෙටික ප්‍රමාණයකට. ඒක සාමාන්‍යයෙන් හරිම කෙටි ප්‍රමාණයක්, 120%නුත් 100ට පොඩි ප්‍රමාණයක්. ඒක උදාහරණයක් ගත්තොත් එහෙම යම් ප්‍රමාණයක 100ක් හිටියොත් එහෙම පාසලේ උසස් පෙළ හදාරන්න යනවා කියලා 115ක් තමයි ඒ තැන්වලට යන්න වෙන්නේ. ඒතරින්නම් මේ 185ම යන්නේ සමාජයට වැඩිදුර අධ්‍යාපනය ලබන සහයෝගය වෙන තැන්ගලි ලබාගන්න කියන අරමුණ සහ අරමුණ වෙන දේවල් අතුව. දැන් එතකොට මෙතනදී අපේ ආයතනයේ IDM Nation Campus එක අපේ චයාමන් වන ඩොක්ටර් ජනගන්ගේ අදහස තමයි මේ 85 දෙනාට අපි කොහොමද සහයක් වෙන්නේ, සේවාවක් දෙන්නේ. මේක අපි පෞද්ගලිකව මේක කරගෙන යනවා තමයි බිස්නස් එක. නමුත් ඒකට වැඩි එහා එකක් කළ යුතුයි කියලා අද තීරණ තියෙනවා. මොකද මේ අවුරුදු 44 ඒ තීන දේවල් බිස්නස් කරලා ඉවරයි. දැන් මේකට වැඩි එහා දෙයක් දැන් කරන්න ඕනේ කියලා
0: සමාජ
1: වගකීමක් ඉටු කරන්න ඕනේ කියලා තුමා අපිට ඒක නායකත්වයක් ලබා දීලා මටත් ඒ නායකත්වයේ කරගෙන යන්න කියලා බාර දීලා තියෙනවා. ඉතින් ඒකේ ඔබතුමී කිව්වාගේ පළවෙනි එක තමයි මේ තරුණ ජනතාව හරියට ගත්තොත් එහෙම තමන්ගේ අරමුණ හරියට අයිඩෙන්ටිෆයි කරලා නැහැ. එහෙම නැත්නම් හරි අරමුණ මොකද්ද කියලා තෝරාගෙන නැහැ සමහර අය. සමහර අය තෝරගත්ත අය ඉන්නවා. තෝරගත්ත අයට යන්න අපහසුකම් ගොඩක් තියෙනවා. ඔන්නවා තමයි අපිට තියෙන අභියෝග. ඒවලට තමයි අපේ මේ IDM Nation Campus කියන ආයතනය වෙනස් විදියකින් බලලා වෙනස් ස්වරූපයකින් සමාජ සේවාවක් හැටියට ගන්න. මොකද අපිට අපි මේ අවුරුදු 5ක 10ක ඇවිල්ලා මේ ආදායම් ලබන්න අවශ්‍යතාවයක් තියෙන එකක් නෙවෙයි. දැන් ඒ දේවල් වලින් මෙලා දැන් සමාජයේ කළ හැකි දේ මේ වෙලාවේ කළ යුතු දේ කරන්න තමයි අපි මේ IDM Nation Campus එක තියෙන්නේ.
0: අනිවාර්යෙන්ම. දැන් මේ IDM Nations Campus ගැන අපි මීට පෙරත් දැනුවත් කළානේ. ඒ දැනුවත් කිරීම වැඩසටහනක් අවසන් වෙනකොට අපිට ඇමතුම් සෑහෙන ප්‍රමාණයක් එනවා. අපි IDM NC Campus එක තෝරගත්තා. ඊට පස්සෙත් අපිට ඇමතුම් වෙනවා ෂා නියමයි. අපි අපේ අනාගතය ගැන හරි මේ නිවැරදිම තීරණය ගත්තා කියන ඇමතුම් සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. ඒ නිසා මේ ජාතික ගුවන්විදුලියේ විදිහට අපි විශ්වාසවන්තව ජාතික වගකීමක් කරන්නේ, ජාතික සම්නිවේදනයක්. ඒ නිසාම තමයි ඔබේ අනාගතය ගැන වග වෙන්න මේ වගේ කතා බහක් සිද්ධ කරන්නේ. මම මේ අපේ ආචාර්ය ලයනල් පින්තු මහත්මාත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. ඊට කලින් මැදිරි දුරකථනාංක දෙකම මතක් කරන්නම්. ඔබට මේ කතාවට සම්බන්ධ වෙන්න පුළුවන්, කොටස්කරුවෙක් වෙන්න පුළුවන්, ඔබට ගැටලුවක් තියෙනවා නම්, දැන කියා ගන්න දෙයක් තියෙනවා නම්, යොමු කරන්න පුළුවන් ප්‍රශ්නෙ මෙන්න මේ දෙයත් මේ දෙපළගෙන් අහලා අපිට විසඳලා දෙන්න කියලා 0111 269 54 46 එක් දුරකථන අංකයක්, 0111 269 54 47, 0269 54 46 අංක දෙකම ඔබ වෙනුවෙන් අපි විවෘත කරලා තියෙන්නේ. අපි හැරෙනවා ගුවන්විදුලියට. හිතවත් හුරු පුරුදු චරිතයක් වෘත්තීය පුහුණු මේ ක්ෂේත්‍රය ඇතුලේ හොඳ අත්දැකීම් ගණනාවක් තියෙනවා ඔබට. ආචාර්ය ලයනල් පින්තු මහත්මා වෙත තමයි හැරෙන්නේ. තාරුණ්‍ය වෘත්තීය අධ්‍යාපනය තෝරගන්න ඕනේ ඇයි කියලා කෙනෙක්ට හිතෙනවා නම් මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ?
2: ස්තුතියි මෙසලා. රටක ජාතික ආර්ථිකය රඳාපවතින්නේ, රටක ආර්ථිකය ශක්තිමත් වන්නේ නිපුණතාවයෙන් හෙබි දක්ෂ තරුණ තරුණයන් මතයි. අපි දැන් කතා කරුවා උපාධියක් ලබා ගැනීමට අපේක්ෂා කරන තරුණ තරුණයන්. නමුත් ඊට වඩා විශාල සංඛ්‍යාවක් අනාගතය ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා, මොන විදිහේ මාර්ගයකද ඒගොල්ලෝ යන්න ඕන කියලා. ඒත් එක්කම මගේ අත්දැකීම මත ඕනෑම රටක, ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තත්, එම රටවල්වල ආර්ථික පද්ධතිය නැත්නම් ආර්ථිකයේ ශක්තිය හඳාපවතින්නේ නිපුණතාවයෙන් හිබි තරුණ තරුණයන් මතයි. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන, දිගටම අපි උත්සාහ කරලා තියෙනවා අපේ තරුණ තරුණයන්ට අවශ්‍ය නිපුණතාවය, හැකියාව, කෞශල්‍ය විවිධ ක්ෂේත්‍රවල ලබා දීමට. ඒක තමයි අපේ පරම බලාපොරොත්තු. ඒ ක්‍රමය තුළ නොගියොත්, දැන් ඔබතුමිය දන්නවා මේ මෑතකදී ගරු අගමැතිනේ ඔයගෙන කියලා තියෙනවා රටක ආර්ථිකයේ, රටක තිරසාර පදනම, ආර්ථික ශක්තිය රඳාපවතින්නේ වෘත්තීය අධ්‍යාපනයේ සහ නිපුණතාවයෙන් හෙබි තරුණ ශක්තින් මත කියලා. ඒක තමයි හරිම දැක්ම. අපි ඒ මත ඉඳගෙන තමයි ක්‍රියා කරන්නේ. ඔබතුමිය දන්නවා අපේ ලංකාවේ තියෙනවා වෘත්තීය අධ්‍යාපනයේ දැනට අවුරුදු 100කට වඩා ඉතිහාසයක් තියෙනවා. විශාල ආයතන පද්ධතියක් රජයේ සතුව තියෙනවා. ඒ හා සමගම ඒ ආයතන සමග සම්බන්ධ වුණු පෞද්ගලික ආයතනක් තියෙනවා. මේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ මේ තරුණ ප්‍රජාවට අවශ්‍ය ශක්තිය, නිපුණතාවයේ හැකියාව ලබා දීමටයි. විශාල ශේෂ්ත්‍ර ගණනාවක් තියෙනවා. දැනට අවුරුදු 25 30ට වුණු තත්ත්වෙන්නේ මේ අද තියෙන්නේ. අද රටේ ලෝකයේ ආර්ථිකයේ දැක්ම, තාක්ෂණයේ, මේ හැම එකක්ම වෙනස් වෙලා තියෙන්නේ. ඒකට අපේ හැම තරුණ තරුණයක්ම ඒකොල්ලන්ගේ අවධානය යොමු කරන්නට ඕන ඒකොල්ලන්ගේ අනාගතය සකස් කර ගැනීමට.
0: දැන් අවස්ථාවන් තියෙනවා. මේ අවස්ථාවන් ගැන ඔබ දැනුවත් නම් ඔබට ඒ අවස්ථාවන් තෝරගන්න පුළුවන්. මේ හිම අවස්ථාවක් IDM Nations Campus කියලා කියන්නේ. අපි මේ ආචාර්ය ලයිනල් පින්තු මහත්මයාගෙන්ම දැනගන්න කැමතියි මේ IDMNC විශ්වවිද්‍යාලයක අත්වල් බඳ ගැනීමේ මොන වගේ වෘත්තීය අවස්ථාවන්ද? මොන වගේ ක්ෂේත්‍රයන්ද? දැන් හිතන්නකෝ A levels ඉවර වෙලා ඉන්න දරුවෙක් අහගෙන ඉන්නවා නම් එහෙම නැත්නම් අවුරුදු 30ට අඩු තාරුණ්‍ය කොටසක් අහගෙන 20ත් 30ත් අතර කියන්නේ ජීවිතේ හරි කඩයිම් තීරණාත්මක වයස් සීමාවක්. ඔබ හරි පීඩණයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ කියලා අනාගතය ගැන දැක්මක් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. මොන වගේ ක්ෂේත්‍රයක්ද
2: තියෙන්නේ? මම මෙතනින් ගන්න ජෙනරල් ලියනගේ මැතුමා කියපු කතාවේ ඉදිරියට මෙම ආයතනය කොටස් දෙකකට වෙන් වෙලා තියෙන එකක් උසස් අධ්‍යාපනය. ආ උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අනිත් පැත්ත වෘත්ති අධ්‍යාපනය. ඔබතුමිය අහපු ප්‍රශ්නෙට දැන් ශේෂ්ත්‍ර ගණනාවක් ගැන මම කිව්වනේ. ඒක තෝරාගන්නේ ඒ එක එක තරුණයාගේ හෝ තරුණියගේ කැමැත්ත අනුව. නමුත් අපේ ආයතනයේ විශාල වශයෙන් දැනට දියුණුවට පත් වෙලා තියෙනවා කොස්මටොලොජි, ඒ කියන්නේ රූපලාවණ්‍ය ශිල්පය, හෝටල් ශාස්ත්‍රය, ඒ කියන්නේ හැම ඒකට අඩංගු හැම කාරණාවක්ම, ඒකම කාර්මික අධ්‍යාපනයේ වෙල්ඩින්, මම හිතන්නේ දැන් වෙල්ඩින් කර්මාන්තයේ ලෝකෙ හිත දැන් ඉදිරියට බොහොම අවශ්‍ය වෙන කර්මාන්තයක්, ඒකම ඉඳිකිරීම කර්මාන්තයේ විශාල අංශ තියෙනවා. ඒ පිළිබඳව අපි තරුණයන්ගේ අවධානය යොමු කරන්න ඕනේ. සෝ අපි ආයතනයේ ඒ පිළිබඳව පුහුණුවක් ලබා දීමට අපි අත්වල් බැඳගෙන තියෙනවා දැනට ජාතික යෞන් සේනාංගේ සමග. මොකද ඒගොල්ලගේ ජාතික යෞන් සේනාංගේ තියෙන ආයතන 56ක් බිම් මට්ටමේ රටපුර. මෑතකදී ඉතාමත්ම විශිෂ්ට පර්යේෂණයක් ඒගොල්ල කරන්න පටන් ගත්තා. මේ විහිදී සිටින තරුණ තරුණයන්ගේ හැකියාවල් එළියට අරගෙන කොහොමද රාජ්‍ය පෞද්ගලික සබඳතාවය සමග ඉදිරියට යන්නේ කියලා. ඒක ඉතාමත්ම හොඳ ප්‍රවර්ධනයක්. අපි ඒ අනුව මේ හැම කෙනෙකුගේම තියෙන හැකියාවල් වලට අනුව අපි යංකිසි පාඨමාලාවක් නිර්මාණය කරලා තියෙනවා. දැනට අපි යන්නේ NVQ පාඨමාලාවත් එක්ක TVC ආයතනය සහ සම්බන්ධ ඕනෑම ශාස්ත්‍රයක කැමැති ශාස්ත්‍රයක අපි දරුවන්ට ට්‍රේනින් කෝස්යක් ලබා දෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබතුමී කිව්වා වගේ මේ ඇඩ්වාන්ස් රිසර්ච් වලින් විශ්වවිද්‍යාලයට යන්නට ඕන නැහැ. මහා විශාල ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද හරහා මේ දරුවෝ යන්නට ඕන. ඒගොල්ලන්ට කවදා හරි උපාධියක් ලබා ගන්නට පුළුවන් නම් ඒ ශාස්ත්‍රය හරහා උපාධියක් ලබා ගන්නටත් පුළුවන්. ඒක තමයි අපේ පණිවිඩය.
0: ඒ කියන්නේ මේ අපි කලින් දවසකත් සඳහන් කළා IDMNC විශ්වවිද්‍යාලයත් එක්ක අත්වැල් බැඳගෙන තමන්ගේ අනාගතේ හරි සරුවට ගොඩනගාගත්ත ජීවිත කතා වුණ තරම්
2: තියෙනවා.
0: ඒ සාක්ෂිය, ඒ විශ්වාසයත් එක්ක තමයි මේක අපි නිර්දේශ කිරීමක් නේ ඔබට කරන්නේ. ඒ නිර්දේශ කිරීම සිද්ධ කරන්නේ මොකද? එහෙම කතා අපිට මේ ජාතික ගුවන් විදුලියටත් වාර්තා වෙලා තියෙනවා. අපි IDMNC විශ්වවිද්‍යාලය තෝරගත්තා. ඒ විශ්වවිද්‍යාලය තෝරා ගැනීමත් එක්ක අපි අපේ අනාගතය හරි දැක්මක් ඇතිව යන ගමන දැනුවත් වෙලා ගියා. අපේ වෘත්තීය පුහුණුව, වෘත්තීය අධ්‍යාපනය හොඳ සාර්ථකව නිමා කරලා හොඳ වෘත්තියක් කරන්න, වෘත්තියක නිරත වෙන්න හැකියාවක් ලැබුණා කියලා. ඒකත්
3: එක්ක මට විනාඩියක් දෙන්න. දැන් මේ කීප එක ඉතාම වැදගත් තොරතුරක් අපි කියන්න ඕනේ සමාජයටම. දැන් සමාජය මම අර පටන් ගන්නකොට කිව්වා වගේ ගොඩක් දෙනෙක් තමන්ගේ අරමුණ මොකද්ද කියලා දන්නේ නැතුව උපාධි කරනවා. තමන්ගේ අරමුණ මොකද්ද කියලා දන්නේ නැතුව, හැකියාව මොකද්ද කියලා දන්නේ නැතුව සමහර වෘත්ති අධ්‍යාපන දේවල් කරනවා. කරලා ඊට පස්සේ නිකන් ඒවා කරලා රස්සාවල් නැතුව සෑහෙන ප්‍රමාණයක් අපේ සමාජයේ ඉන්නවා. සමාජයේ ගත්තොත් එහෙම තරුණ පරපුර, ඒ කියන්නේ තරුණ පරපුර කියලා අදහස් කරන්නේ අවුරුදු 16ත් 29 30ත් අතරක වගේ කණ්ඩායමක්. ඒ කණ්ඩායමෙන් 120ක්ම රැකියා විරීත කණ්ඩායමක් ඉන්නවා. දැන් අපි හරියට මේ ඒ කියන්නේ වෙළඳපොළ අධ්‍යයනයක් සිද්ධ කරන් පස්සේ අපිට තේරුණා අවුරුදු 30ට වැඩි අයගේ රැකියා විරීතභාවය අඩුයි කියලා. ඒත් අපිට තේරුණා මේ මුල් කාලයේ හරි මගක් වෙන්න පුළුවන්. ඒක තමයි අපේ මේ IDM Nation Campus එකට සම්බන්ධ වෙන්නේ කියන්නේ. අපි කරන්නේ ඉස්සලාම ඒ තියෙන ශිෂ්‍යයා හෝ එහෙම නැත්නම් ඒ තරුණයාට හෝ තරුණියට ඉස්සලාම තමන්ගේ අරමුණ හදාගන්න උදව් කරනවා අපි. අපි මේ අධ්‍යාපනය දෙන්න කතා කරලා එන්න මේ ඩිග්‍රී එක කරන්න කියලා නෙමෙයි කරන්නේ අපි. අපි තරුණයාට හෝ තරුණියට අරමුණට යන්න අවශ්‍ය කරන දේවල් වලට අධ්‍යාපන සහයෝගි හෝ. අපුකද තරුණියක් හෝ තරුණියක් ගත්තාම අංග තුනකින් එයාගේ දේවල් සංවර්ධනය වෙන්න ඕනේ අරමුණකට යන්න. එකක් තමයි දැනුම, අනිත් එක තමයි හැදියාව, අනිත් එක තමයි එයාගේ හැකියාව. හැකියාව ඒක අපි නොලෙජ් ස්කිල් ඇන් ඇටිටියුඩ් කියලා ඒ කොටස් තුන කියන්නේ. ඒසොර අපි හැමදෙස්සම අපේ සභාපතිතුමා එහෙම නැත්නම් ડોક્ટર ජනගන් අපිට හැමදෙස්සම අපිටත් දෙන ඩයරෙක්ෂන් එක නැත්නම් දැක්ම තමයි මේ පුද්ගලෙක් ගත්තාම දැනුම විතරක් දෙන්න එපා. අපි එතකොට අපි එතනින් එහාට ගිහිල්ලා හැකියාව හැදියාව කියන එකත් අවශ්‍යයි. මොකද හැදියාව කියන එක ඉතාමත් අවශ්‍යයි අපිට. ඉතින් මම ඔබතුමිට මේක ඇඩ් කරන්න එකතු කරන්න කැමති උනේ ඒකයි. එතකොට කවුරු හරි සමාජයේ පුද්ගලෙක් ඉන්නො නම් ඒ ලෙවල් ඉවර කරලා එහෙම නැත්නම් තව උසස් අධ්‍යාපනය කරන්න ඕනේ. එහෙම නැත්නම් මම තව දේවල් ඉගෙන ගන්න ඕනේ කියලා කවුරු කෙනෙක් හිටියොත් යන් එන්න අපි ගාවට. හැබැයි මේ ඩිග්‍රිය කරන්න කියලා නෙමෙයි. ඉතල තමන්ගේ අරමුණ හදාගන්න අපිත් එක්ක එකතු වෙලා. හදලා ඒ අරමුණට යන ඕනම විදිහේ පාඨ මාලාවක් අපි ගාව තියෙනවා. මොකද අපි ගාව තියෙනවා පිටරට විශ්වවිද්‍යාල 6-7ක්ම. ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කොරියාව, ඒ වගේ රටවල් රාශියක විශ්වවිද්‍යාල එකතු වෙලා තියෙනවා අපිත් එක්ක. ඒකම ලංකාවේ දැන් ඩොක්ටර් පින්තෝස කිව්වා වගේ යුත්කෝ එක ඒ වගේ රාජ්‍ය ආයතනත් කීපයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඒතකොට අපි ඒ පුද්ගලයාගේ අවශ්‍ය කරන සමහර අයට අවශ්‍ය කරන රාජ්‍ය සහයෝගයත් එක්කම ඒ අයගේ අරමුණට යන්න තමයි අපි හැකියාව, දැනුම සහ හැදියාව වර්ධනය කරලා දෙන්නේ. නැත්තම් නිකන් දෙන මේකක් නෙමෙයි. ඒක තමයි අපේ තියෙන එකම වෙනස. අපි ගත්තොත් එහෙම අපේ දැනට උසස් අධ්‍යාපනය හෝ එහෙම නැත්තම් වෘත්තීය පුහුණු අධ්‍යාපනය ගත්තන් පස්සේ ඔබතුමී කිය කතාවට විශේෂ වෙනස තමයි අපි ඒ අයට අරමුණ හොදාගන්න උදව් කරනවා. අරමුණක් තියෙනවනේ ඒකට යන්න උදව් කරනවා. අපි අපේ තියෙන එක දෙන්න නෙමෙයි හදන්නේ.
0: අරමුණක් නැතුව කරන්නම් වාලේ වැඩ කරන්න එපා. එහෙම වුණොත් එහෙම තේරුමක් නෑ කරගන්න වැඩේ. ඒ නිසා ඔබ අරමුණකට යනවා නම් හරි විදිහට මගේ කොහොමද පාත් එක නේද, මගේ කොහොමද අනාගතය, මම මොන වගේ තැනකද මගේ අවසානයේ සනිටුහන් කරන්නේ, මොන වගේ වෘත්තීය ක්ෂේත්‍රයකද, මේ හැම දෙයක්ම හරි මඟ පෙන්වීමක් ඒ කියන්නේ ඕනේ. ඒකයි මම ඔබට කලිනුත් කිව්වේ, දැනුම්වත් යන ගමන් හරි ලස්සනයි, හරි පැහැදිලි, හරි විශ්වාසවන්තයි. තියෙන අඩියක් ගානේ වැටෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. එහෙමනම් IDMNC විශ්වවිද්‍යාලයේ ඔබේ හොඳම තෝරා ගැනීම අපි මේ දුරකථන අංකයත් සඳහන් කරමු. ගීතමය විරාමයකට කලින් IDMNC විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙන්න කෙනෙක් අවශ්‍ය නම් කොහොමද සම්බන්ධතාවය ගොඩනගා ගන්නෙ?
3: අත්‍තරම IDMNC විශ්වවිද්‍යාලය ගන්නවා අපේ පොදු අංකයට ගන්න. පොදු අංකය තමයි 0112 36 18 01. නැවත මම කියනවා 0112 36 18 01. ඒකට ඇමතුමක් අරගෙන ඔබට අරමුණ හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට යන්න නම් ඕනේ මොකද්ද කළ යුත්තේ කියලා අහන්න. එතකොට අපේ ඉන්න ඒ ස්ටුඩන්ට් කවුන්සලර්ස්ලා එහෙම නැත්නම් කවුන්සලර්ස්ලා ඒ අයට නිවැරදි මඟ පෙන්නයි, නිවැරදි අධ්‍යාපන මාර්ගය පෙන්නයි, එහෙම නැත්නම් අර නිවැරදි එඩියුකේෂන් පාත්වේක පෙන්නයි. එතකොට ඔබට පුළුවන් ඕනම කෙනෙකුට ඔබ අධෛර්ය වෙන්න එපා ඒ ලෙවල් අසමත්, ඔබ අධෛර්ය වෙන්න එපා ඒ ලෙවල් කරේ නැහැ කියලා, ඔබ අධෛර්ය වෙන්න එපා අධ්‍යාපනයේ මෙතනින් මට නැවතුණා කියලා. අපි ඉන්නේ මේ තරුණ පරපුර ඒ තමන්ගේ අරමුණ කෙරේ යන්න අවශ්‍ය කරන දැනුම, හැකියාව, හැදියාව ලබා දෙන අරමුණක අපි ඉන්නේ.
0: අනිවාර්යෙන්ම ඒ පැහැදිලි අරමුණේ කොටස්කරුවෙක් වෙලා ජීවිතේ සාර්ථක කරගෙන දැම්ම දුරකත නැමතුමක් ලබා දෙන්න 0112 36 18 01. මේ තමයි IDMNC විශ්වවිද්‍යාලයේ දුරකතන අංකය 0112 36 18 01. වෙලාව දැස්සන 8:19. හොඳයි, අපි ගීතමය විරාමයකට පස්සේ යන සූදානම්. තවත් මේ කතා බහාම සිද්ධ කරන්න තමයි අපි කාල වේලාව වෙන් කරගන්නේ. දැන් මේ ආචාර්ය පින්තු මහත්මා, ලයිනල් පින්තු මහත්මාගෙන් දැනගන්න කැමතියි මේ ඔය ජොබ් මාකට් එක ඇතුලේ ඔය යූත් කෝ එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් කරනවා කියලා කිව්වනේ. දැන් අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කරනවා වෘත්තීය පුහුණුව තුළ සහ මේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයන් වල ඉංග්‍රීසි භාෂාව අපි හදා ගන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාව අපි පොලිෂ් කරගන්න බැරි වුණොත් එහෙම අපි එකතැනක හිර වෙනවා කියන කාරණාව. කොහොමද දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් වෘත්තීය පුහුණුව හරි මම ගන්නවා, හැබැයි මගේ ඉංග්‍රීසි දැනුම නැහැනේ ආවත්කාලීන වෙලා, මං එක තැනක මට අනාගත ඉන්ටර්විව් එකකටවත් මුහුණ දෙන්න බැරි වෙනවානේ. IDMNC විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය කරනවද කොහොමද පාඨමාලා එක්ක?
2: ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මිස්ලා. ඉංග්‍රීසි භාෂාව නැතුව මොන අධ්‍යාපනයක් ලබා ගත්තත් අපි මේ රැකියා ලෝකයට අවතීර්ණ වෙන්නට බෑ. මේ පිළිබඳව මගේ විශාල අත්දැකීමක් තියෙනවා. දැන් අවුරුදු 15ක් 20ක් අතර අපේ තරුණ තරුණයන්ගේ ඉංග්‍රීසි භාෂාව සංවර්ධනය කිරීමට අපි රජයත් පෞද්ගලික අංශයත් මහා විශාල වැඩපිළිවෙලක් ලබා කරගෙන තියෙනවා. නමුත් මේකෙන් අපිට ගොඩ වෙන්නට බැරි වෙලා තියෙනවා. මේක මහා විශාල කඩයිමක් ජය ගන්නට ඕන අවස්ථාවක්. ඒ නිසා අපි එක පර්යේෂණයක් හැටියට පටන් අරගෙන තියෙනවා. වචන 100ක් විතරක් භාවිතා කරලා ග්‍රම එම නැත්නම් ව්‍යාකරණ ඉතාමත්ම අඩුවෙන් යොදලා අපේ දරුදරියන්ට කතනේ ස්පෝකන් ඉංග්‍රීෂ් පාට් එක කරන්නට පුළුවන්ද කියලා. ඒක අපි අර අපි පංකේ වගේ ජාතික යෝන් සේනාකයත් එක්ක තමයි අපි සම්බන්ධලා කරන්නට යන්නේ. නමුත් අපේ ආයතනයේ මේ පරිශ්‍රණය දැන් හොඳට සාර්ථක වෙලා තියෙනවා. සමහරට එක වචනයක් කතා කරන්න බැරි දරුදරුවෝ අපිට හම්බෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ මේ විදිහට පැය 20ක් විතර යනකොට මේගොල්ලෝ දැන් කතා කරන හොඳට මේක අපිට මේ අපි හිතන මේක ඉතාමත්ම සාර්ථක ප්‍රතිඵලයක් කියලා. ඔබතුමී කිව්වා වගේ ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යයි. අපේ රටට විශේෂයෙන් ලංකාවෙන් රටකට භාෂා කෞශල්‍ය භාෂාව හැසිරීම අත්‍යවශ්‍යයි. නැත්නම් මේක අපිට ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කරන්න බෑ. ඒක තමයි අපේ සෙන්ට්‍රල් බැංක් රිපෝර්ට් එකේ පුන පුනා කියන හැම වார்த்தාවකම ඒක අත්‍යවශ්‍ය සාධකයක්.
0: ඉංග්‍රීසි භාෂාව ගොඩනගා ගන්න ඕනේ, ඔබ දියුණු කර ගන්න ඕනේ, වර්ධනය කර ගන්න ඕනේ. අර ඉංග්‍රීසි භාෂාව බෑ කියලා අඩියක් පස්සට තියන්න එපා. අපි අඩි දෙකක් ඉස්සරහට තියමු කොහොම හරි. අර අඩුපාඩුව තියෙන ඒ හිස්තන සම්පූර්ණ කරගෙන ඉතින් IDMNC විශ්වවිද්‍යාලයෙන් ඕන ඔබ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. ඒකත් එක්කම මේ අපි කතා බහ කරනවා මේජර් ජෙනරාල් සජිත් ලේනගේ මහත්මයාත් එක්ක. ඔබතුමා හොඳ කාරණාවක් සඳහන් කළා. ඕනම කෙනෙක්ගේ දැනුම, හැදියාව, හැකියාව මේ සියල්ලම පූර්ණේ වුණොත් තමයි ඒකේන පරිපූර්ණ වෙන්නේ. වැඩ ලෝකයේ තුල වුණත් ඔහුට හෝ ඇයට හොඳ ඉල්ලුමක් තියෙන්නේ දැනුම විතරක් තිබ්බට බෑ. එකක් තමයි විනය, හැදියාව තියෙන්න ඕනේ, සහ කුසලතාවයන් ඔබ පූර්ණේ කරගන්න ඕනේ. මොන වගේ වැඩපිළිවෙලක්ද දැනුම ලබා දෙනවා අපි හැකියාවන් සහ හැදියාවන් පූර්ණේ කරන්න IIT MNC විශ්වවිද්‍යාලයෙන් ගෙන තියෙන මොන වගේ වැඩපිළිවෙලක්ද?
3: බොහොම හොඳ. ඇත්තට මේක අද කාලීන ප්‍රශ්නයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේම තියෙන. අපි මූලික වශයෙන් අපි යොමු වෙලා තින්නේ මේ දැනුම වර්ධනය කිරීම පමණයි. හැදියාව සහ හැකියාව කියන කොටස් මේ දෙකට අපි විශේෂ සැලසුම් ගොඩක් හදලා තිනවා. දැන් ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා. අපි මේ ළඟදි තමයි ඒවලට අවතීර්ණත් උනේ ඇත්තටම. මොකද අපි වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කරන් පස්සේ අපිට තේරුණා ලංකාවේ තරුණ කණ්ඩායම, ඒ කියන්නේ 16ත් 20ත් 18ත් 29ත් අතර කණ්ඩායමෙන් 50% රට යන්න, රට ගිහිල්ලා වැඩ කරන්න, රැකියාව කරන්න 50%කට ප්‍රවණතාවයක් තියෙනවා. හිතන්න 50%ක ප්‍රවණතාවයක් හැදිලා තින්නේ මේ ලංකාවේ සමහර ලාවට ඒ අයට ඉන්න අවකාශය නැති නිසා කියලා. හැබැයි ඔය ගන්න 50% රට ගිහිල්ලත් ෆේල් වෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ තියෙන මොකද ඒගොල්ලෝ අර අධ්‍යාපන කොටස ගැන පමණක් හදලා. ඉතින් එහෙනම් අපේ සැලසුම තමයි අපි හැම අපේ අධ්‍යාපන ප්‍රෝග්‍රෑම් එකකම තියනවා වැඩසටහන් මේ හැදියාව සහ හැකියාව. මොකද අපි හැකියාව පැත්තෙන් ගත්තාම, ඒ කියන්නේ මේ ස්කිල් එක ගත්තාන් පස්සේ ඒ ජොබ් ස්කිල් එකට අපි ඔන් ද ජොබ් ට්‍රේනින්ග් දෙනවා. සමහර වෙලාවට අපි ආයතන සම්බන්ධ වෙලා තිනවා. අපි උදාහරණයකට අපේ අපි අස්සන් කරලා මේ සම්බන්ධ වෙලා තිනවා පෞද්ගලික ආයතනත් එක්කත් අපේ ඉන්න ශිෂ්‍යයන්ට ඒ ආයතනවල ඒ මූලික අවධියේ පුහුණු වීම අවස්ථා දෙන්න කියලා. ඒතකොට යම්කිසි දැනුමක් ලබා ගත්තන් පස්සේ එයා අපිට හම්බෙනවා මාකට් එකෙන් ෆීඩ්බැක් එකක්. අපි උගන්නන එකත් හරියද, ඒ පුද්ගලයාගේ දැනුමට අමතරව හැකියාව වර්ධනය වුණාද කියලා. ඒතකොට ඔය කියන විදියට ඉන්ඩස්ට්‍රි එකට, එහෙම නැත්නම් මාකට් එකට ඩිමාන්ඩ් එක හැදෙන ශිෂ්‍යෝ යවන්න තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒතකොට අපේ සභාපතිතුමා නිතරම අපිට කියන්නේ හැම වෙලාවෙම හැම ශිෂ්‍යෙක්ම ඒ මාකට් එකේ, ඉන්ඩස්ට්‍රි එකේ ඒ ආයතනයකට යවලා පුහුණු වීමක් දෙන්න කියලා අවම වශයෙන් මාස 6ක් මොනම විෂයක් ගත්තත්. ඒක තමයි අපේ සැලසුම.
0: ඇත්ත, අර පුතේ දෙනම විතරක් අරගෙන එළියට බැස්සහම පස්සේ එක තැනකදී අපි හිර වෙනවානේ. මොකද වැඩ කරන්න දන්නේ නැහැ, මෘදු කුසලතාවයන් ටික නැහැ, සහ මේ අපි ඉගෙනගත් දේවල් ප්‍රායෝගිකව භාවිත කරන්න ඔබ අසරණ වෙනවා. ඒ නිසා තමයි අපි IIT MNC විශ්වවිද්‍යාලයේ හරි විදිහට මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ, මාර්ගෝපදේශනේ නිවැරදි විදිහට ලබා දෙන්නේ. ඔබට ගැටලු තියෙනවා නම් මේ මට යොමු කරන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංක දෙක ඔබ වෙනුවෙන් අපි ලෑස්ති කරලා තිනවා. මෙන්න මේ ප්‍රශ්නියත් මේ දෙපළට යොමු කරන්න, අහන්න විසඳලා දෙන්න කියලා 0111 269 54 46 0111 269 54 47. අපි ගීතයක් අහලිමු. වෙලාව දැස්සන 8:30.

0: වෙලාව දෙස් 8:33.94.5 වෙළඳසේවෙන් සාර ප්‍රභාගිර වැඩසටහන තමයි ඔබ මේ විදියට අහමින් ඉන්නේ. ඒ වගේම මේ කතාබහට මේ ඔබට සජීවී ආකාරයෙන් බලන්නත් පුළුවන්, නඩබන්නත් පුළුවන් වෙළඳ සේවය අපේ මුහුණු පුතට යන FB page එකට යන්න අනිවාර්යෙන් මතකතුව ඔබේ අදහස් සටහන් කරන්නත් අමතක කරන්න එපා. වෙළඳ සේවය Facebook page එකේ මේක ලයිව් එකක් විදිහට සජීවී ආකාරයට මේ වැඩසටහන ඔබට නරඹන්නත් ඔන්න අවස්ථාව තියෙනවා. අපි ඒකටත් මතක් කරනවා. ඒත් එක්කම මේ අපි ආචාර්ය ලයිනල් පින්තු මහත්මාගෙන් දැන කියා ගන්න කැමති. දැන් මේ ආචාර්යතුමා මේ දවස්වල සහ අනාගතය ගැන කතා කරනකොට අපි රැකියා උත්පාදකයන් කියන වචනය අපිට නිරන්තරයෙන් අහන්නට ලැබෙන ওই වචනය. ඒත් එක්කම තමයි තිරසර සංවර්ධනය. රැකියා උත්පාදනය, තිරසර සංවර්ධනය, මේ අර්ථ දෙකක් තියෙන්නේ. හැබැයි ඒකට උත්තරේ දෙන්න කලින් මට ඇමතුමක් තියෙනවා ඔබව සම්බන්ධ කරගන්නවා. ඇමතුම් දෙකක් තියෙනවා. අයිබෝවන් කවුද මේ?
1: අයිබෝවන්.
0: ප්‍රශ්නය යොමු කරන්න ඔබතුමාගේ?
1: මම මේ බදුලෙන් ගත්තේ. මගේ දුව මේ වෙනකොට ඒලෙවල් කරලා චිත්‍ර විෂය කරලා ඉරලා වසර දෙකක් කරා. දැන් නිමෙසෙට ඉන්නවා කියලා. දැන් නයිට ආයතනයේ චිත්‍ර හා මූර්ති සිතුවම් කලාව කරන. නමුත් ඒකෙන් ඉදිරියට යාගත හැකිද? මම ගුරුවෘත්තියට දෙන්න අදහසක් තිබුණා. යාගේ එහෙම කරන්න පුළුවන්ද? ඒලෙවල් වෙනුත් C2 ඉස්සේක ප්‍රතිපලයකුත් තියෙනවා. ඉතින් මම බැලුවේ අන්දුෂය බාධිතයි අඩුව හදයන් අභින්ට ඔබතුමාලා ගායතනය මා වැඩ පිළිවෙලක් තියෙනවද, කොහොමද කරන්න පුළුවන්ද කියලා දැනගන්න තමයි ගත්තේ.
2: බොහොමදයි. ඔබතුමාගේ නම මොකද්ද කිව්වේ?
1: මගේ නම අමරසිරි.
2: මසරි මල්සරි, බොහොම හොඳයි. තාත්තා කෙනෙක් කැරියර මටත් ආඩම්බරයි. තාත්තා කෙනෙක් ඉස්සලාම කතා කරේක මොකද, අපි ඉස්සලාම අම්මලා දෙමව්පියන්ගෙන් තමයි ළමයිව හදන්න අවතීර්ණ වෙන්නේ. ඒක නිසා ඒ උත්සාහයට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ සභාපතිතුමා ડોક્ટર ජනගන් මැතිතුමාගේ ඇත්තම සංකල්පයත් ඒක තමයි. මේ තුන්වෙනි පන්ති ඉන්න අයට කොහොමද අපි, මොකද මේ වැඩිහරියක්ම තනු ජනතාව ඉන්න තුන්වෙනි පන්ති. ඒතකොට ඒගොල්ලන්ට අපිට අපි යෝජනා කරපු වැඩපිළිවෙලක් තියෙනවා. ඒගොල්ලෝ අපිත් එක්ක ඇවිල්ලා කතා කළා. ඒගොල්ලන්ට ඒ මුදල ගෙවන්න පුළුවන් කාලය. දැන් අපි සාමාන්‍යයෙන් මේ ප්‍රෝග්‍රෑම් එක මෙච්චර ගාණක් ලක්ෂයයි, මේ ලක්ෂය ගෙවන්න මාසෙට 10,000 ගාණේ ගෙවන්න මාස 10ක් එහෙමනේ හැදෙන්නේ. එහෙම නෙමෙයි, අපි ඒ තීන දෙමව්පියොත් එක්ක කතා කරලා ඒ දෙමව්පියොන්ගේ අවශ්‍ය කරන විස්තර අරගෙන අපිට පුළුවන් ඒක ගෙවන ක්‍රමය ඔබතුමාට ලැබෙන මුදල් ලැබෙන ක්‍රමවේදයට සමානුපාතිකව හදාගන්න. සමහරවිට පාඨමාලාව අවුරුද්දක් නම් ඔබට ගෙවන අවුරුදු එකහමාරක් යනවනේ, එකහමාරට යන විදිහට හදාගන්න පුළුවන් අවස්ථාවක් අපේ සභාපතිතුමා අපිට කියලා තිනවා, අපේ දැක්ම ලබා දීලා තිනවා. එහෙමක දෙයක් අපි කරන්න ඕනේ කියලා මේ සමාජයේ වෙනුවෙන් අර මම පටන් ගන්නකොට කිව්වා. මේක ඒක නිසා ඔබතුමාත් කියන්නේ ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ ඇත්තටම අපිට වඩාම පැහැදිලි කරලා දෙන්න පුළුවන් හැම කෙනාටම මේක අහගෙන ඉන්න ඔබට මුදල් ලැබෙන ක්‍රමවේදයේ අනුව ගෙවීමේ ක්‍රමවේදයක් අපි ගාවත් තියෙනවා.
0: හොඳයි. ඒ ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලි වැඩිදුර විස්තර දැන කියා ගන්න 011123681 IDMNC විශ්වවිද්‍යාල දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. තවත් ඇමතුමක් තියෙනවා. අයිබෝවන් කවුද මේ?
3: අයිබෝවන් සුබ උදෑසනක්. මම මැදිරිගිරියෙන් රත්නායක මහත්මිය
0: කතා කරන්නේ. ඔව් රත්නායක මහත්මිය, ඔබතුමියගේ ප්‍රශ්නේ ගැටලුව දැන කියා ගන්න අවශ්‍ය කාරණාව යොමු කරන්න පුළුවන්.
3: මගේ දියණිය උසස් පෙළ ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා 23 අසමත්. එතකොට සාමාන්‍ය පෙළ A5 B1 C3 කරන් තමා උසස් පෙළ ගණිත අංශයෙන් අධ්‍යාපන ලැබුවේ. එයගේ කැමැත්ත තියෙන්නේ බැංකු අංශයේ රැකියාවකට. එතකොට ඒ සඳහා සුදුසු පාඨමාලාවක් ඔබ ආයතනයෙන් හදාරන්න පුළුවන්ද කියන එක තමයි මම අහන්නේ.
2: ඔව් බොහොම කොහොමදයි කෙටිෙම උත්තරේ කිව්ව පුළුවන්. කොහොමද මොන පාඨමාලාවද කොහොමද කෙරෙන්න ඕනේ කියන එක ඒක දීර්ඝ සාකච්ඡාවෙන් අපිට එන්න ඕන එකක්. ඒක අපිට කපාට මෙහෙම කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කිව්වොත් එහෙම වෙන්නේ ඔබ දියණිය නිවැරදි මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒ අධ්‍යාපන ක්‍රමවේදය. මොකද අපි හඳුන්වා ඉස්සලා කිව්වා වගේ හඳුන්වා දෙන්නේ අධ්‍යාපන ක්‍රමවේදයක්. සමහරවිට ඒ ලෙවල් නැති අයට, සමහරවිට ඕ ලෙවල් නැති අයට තියෙන අපේ ක්‍රමවේද. එද ඒ ක්‍රමවේදයට ඇවිල්ලා එයා ඒ තීනේ ඇතුළේ, මොකද මේ තීන්නේ නිදහස් අධ්‍යාපනය කියන එක සම්පූර්ණ අත්දැකීම. ඕන වෙලාවක ජීවිතේ ඕන වයසකදී ඕනම අධ්‍යාපන ප්‍රයිමරි එඩ්යුකේෂන් ලෙවල් එකකදී අපිට පුළුවන් වෙනවා ඉදිරියට යන්න ළමයෙක්. ළමයා සමාජයට යන්න ඕනේ.
4: ඒක මෙසලා ඒක හොඳ ප්‍රශ්නයක්. ළමයි අසමත් වෙලා නැහැ. එළම සමත් වෙලා තියෙන්නේ. එතන අවශ්‍ය වෙලා තියෙන්නේ අවශ්‍ය ක්‍රමවේදය තෝරා ගැනීම.
0: අනිවාර්යෙන්ම.
4: කිසිම කෙනෙක් මේ විෂයන් වලින් අසමත් වෙන්නේ නැහැ. එතෙන්දී යාට එනවා මේ සංඥාවක් ඊළඟ ක්‍රමයට එයා කොහොමද යන්නේ කියලා. ඒ වගේ අවස්ථාවල විශාල ප්‍රමාණයක් අපි ජීවිතේ අත්විඳලා තියෙනවා. මමත් දැකලා තියෙනවා එහෙම. ඒ දරුවට යන්න විවිධ ක්‍රමවේද තියෙනවා. අපි එක මාර්ගයක් නැත්තම් තවත් මාර්ගයක් තියෙනවා. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි එක මාර්ගයක් නැත්තම් ඒක වැහුනොත් අනිත් මාර්ග නැහැ කියලා හිතා තියෙන එක. අපේ දෙමාපියන් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒකයි. ඒ දරුවට බැංකු කරන ඉදිරියට යන්නට පුළුවන්.
0: අනිවාර්යෙන්ම. අර
2: එතුමිට දෙන්නර නම්බර් එක මතක් කරලා දෙන්න. ඒ නම්බර් එකට කතා කරලා මේ සාකච්ඡාවේදී කරපු එක කියලාම කතා කරන්න කියලා.
0: අනිවාර්යෙන්ම. 011236018.1 තමයි IDMNC විශ්වවිද්‍යාලයේ දුරකථන අංකය. අපි ඔබට නැවතත් කියන්නේ අසමත් වෙන්නේ නැහැ. අපි යම් කිසි තැනකදී නොගැලපෙන තැනකදී සාධනීය මට්ටම නැති වුණාම තමයි ඔය සාධනීය මට්ටම සාක්ෂාත් කරලා නැහැ කියන කාරණාව එන්නේ. අසමත් වෙලා නැහැ. අපි සාධනීය මට්ටම සාක්ෂාත් කරගන්න තමයි IDMNC විශ්වවිද්‍යාලයත් එක්ක අත්වල් බඳ ආරාධනා කරන්නේ. තවත් එක් ඇමතුමක් තියෙනවා. අයිබෝවන් කවුද මේ?
5: අයිබෝවන් මිස්. මම මේ බඩදර වෙලි කතා කරන්නේ. මගේ මුණුබුරා, මගේ පවුලේ ලොකුම මුණුබුරා බඩදර වෙල මේ ඉහළම පාසලක ඉගෙනගෙන ඕ ලෙවල් A6 B3 ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරලා A6 B3 A level කරලා සබ්ජෙක්ට් තුනම ෆේල්. ඉතින් දැන් එයාව මේ ඉතින් මේ මම ආතම්මා. මට දරා ගන්න බෑ. මොකද මාත් රාජ්‍ය සේවයේ හිටපු රාජ්‍ය කල්පනා කරන සහකාර නිලධාරිනියක් මං. ඉතින් මට මේ දරුවව ගොඩ දාගන්න මං නිතරම වේද සේවය අහනවා. එයාගේ අම්මත් ඉතින් අර ළමෙක්ට හිතරි දෙයි කියලා මොනවත් කියන්නේ නැහැ. මගේ පුතා කියන්නේ නැහැ. මගේ පුතාගේ ලොකු බබා. ඉතින් මට මොකද්ද උතනින් ඔය ඇවිත් ඉන්න සර්ගෙන් උපදෙස් ගන්න ඕනි.
2: බොහොම හොඳයි. අතරම මම කියන අර ડોක්ටර් බින්තෝ ඉස්සලා කිව්වා වගේ A level අසමත් වීම ජීවිතය අසමත් වීම නෙමෙයි. A-level තමයි අසමත් වෙලා තමයි ජීවිතය සමත් වෙච්චා ලෝකෙත් ඉන්නවා. මේ A-level කියලා සදාන් වෙලා කරන විභාගය ලංකා විතරන්නේ තවත් රටවල්ලත් A-level කියලාම පාවිතා කරනවා. ඉතින් මම මේ කියන්නේ ඔබතුමිය හොඳ අර්ථ දැක්වීමක් දුන්න අපි ඔක්කොටම. මම මේක අහගෙන ඉන්න හැම කෙනාටම කියන්නේ මේ A-level O-level අසමත් වීම ජීවිතය අසමත් කරගන්න එපා. ඒක තමයි අපි ඉන්නේ. අපි මේ උපාධි විකුරුණායතනයක් නෙමෙයි. අපි අවුරුදු 44ක්ම මේ ක්ෂේත්‍රයේ ඉඳලම ඉගෙනගෙන තමයි මේ දේවල් ඔයගලන්ට කියන්නේ. ඒක මේ විසඳුම් ලබා දෙලා තියෙන අපේ සභාපතිතුමාත් ඒ තීන පළපුරුද්දෙන්මයි අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. මමත් දැන් හිත හමුදායෙන් ඇවිල්ලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඒකමයි සමාජ සේවයක් නිසාම. නැත්තම් අපිට මේ රැකියාවන කරන්න නැතුව ජීවත් වෙන්න ක්‍රමත් නැතුව නෙමෙයි. මේක සමාජ සේවයක් විය යුතු වැඩක්. ඉතින් ඔබතුමිය අහපු ප්‍රශ්නෙට අනිවාර්යෙන් ඒ මුණුබුරා ජීවිතය අසමත් වෙලා නැහැ තාම. වෙන්නෙත් නැහැ. ඒක මට 100,000ක් විශ්වාසයි. කරුණාකරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඔබතුමියට ඒ නිවැරදි මාර්ගය හදලා දෙන්නම්. ඒ පුතාත් එක්ක අපිව හම්බෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපිට දුරකථනයෙන් කතා කරන්න. අපි නිවැරදි මාර්ගය හදලා දෙන්නම්. ඔබට ඒතරෝ තේරෙයි අපේ සහයෝගය කොයි වගේද කියන එක මේ සමාජයේ.
4: මට තවත් එකක් මෙතනලා මේකට එකතු කරන්න ඕන. ඔය අපේ තියෙන විභාග මානසිකත්වයේ ඔය ෆේල් කියන වචනේ ඉවත් කරන්න ඕන. කිසිම කෙනෙක් අසබරත වෙලා නැහැ ජීවිතේ. මං හිතන්නේ ඔය ෆේල් කියන වචනේ අපි යොදන්න අනවශ්‍යයි. ඒ ඒ ඒ මහත්මයේ කියපු ඒ දරුවට විශේෂ ක්‍රමවේද තියෙනවා ඉදිරියට යන්න. වැඩ හතරක් ෆේල් වුණා කියලා එයාගේ ජීවිතේ නවතින්න. මං හිතන්නේ ජීවිතයේ ජයගත් විශාල පුද්ගල සංඛ්‍යාවක් 100% විශාල පුද්ගලයෝ ඔය ඒ ලෙවල් කියන එකෙන් සමත් වුණා නෙමෙයි. විවිධ මාර්ග තියෙනවා ඉදිරියට යෑමට. ඒ නිසා අපිට දෙන්න අද මේ වැඩසටහනෙන් දෙන්න පුළුවන් ප්‍රධානම මාතෘකාව ප්‍රධාන පණිවිඩය තමයි ඔය දෙමව්පියන්ට මගේ දරුවා හෝ මුණුබුරා මේ ෆේල් කියන වචනේ භාවිතා කරන්න එපා. මොකද විවිධ මාර්ග ඉදිරියට යන්නට තියෙනවා.
0: අසමත් දරුවව ආදරෙන් වැළඳ ගන්න. ඔවුන්ට ජීවිතේ හරි ජීවිතේ පාඩමත් එක්ක හරි විදියට ඉස්සරහට යන අපි කියලා දෙමු. මොකද ඔවුන් දවසක රැකියා උත්පාදකයන් බවට පත් වෙන්නට පුළුවන්. ඒත් එක්කම තවත් දුරකතන ඇමතුමක් තියෙනවා. ඔබේ ගැටළු යොමු කරන්න පුළුවන් අපිට. ඒකටයි අපි අවස්ථාවක් ලබා දෙන්නේ. අයිබෝවන් කවුද මේ?
6: හෙලෝ, සුබෝදසනක්.
0: සුබෝදසනක් කවුද මේ?
6: මම ස්කේපර්ලා කතා කරන්නේ. මට මේ සුබෝදසන ඔබ තුන් දෙනාටම මට කියන්න දෙන්නේ දැන් ලෝකේ ඩොක්ටර් මේ කතා කරනවා දැන් සොෆ්ට් සෝරි ටෙක්නිකල් ස්කිල්ස් හරිද? හැබැයි හැම මිනිස්සයටම ලෝකේ ඔය ටෙක්නිකල් ස්කිල්ස් කියන තියෙනවා. හරි දැන් ඒක ඩිග්‍රි එවරි අදර් පර්සන් තියෙනවනේ. හැබැයි සොෆ්ට් ස්කිල්ස් මුදු කුසලාංග කියන එක නෑ මාත්මය. හරිද? ඉතින් ඒක තමයි ඇටිටියුඩ්ස් ආකල්ප කියන එක තමයි මම කරන්න ඕනේ. ලංකාවේ මම පොඩක් පුත්කලි සංවර්ධන කරන කෙනෙක්. මට තේරෙන්නේ ආකල්ප තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. හරිද? සොෆ්ට් ස්කිල්ස් කියන්නේ මුදු කුසලාංග කියන එක. හරිද? ඉතින් ඒක තමයි
2: ඔබතුමා හරියට හරි. අතරම මේ ලංකාවේ ඔය කියන සොෆ්ට් ස්කිල්ස් වල අඩුව ලංකාව නෙවෙයි දැන් ලෝකෙ පුරාම තියෙන එකක්. ඒකට වෙලා තියෙන මේ හියුමන් ඉන්ටරැක්ෂන් එක නැතිවීම, එහෙම නැත්නම් මිනිස්සු අතර සම්බන්ධය අඩු වීම, ඒව ගොඩක් සාධක තියෙනවා. ඒවලට අධ්‍යයනය කරලා තියෙනවා. ඒවලට අපි ඔක්කොම මේ ප්‍රශ්න දන්නවා. දැන් අපි ආයතනෙ ඉදිරිපත් වෙලා තින්නෙත් ඒකයි. මේ විසඳුම් හොයන්න තමයි අපිට ආය අඩු වෙලා තියෙන. ඔබතුමාත් හොඳ බොහොම හොඳයි. ඔබතුමා ඒ ආයත උගන්වනවා කියන එකත් දැනගත්තන් පස්සේ ඒ වගේ අපි හැම කෙනාම එකතු වෙලා ඒ අඩුව ප්‍රශ්නේ දැනගත්තා වගේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න යන එක තමයි වෙන්නේ. ඉතින් අපේ ආයතනයේ විශේෂත්වය මේවලට විසඳුම් අපි දීලා තියෙනවා.
0: අනිවාර්යෙන්ම ඒ විසඳුම් එක්ක අපි ඔබේ ජීවිතත් විසඳ ගමු. විසඳුම් නැති තරුණයන් ඕන තරම් ඇති, තරුණ කතා ඇති, ජීවිත කතා ඇති. හැම ජීවිතයක්ම විසඳින්න ඕනේ. ඒක තමයි වෙළඳ සේවය අපේ ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන්මයි මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ. ඔබේ ගැටලු තියෙනු නම් ඉක්මනින්ම යොමු කරන්න පුළුවන් කාල වේලාවත් එක්ක තව කතා කරන්න දේවලු තියෙනවා. 0111 269 54 46 267 954 47 7 පැහැදිලිනේ 269 54 46 269 54 47 දුරකථන අංක දෙකම ඔබට විවෘතයි. ඔබේ ගැටළු යොමු කරන එකත් රැකියා උත්පාදකයින් දිහි කරන්නටම අපිට සිද්ධ වෙනවා. තවත් දුරකථන ඇමතුමක් ලැබෙනවා. අයිබෝවන් කවුද මේ?
7: අයිබෝවන්.
0: අයිබෝවන්
7: මිස් මට දැනගන්න පුළුවන්ද මේ ඔය ආයතනේ ලංකාවේ කොයි කොයි ප්‍රදේශවලද තියෙන්නේ, එහෙම නැතුව එකම ස්ථානිකද තියෙන්නේ කියලා දැනගන්න පුළුවන්?
2: බොහොමදයි. අපේ ආයතනය ලංකාවේ ප්‍රදේශ කියන්නේ ස්ථාන 27ක වගේ තියෙනවා. ඔබතුමිය හරියටම අපේ නම්බරෙට ගන්න, ඔබතුමිගේ ප්‍රදේශයත් එක්ක කතා කරන පස්සේ අපි විස්තරය ලබා දෙන්නම්. ලගමදී ශාකා මොකද්ද කියලා අපි සම්බන්ධ කරලා දෙන්නම්. අපේ උපාධිය කියන්නේ මාස්ටර්ස්, එහෙම නැත්නම් MSc PhD කියන PhD සබ්ජෙක්ට් ඒරියා කරන්නේ නම් කොළඹ පමණයි. අනිත් ඒවා අපි ලංකාව පුරාම කරනවා.
0: 0112 36 18 01 දැම්ම දුරකථන ඇමතුමක් ලබා දෙන්න. අපේ IDMNC විශ්වවිද්‍යාලයේ ඇමතුම් පද්ධතිය සක්‍රියයි මේ වෙලාවේ. 0112 36 18 01 සියලු තොරතුරු පැහැදිලිව සවිස්තරාත්මකව ඔබට ලබා ගන්න පුළුවන්. තවත් ඇමතුමක් අයපුවන්, කවුද මේ?
8: හෙලෝ,
0: මාව
8: ඇහෙනවද?
0: කවුද මේ?
8: මම අගේ නම ආයුර්වේද වෛද්‍ය එච්.එම්. විතානාචි. මම තමයි ලංකාවේ තියෙන එකම ආයුර්වේද කෞතුකාගාරයේ හැදුවේ මහියංගන දබාඩ.
0: අහා, සතුටුයි හඳුනා ගන්න ලැබීම.
8: ඔව්. එතකොට අර ළමයෙක් කතා කරාර බණ්ඩාරවෙල ස්කූල් එකට ගිහින් ඒ ළමයා වැඩ හතරම ෆේල් කියලා. එහෙම ඩිස්කරේජ් වෙන්න අරකයි. මහත්මිය, මම NCG තිබුණේ එතකොට NCG වැඩ දෙකයි. ඒ ලෙවල් කරේ නැහැ. මම අද එදා හිතාගත්ත කවදර්මයේ ලංකාවේ වෙනසක් කරනවා කියලා. මම ආයුර්වේදයට ගේන්න පුළුවන් පළවෙනි ජාත්‍යන්තර සම්මානය ගෙනාවා 2023 ජපානයේ. එතකොට මම දත්ත හොයාගෙන ගියා. මම ඉලක්ක හොයාගෙන ගියා. මේ දවස්වල හදනවා මම ලංකාවේ හදන ලොකුම නිර්මාංශ විවාහ උත්සව ශාලාව වාද්දුවේ. එතකොට ඒකේ නෝ මීට් නෝ ඇල්කොහොල්. ඒ වගේ මම ඉලක්ක කරා ගමන් කරා. අර අම්මා කෙනෙක් අනාඩ කතා කරා, ඒකෙන් සැලෙන්න එපා. ඉලක්කයක් තියාගන්න ඕන, ටාගට් එකක් තියාගන්න ඕන. එතකොට මම එච්චර ඉගෙන ගත්ත බුද්ධිලේ. නමුත් මේ හෝල් එකේ සම්පූර්ණ ප්ලෑන මම දැනුත් ඉන්නේ තමයි. සම්පූර්ණ ප්ලෑන මම තමයි මෙහෙවන්නේ මට ඕන විදියට. එතකොට කෞතුකාගාරයක් හැදුවා මගේ පංචකර්ම නිකේතනය තියෙන මුළු ලෝකෙටම ආයුර්වේද උගන්වනවා මම. ayu.nk කියන එකේ සයිට් එකේ පාඩම් 56ක් එක්ක ලෝකේ ඉඳලා දැන්
2: පාඩම් බොහොම හොඳයි. ඔබට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේ ධෛර්යමත් අය තමයි ඉන්න ඕනේ. ඒක තමයි මේ අපි නිතරම කියන්නේ මේ අපේ ආයතනයත් IDM Nation Campus එකත් කියන්නේ එකක් තමයි. අරමුණක් හදාගන්න දෙන්නේ, ඒක උදව් කරන එක, ඊට පස්සේ අරමුණට යන විදිය. තැන් මංගිතන්නේ අර ඉසල මනාට කතා කරේ අම්මටත් ඒක හොඳ
0: අද්දටේ ප්‍රත්‍යක්ෂයි ජීවිත කතා
4: අන්තක අපේ වැඩසටහනේ පිළිතුර අපේ යසන්නංගෙම ලැබෙනවා.
0: ඔබ මේ කතාව තේරුම් ගත්තා කියන්නේ මේ අපිට තාමත් මේ හරයක් වටිනාකමක් අපේ සමාජ සේවයේ සාර්ථකයි කියන කාරණාව. ඒකත් එක මම මේ අපේ ආචාර්ය ලයනල් පින්ත මහත්මයාට අර මගින් මම නවත්තපු ප්‍රශ්නය අහන සූදානම්. රැකියා උත්පාදනයේ තිරසර සංවර්ධනයේ මේ වචන දෙක තාරුණ්‍ය වෘත්තීය පුහුණුව අනාගතය ගැන කතා කරනකොට සාර්ථකත්වය ගැන කතා කරනකොට හුඟක් ඇහෙනවා. ওই වචන දෙකේ තේරුමත් එක්ක අපිට පොඩ්ඩක් කියලා දෙන්න.
4: මම මෙතෙන්දි පර්යේෂණ වාර්තාවක් කියන්න මේ ඉතාමත්ම වැදගත් මේ පර්යේෂණ වාර්තාව. නිපුණතා පුහුණුව මගින් තරුණ තරුණියන් රැකියා අපේක්ෂකයන් වෙනුවට රැකියා උත්පාදකෙන් බවට පරිවර්තනය කිරීමට අවස්ථාව සලසා දෙන්නට ඕන. තිරසාර සංවර්ධනය සඳහා නිපුණතා සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයක්. තිරසාර සංවර්ධනය කියන්නේ පරිසරය, සමාජය හා ආර්ථිකය යන මේ තුනේම සමතුලිතතාවයක්. ඒක තමයි අපි අසන්නම් කිව්වේ. මොකද අපි මේ ක්වොලිෆිකේෂන්ස් හඹාගෙන යනවා. නමුත් මේ හැම කෙනෙක් අතරම අපි එක එක අසන්නේ කිව්වා ටෙක්නිකල් ස්කිල්ස් ගැන. මේ කාර්මික හැකියාවට සැඟවිලා තියෙනවා. ඒකම මේගොල්ලන්ගේ සොෆ්ට් ස්කිල්ස්, ඔය මේ ඇටිටියුඩ්. ඒ කියන්නේ මොකද ඇටිටියුඩ් කියන්නේ?
0: හැදියාව.
4: මේ දෙක සංකලනය වුණාම තමයි සාර්ථක චරිතයක් බිහි වෙන්නේ. මොකද අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකයි. මේ දෙක සංකලනය වෙලා ඉදිරියට යන්නට ඕන. අපි හැම කෙනෙක්ම ඉන්නේ යම කිසි දෙයකින් ෆේල් කියන වචනේ. ඒ වචනේ මම ඉස්සෙල්ලා කිව්වා කි නැති කළා දාන්න ඕනේ.
0: තානම්
4: වචනේ. ෆේල් කියන එක තානම් වචනයක් කරුවොත් අපේ රට මං හිතන්නේ මීට වඩා දියුණුවේ. මොකද විවිධ ක්‍රම තියෙනවනේ.
2: නෑ ඒක හොඳම උදාහරණයක් තියෙනවා අපිට. ඒ කියන්නේ ලංකාවේ දැන් මේ කිව්ව උදාහරණය ඇමරිකාවේ ගත්තොත් ස්ටීව් ජොබ් කියන්නේ එයා හයි ස්කූල් විතරයි කරලා තියෙන්නේ, ඒ ලෙවල් විතරයි කරලා
0: තියෙන්නේ.
2: ලෝකෙම ලොකුම ඉතින් ඔය හැකියාව යගිගේ, එයාගේ හැකියාවෙන් ගියේ. ඉතින් අපිට අපි අර ડોક્ટર පින්තෝ කිව්වාගේ පළවෙනි එක තමයි මේ අරමුණ හදාගන්න එක, ගන්න අපෙන් උදව්. ඊළඟට අරමුණ හදාගත්ත අරමුණට යන්නේ කොහොමද කියන එක ගන්න අපෙන් උදව්. අපෙන් උදව් කියන්නේ අපි ඒ මුදල් අරන් කරන්නේ නෙමෙයි මේ. අපි දැන් මේ අපේ කණ්ඩායම් අරගෙන ඒ පඩි දීලා ඒ කවුන්සිලර් හදලා තියෙන අපි මේ සමාජයට සහයක් දෙන්න. අපේ සභාපතිතුමා ડોક્ટર ජනගන්ගේ පළවෙනි අරමුණත් ඒකයි. නැතනම් එතුමා ඔය 10 15ක් කවුන්සිලර්ස්ලා ගෙනල්ලා මේ වගේ දාවම උත්තර දෙන්න හදලා තින්නෙම ඔක අරමුණ. ඉතින් ඒක අරමුණේ ප්‍රයෝජනය ගන්න එක තමයි අපි කරන්න ඕනේ. දැන් ඒක දැන් හැම කෙනාම ප්‍රශ්නේ දන්නවා. දැන් විසඳුමක් තියෙනවා අපි ගාව. එන්නේ විසඳුමට කියලා තමයි මට කියන්න තියෙන්නේ.
0: ඒ කියන්නේ මේ ඇත්තම කතාව තේරෙන විදිහටම කියවුවොත් නන්නත්තර වෙන්න එපා.
4: ප්‍රියතම
0: කරගන්නත් එපා ජීවිත. එහෙම නැතුව හරි ආරයකට හරි හැඩයකට ජීවිතේ හදාගන්න නම් යන්නම් වාලේ තැනකට යන්නත් එපා. යන්නම් වාලේ එන්නම් වාලේ තැනකට එන්නත් එපා. ඒ තෝරා ගැනීම කරන්නත් එපා එහෙම. ඒ නිසා දැනුවත් විදිහට හරි විදිහට මම මොකද්ද කරන්න ඕනේ? මොකද්ද මේ ආයතනය? කොයිතරම් විශ්වාසවන්තද? ඒ නිසා තමයි අපි IDMNC විශ්වවිද්‍යාලය ගැන කියන්නේ 011123618.1 ඔවුන්ගේ දුරකථන අංකය. එහෙම නැත්නම් මෙතනදී මට යොමු කරන්න තියෙන ප්‍රශ්නය මේ දෙපළට ලබා දෙන්න කියලා ඔබට පුළුවන් 011 269 54 46 011 269 54 47 47 කියලා කියවෙන්නෙම නැහැ වගේ. 46 47 අගට එන්නේ. මේ අංක දෙකටම ඔබට කතා කරන්න පුළුවන්. ගැටලු ටික निराකරණය කරලා දෙන්න අපි සූදානම්. ඒත් එක්කම අපි මේ අපේ මේජර් ජෙනරාල් සජිත් ලියනකේ මහත්මයාගෙන් දැනකියා ගන්න කැමති. අරමුණක් නැහැ කියන්නම බැහැනේ අපිට. පිරිසක් ඉන්නව අරමුණක් නැතිව මම කරන්නේ මොකක්ද කියලා හරි පැහැදිලි චිත්‍රයක් නැතුව ඉන්නේ. ඩ්‍රාමාවක් දැක්මක් නැතුව. තව පිරිසක් ඉන්නවා. හා මං කරන්නේ මේක. මගේ අනාගතය මෙන්න මෙහෙමයි. මගේ වෘත්තීය ගමන් මග මම මෙහෙම හදා ගන්න ඕනේ කියලා. එහෙම කෙනෙක්ට මොන වගේ උපාධි පාඨමාලාවන්ද තියෙන්නේ? අපි ඒක ගැන පොඩ්ඩක් දැනුවත් කරමු සස අධ්‍යාපනයේ පැත්ත.
2: රයිට්. ඒ කියන්නේ අපේ IDM Nation campus එක දැනට ගත්තොත් එහෙම අපේ ඉන්ඩස්ට්‍රි එකේ ලෝවල ලීඩින් උපාධි ලබා දෙන්නේ. ඒ කියන්නේ LLB, LLM, එකම PhD. ඒ කියන්නේ නීති ක්ෂේත්‍රය ගත්තාම අපේ මං හිතන්නේ ව්‍යවස්ථාදායකට සම්බන්ධ වෙච්ච අය 40-50ක් විතර ඉගෙනගෙන තිනවා. ඒ අපිත් එතකොට හරි ආඩම්බරයි. මොකද ඒ අය ඒ නීතිය දැනගෙන තමයි සමහර දේවල් දැන් ඉස්සරහට සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් පෞගේ කාලේ අපි දැක්ක ප්‍රශ්න තිබ්බා. එතකොට ඒක නේව නැති වෙනවා. එතකොට දැන් ඒ ලෝ කියන එක විශේෂපතයක්. ඒක අනිවාර්යයි. දැන් මේකේ අපේ තිනවා ඩිප්ලෝමා එකක් ලෝවල කරන්න පුළුවන්. මං හිතන්නේ මේක හැම ක්ෂේත්‍රෙම නීතිය උගන්වන්න තැන් නැහැ. ඕගොල්ලෝ දැනගන්න ඕනේ කියලා තියෙන එක තමයි හැටි ලෝකෙ හැමතැනම. එහෙනම් මේ මොන්න විෂය බාධාව තිබ්බත් ලෝවල ඩිප්ලෝම එක හරි කිරීම අත්‍යවශ්‍යයි අපේ තියෙන හැම තැනකටම යනකොට ඒ අදාළ නීතිය සම්බන්ධව. එතකොට ඒක තියෙනවා අපිට. ඊළඟට අනිත් එක තමයි ඕනම ගත්තොත් එම් ලංකාවේ ජොබ් මාකට් එක ගත්තොත් ඩිමාන්ඩ්ස් හැදිලා තියෙන්නේ. මම කියන්නම් මේ මොකද මේ දැන් මේ අහගෙන ඉන්න දෙමෝපියන්ටයි ශිෂ්‍යයන්ටයි උපකාර වෙන විදිහට කිව්වොත් එහෙම අපි දන්න විදිහට ඒ ලෙවල් වල ප්‍රධාන වශයෙන් තියෙන කොටස් හතරක්නේ. ආර්ට්ස් කියලා තියෙනවා, කොමර්ස් කියලා තියෙනවා, සයන්ස් කියලා තියෙනවා, ටෙක්නොලොජි කියලා තියෙනවා. ඒතකොට එහෙම ගත්තොත් එහෙම ආර්ට්ස් කරන අයට ජොබ් මාකට් එකේ ජොබ්ස් වලින් 15%ක් තියෙනවා. කොමර්ස් කරන අයට 30%ක් තියෙනවා. සයන්ස් කරන අයට 35%. අපේ මාකට් සර්වේ එකෙන් එහෙම නැත්නම් ගත්තේ ස්ටඩීස් වලින් ගත්තේ රිසල්ට්ස් මේ. ඊට පස්සේ ටෙක්නොලොජි පැත්තෙන් 20%ක් තියෙනවා. සයන්ස් එකෙන් 35%ක් තියෙනවා. දැන් මම කියන්නම් එහෙනම් දැන් ඒ ලෙවල් පැත්ත ගත්තාම ආර්ට්ස් 45%ක් කරනවා. ඒකෙන් 15%යි ජොබ් තියෙන්නේ. දැන් අපි මේ දැනගෙන අපි අර බෝංචි වවන්න ගත්තාම බෝංචි ගණන් වෙන ඔක්කොම බෝංචි වවනවා. පස්සේ ගියම් බෝංචි ගණන් අඩු වෙනවා. ඊට ආයි කැරට් වවන ඔක්කොම කැරට් ගණන් වැඩි වෙනවා. අන්න ඒ වගේ අපි හරි අරමුණක් දැන් හදාගමු අද ඉඳලා. දැන් මේ ආර්ට්ස් වලට 45%ක් තියෙනවා. 15%ක් ජොබ් මාකට් එකේ තියෙන්නේ. කොමර්ස් වල 25%ක් ආර්ට්ස් කරනවා ශිෂ්‍යෝ 30%ක් තියෙනවා. 5ක ගැප් එකකුත් තියෙනවා. එතකොට දැන් ඕකෙන් අදහස කරගන්න. එතකොට අපි මේ කොමර්ස් පැත්තේ අපි ඇඩ්‍රස් කරලා තියෙනවා. අපි ගාව තියෙනවා මැනේජ්මන්ට් ඩිග්‍රීස් MBA තියෙනවා. එහෙම නැත්නම් BA තියෙනවා. එහෙම නැත්නම් බැචලර්ස් ඉන් මැනේජ්මන්ට් ටුවරිසම් තියෙනවා. බැචලර්ස් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ටුවරිසම් ඒ වගේ විෂයන් කීපයක් තියෙනවා. ඒක ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගියහම බලන්න පුළුවන්. අපේ තියෙන විෂයන් මාතාවක් මේ කොමර්ස් කියන පැත්තට ඇඩ්‍රස් කරලා.
0: වෙබ්සයිට් එකත් අපි කියමු යතරතුරම.
2: idmnc.lk තමයි අපේ වෙබ්සයිට් එක. idmnc.lk
0: idmnc.lk වෙබ්සයිට් එක.
2: එතකොට ඒ වගේ ගන්න. එතකොට සයන්ස් පැත්තෙන් ගත්තාමත් අපිට සයන්ස් කියන පැත්තට අදාළ වෙන උපාධි කීපයක් තියෙනවා. එකක් තමයි හෙල්ත් ඇලයිඩ් සයන්සස් වල තියෙන උපාධි කීපයක් තියෙන වර්ග කීපයක් තියෙනවා අපිට. ඊළඟට ටෙක්නොලොජි පැත්තෙන් ගත්තාමත් අපි ටෙක්නොලොජි එකෙන් computer and IT ema tha cyber security ema tha IT related IT skills job market e awashya karana skills relate karapu degree upadhi thiyenawa diploma paathamala thiyenawa ekama pera diploma wada pera karanna thiyena certificate courses thiyenawa e pudgilata awashya karana vidiyata e thiyena paathamalawa hadila thiyenawa habai me ape dena hama certificate ekakma api jaatyantara saathikayak laba denawa ekenne upadhiyak gattat ඩිප්ලෝමාවක් ගත්තත් ජාත්‍යන්තර සහතිකය හම්බෙන්නේ. ඒක නැත්තම් WES West කියන approval එකට යටත් වෙන ඒවා අපි ගාව තියෙනවා විශාල වශයෙන්. එතකොට ඒ තීනීම කරාම මේ තීනු සර්ටිෆිකට් එක ලංකාවේ පමණක් නෙමෙයි ඒ පුද්ගලෙක් ඉන්නවා නම් පිටරටකට යනකොටත් ඒකෙදි ඒ තීර තත්ත්ව සහතිකය තියෙනවා. ඔක තමයි තියෙන්නේ.
0: ඕනම තැනක පිළිගන්නවා. ඒ පිළිගැනීම විශ්වාසවන්ත විදිහට ඉඳ සමහර ප්‍රශ්න තියෙනවා. මේ අපේ තාරුණ්‍යයට කරනවා කොහෙන් හරි ඔය එන්නම් කියන්නම් වාලේ ගිහිල්ලා කරනවා. අන්තිමට එළියට ගියාන් පස්සේ කවුරුත් පිළිගැනීමක් දන්නෙත් නැහැ. පිළිගැනීමක් වටිනාකමකුත් නැහැ. අගේකුත් නැහැ. කාලෙත් අපරාධි හරි දැනුමකුත් ලැබිලා නැහැ. ඒ නිසා තමයි එහෙම නැතුව මේ විශ්වාසවන්තව ලෝකයට ගිහිල්ලා අම්මම කළේ IDMNC විශ්වවිද්‍යාලේ. මෙන්න මෙහෙම මගේ තත්ත්ව ප්‍රමිතියෙන් තියෙන්නේ. ඒ විශ්වාසයත් එක්ක උන්න
2: දැන් අපි ගත්තොත් පහුගිය කාලේ ලෝක ගොඩාක් ආයතන මේ වගේ අධ්‍යාපන ආයතන ඇවිල්ලා ඒව නැතුව ගිහිල්ලා තියෙනවා සමහර ඒවා තියෙනවා. දැන් හිතන්න අපි සර්ටිෆිකට් එකක් අරගෙන ඉවරලා ආයතනේ වැහුවාම අපි තව තැනකට ගිහිල්ලා ඉවරලා රසාවිදි ඒක හොයා ඒ සර්ටිෆිකට් එක ඇත්තද නැද්ද කියලා හොයන්න ආයතනයක් නැතුණාම මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක තමයි මම කියන්නේ. මම ආඩම්බරෙන්ම කියන්නේ මමත් මේකට සම්බන්ධ වෙන ළඟදී අපි මම ආඩම්බරෙන් කියන්නේ මේකට අවුරුදු 44ක ඉතිහාසයක් තියෙනවා.
0: ඒකට
2: අවුරුදු 44ක් මේ ඉතිහාසයේදී අපි හරියටම විශ්වාසය දිනාගෙන වැඩ කරලා තියෙනවා. අපි අවිශ්වාස වැඩ කරලා නැහැ. ඉතින් ඒ තීන විශ්වාසය මම හිතන්නේ හොඳටම ඇති ඕනම කෙනෙකුට මේ සර්ටිෆිකේට් එකේ වටිනාකම තේරුම් ගන්න.
0: අනිවාර්යෙන්ම. වෙලාව 10:08 විනාඩි 57 වෙලා අපි මේ අවසාන වශයෙන් ඔබ දෙපළට මොන ප්‍රශ්නයක් යොමු කරනවා. ඔබෙන් දුරකථන ඇමතුම් ලැබුණත් අපිට මේ වෙලාවේ සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා ඔබ ඇමතුමක් ලබා දෙන 01123618.1 IDMNC විශ්වවිද්‍යාලයට ඕන් ඔබේ ගැටලුව निराකරණය කරලා දෙපෙ. රැකියා බලඳපලේ ජොබ් මාකට් එකට ඉල්ලුමට ගැලපෙන විදිහට කුසලතා ලබා දෙන වෘත්ති අධ්‍යාපන නිදායක වෙන්නේ කොහොමද? එහෙම දායක කරගෙනමින් IDMNC විශ්වවිද්‍යාලයේ ඔබේ රැකියා සිහිනේ ඔබේ අනාගතයට කොයිතරම්නම් වග වෙනවද? ඔබ දෙපළටම විවෘත ප්‍රශ්නයක් අවසාන වශයෙන්.
4: ය අපි එකට වග වෙනවා.
0: අනිවාර්යෙන්ම.
4: ඔබතුමිට මම කියන්නම් ඉංග්‍රීසි ආත්මෝදේශයක් තියෙනවා failures are the pillars of success. කොහොමද කිසිඟට පරිවර්තනය කරන්නේ? failures are the pillars of success. අපි කතා කරේ දැන් අපි අසන්න හොඟ දෙනෙක් කතා කරේ ওই වචනේ ගැන. මම ඒකට ඔබතුමිය කිව්වා වගේ දැන් මම ඒකට ප්‍රතිවිරුද්ධ වචනයක් කියන්නේ. ඒ පරාජය නු තමයි දිනුවලා තියන්නේ අද.
0: අනිවාර්යෙන්ම. අසාර්ථක වීම කියන්නේ
4: සාර්ථකත්වයේ දොරටුව. ඒක අපේ මේ වැඩසටහනෙන් මේ අසන්නන්ට ඒ ඒකට ප්‍රවේශ වෙනවා නම් ඒ උත්තරේට පිළිතුරක් ලැබුණා නම් අපි සතුටු වෙනවා. මේ කිසිම කෙනෙක් අසාර්ථක කියලා නැහැ. සාර්ථක. ෆේල් වෙලත් නැහැ.
0: අනිවාර්යෙන්ම.
2: මුදුපගේ තවත් අපි කිව්වොත් එහෙම අපි අපේ උපාධිය ගන්න උදාහරණයකට ටෙක්නොලොජි පැත්තෙන් හරි සයන්ස් පැත්තෙන් හරි කොමර්ස් පැත්තෙන් හරි උපාධි ගන්න අයට අපි දැනටමත් යම් කිසි සම්බන්ධ වීම වෙලා තිනවා. උදාහරණයකට ගත්තොත් එම් විශාලම මේ සම්බන්ධ වීම වෙලා තින අපි පෝට් සිටි කම්පැනිත් එක්ක. ඒ අපේ කම්පියුටර් ඇන් IT උපාධියක් ගන්න ඕනම කෙනෙකුට අපේ අයට අනිවාර්යෙන් ඒ පෝට් සිටි කම්පැනියේ රැකියාව හම්බ වෙනවා, රැකියා අවස්ථාව හම්බ වෙනවා. ඒ අයට දල වශයෙන් ගත්තොත් එහෙම මාසෙකට ලංකාවේ ඉඳගෙන ඩොලර් වලින් පඩි ගන්න හොඳ වැටුවක් ලැබෙන රස්සාවල් වලට අපි අපි සම්බන්ධගත වෙලායි තිනවා. ඒකම තව තිනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ සමහර කම්පැනිස් එක්ක අපි සම්බන්ධ වෙලා. ඒ කියන්නේ රැකියා අවස්ථාව සම්බන්ධල. මොකද අපි අවශ්‍යතාවය අපි කරන උගන්නන එක මාකට් එකට ඕනේද නැද්ද කියලා බලාගන්න ඒ ක්‍රමවේදීම තමයි.
0: අනිවාර්යෙන් අපි ඔබට ආරාධනා කරන්නේ දැනගෙන ගමන යමු. දැනගෙන ගමන ගියහම විශ්වාසයෙන් අඩිය තියමු. තාරුණ්‍යයට අපි තාරුණ්‍යයේ ඉන්න අය විදිහට ආරාධනා කරන එකයි තාරුණ්‍ය විදිහට ඒ ගට් එකක් තියෙනවද නේද? ඒ බලය, ජවයේ ශක්තිය හරි විදිහට පාවිච්චි කරන්න, හරි මඟ පෙන්වීමකින්, හරි දිශානතයකින් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, හරි විදිහට ඒ තෝරා ගැනීම සිද්ධ කරන්න, එහෙම තෝරා ගන්න කෙනෙක්ට අසමත් කියන වචනේ ජීවිතෙන් අයින් කරන්න. මට බෑ ඔය නෑතේ කියන වචන ජීවිතෙන් අයින් කළා, අසමත් කියන වචන ජීවිතෙන් අයින් කළා, සමත් වෙන්න අපි ඉස්සරහට අඩිය තියමු. බය වෙන්න එපා කිසිතේකට. IDMNC විශ්වවිද්‍යාලයේ වගකීමෙන් වගකීම් සහගතව ඒ 44 වසරක් පුරාවට රැකි සුරැකි විශ්ව

ජෙනරාල් සජිත් ලියනගේ මහත්ම ඒවගේම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තෙවරක් සභාපති වෙලා හිටිය වෘත්තීය පුහුණු හා තාක්ෂණික අධ්‍යක්ෂ ක්ෂේත්‍රයේ විශාල අති දවැන්ත අධ්‍යක්ෂීම් සම්භාරයක් තියෙන IDMNC විශ්වවිද්‍යාලයේ ප්‍රෙසිඩන්ට් විදුලි සම්නිවේදන ඒවගේම සාගරික ඉංජිනේරු ශේෂ්ත්‍රයන්හි වරලත් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙක් වන ආචාර්ය ලයනල් පින්තු මහත්මයාටත් බොහෝම ස්තුතියි ආයුබෝවන් උපදෙපලට. එහෙමනම් අපි අදට ඔබෙන් සමුගෙන යන්නම් කාල වේලාව අවසරයි අදට ගිහින් එන්න. සාර ප්‍රභාගින වැඩසටහන අද සම්බන්ධීකරණය කළා ජ්‍යෙෂ්ඨ ආයතනික සම්නිවේදන නිලධාරී අපේ කරුණාතිලක රත්නායක මහත්මා, නිෂ්පාදන සහාය චතුරංග කල්පගේ, නවවාති සහාය ලක්ෂාණී අබේවර්ධන, මම ඔබේ වෙළඳ සේවා ගුවනේ මිතුරිය මිත්සලා නිම්නදී IDMNC විශ්වවිද්‍යාලයත් එක්ක අත්වල බඳ ගන්න ඔබේ අනාගත සිහිනය වෘත්තීය සිහිනය සැබෑවක් කරගන්න.

0: 94.3 94.5 දිවයින පුරා
1: අනවශ්‍ය ලෙස ක්‍රියා කරන විදුලි උපකරණ ක්‍රියා විරහිත කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
2: මෙන්න අපේ පුවත් අනුග්‍රහය
3: ආර්ය ස්වාමී කම්බි SLS සහතිකයේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්බි.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.

0: අපෙන් පුවත් සමගින් මම මිත්සලා නිම්නදී. මුලිම දේශය පුවත. ජූලි මස පළමු වෙනිදා වන විට සියලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පෙරපාසල් පාලිකාවන්ට දෙනුම් දෙයි. ලියාපදිංචි නොකරන පෙරපාසල් වල නම් ප්‍රසිද්ධ කෙරේ. ලියාපදිංචි නොකළ පෙරපාසල් වලට තම දරුවන් නොයවන්නේ දෙමව්පියන්ට දෙනුම් දෙන බවද ඇමතිනිය කියයි. දකුණු පළාතේ පෙරපාසල් පිළිබඳව ගල්ල, මතරහා, හම්බන්තොට දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන්ට පවතින ගැටලු සාකච්ඡා කිරීමට මතර දිසාලේකම් කාර්යාලයේ පසුගියදා පැවති හමුවකදී ඇමතිනිය එම කරුණු සඳහන් කළාය. විදෙස් පුවත. යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව සලකා බලමින් සිටින බව ඉරාන් විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. එම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ එම යෝජනාව යථාර්ථයට වඩා අපේක්ෂා මාලාවකට සමාන බවයි. ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් ඉරානයට එරෙහිව යළි ප්‍රහාර ආරම්භ කරන බවට ඇමරිකානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ. මෙපෙයේ ක්‍රීඩා පුවත. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී පංජාබ් කිංග්ස් කණ්ඩායම පරදවා සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 33ක ජයක් වාර්තා කළේය. සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම පන්දුවර 20 තුළ කඩලු 4ක් දෙවේ ලකුණු 235ක් රැස් කළේය. පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවර 20 අවසානයේ කඩලු 7ක් දෙවේ ලකුණු රැස් කරගත හැකි වූයේ ලකුණු 202ක් පමණි. මේ පැයට අපින් පුවත් එපමණයි.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
2: NLP 5000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP 5000 ඔබත් අදම NLB 5000 බලා ගන්න.
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර් එක ගෙවුවාම යනවා.
2: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටර් එකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කරමු.
6: සුරකිමු ලංකා. බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
7: අනු හතරයි දශම පහ.
0: බෙලව දැස්සන 9:00 විනාඩි 13යි. මේ පැයේ අනුග්‍රාහක ගීතය. ගීපද රචනා කළ සරත් මැදකුඩ, සංගීතය විමල රත්න පෙරේරා, ගීහඬ විමල රත්න පෙරේරා.

0: බොදු බැතිය ගීතය හා මුසුකර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානවා.
1: බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ
2: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන්
0: නොමියන මිනිසුන්
2: ඉන්දියාස්මේ
0: ඉන්දික ලියනගේ
2: ශාලික ඉශාන්
0: ටෙරා නානායක්කාර
2: පියුමි පතිරාජ
0: නොමියන මිනිසුන්
2: නොමියන මිනිසුන්.

0: මේ 21 බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරියේදී
1: නලවේවි ආදර සුලඟ වැදි යසවෝලු පිපිලා
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රල් සුවඳ තත්තු වන එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
6: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718286184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.

0: යුග යුග හද බැඳ වෙළඳ සේවය.
1: වෙලාව දැස්සන 9:00 විනාඩිය 21 94.3 94.5 වෙළඳ සේවය තමයි ඔබ හමින් ඉන්නේ. අද මේ මාසයේ 7 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක්. හොඳ දවසක් වේවා, සුබ දවසක් වේවා. ජීවිතයේ මේ බලාපොරොත්තු වෙන්න ඕනේ කොහොමද? ඒ විදිහටම ඉටුවන හොඳ දවසක් වෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි හොඳ ගීත ටිකක් අහමු. හරියටම දැස්සන 10 වෙනිතුරු ගුවන් කාලේ. හැම පැයකට වරක්ම අපෙන් පුවත් බලාපොරොත්තු වෙන්න රටේ තුටේ ලෝකයේ වෙන දේවල් හරි විදිහට දැනුවත් කරන්න අපි සූදානම්. එකත් එක්කම 10 පැයේදී සිනමා විචිත්‍රාංගය, ඔබේ ප්‍රියතම සිනමා විචිත්‍රාංගය, පැරණි සිංහල චිත්‍රපට ගී රස මතක බෙදා හදා ගන්න සූදානම්. 11 පැයේදී අපේ වෙළඳ සේවා රිද්ම රසාංගය මధుරසාංග ගී එකතුව ඔබට ගෙන එන්න සූදානම්. එහෙමනම් ඉතින් මේ පැය අපි අපි ඔබට ලබා දෙන මුල්ම ගීතය ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන ගීතයක් තමයි. අපි තෝරගත්තේ මේ ගීතේ සංගීතය නිර්මාණය කළ ක්ලැරන්ස් විජේවර්ධන.

වෙලාව දැස්සන 9:28 වෙළඳ සේවයේ තමයි ඔබ මේ විදියට අහමින් ඉන්නේ. අද දවසේ කාලගුණ වාර්තාව. දැන් මේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින 15 වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අද පස්වරු එකෙන් විතර පස්සේ තනින් තන ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත්, ඒ වගේම ත්‍රිකුණාමලයේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද උදේ කාලයෙන් ටිකක් උදේවරුවෙත් වැසි ඇති වෙන්න පුළුවන්. සබරගමු, මධ්‍යම, ඌව, දකුණ, උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම මතක් කරනවා වගේ ගිගුරුම් සහිත වැසි සමග ඇති වෙන්න පුළුවන් తాවකාලික තද සුළන් වලින්, ඒ වගේම අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න ඔබ අවශ්‍ය පියවර ගන්න පරිස්සමින් ඉන්න. අපේ කලින් අහපු ගීතයේ තියෙනවනේ, ඒ ගීතයේ මේ ගායනා කළේ මිල්ටන් මලවාරච්චි, KDK ධර්මවර්ධන තමයි ඒ ගීතය රචනා කළේ පැට්‍රික් දෙනිපිටියගේ සංගීතයට. අපි දැන් ඊළඟට අහන්න තෝරගත්තේ ඔබට බොහොම හුරු පුරුදු, ඔබ ආදරය කරන, ඔබේ මනාපය ඇති ගීතයක්. මොරිස් විජේසිංහ මේ ගීතය රචනා කළා. ඒ වගේම වසන්ත කුමාරකබුවක තමයි මේ ගීතය සමවෙන්න ඕනේ. මොරිස් විජේසිංහගේ හඬට වසන්ත කුමාරකබුවක තමයි මේ ගීතය රචනා කළේ.

අපි අපේ අනාගත පරම්පරාවට මේ බොහොම හොඳ සුව පහසු අනාගතයක් නිර්මාණය කරලා දෙන්න ඕනේ. ඒ නිර්මාණය කිරීම ඒ විදිහට කරනකොට ඔවුන්ගේ හැකියාවන් වගේම කුසලතාවයන් වගේම ආකල්ප ටිකත් හරි මෘදු කුසලතාවේනුත් අපි පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන්න ඕනේ. ඒකත් එක්කම දැන් මේ ඔය නිවසින් බැහැරව යනකොට ගෑස් එකේම හොඳට වහලාද ඔෆ් කරලාද කියලා බලන්න කියලා විශේෂයෙන් අපි මතක් කරනවා. මොකද අපිට වාර්තා වුණ පුවත් එක්ක සිදුවීම් එක්ක දොර අගුළු දාලාද කියලා බලන්න. ඒත් එක්ක මොය ඇඳුම එහෙම මැදලා අයන් කරලා අයන් එක ඔන්න එකේ තියලා ඒව මේ ඊට පස්සේ ගෙදරින් එළියට ගිහිල්ලා ආයෙ මග යනකොට කල්පනා කරන්න එපා අයන් එක ඔන් කරලාද ආවේ, රයිස් කුකක එක ගහලා දාවේ, පව ඔන් කරලා දාවේ. එහෙම ඔන්න මේ මතක් කර කර යන්න එපා. මුලින්ම හොඳට සෝදිසි කරලා බලන්න නිවසේ හැම දෙයක්ම හරි විදිහට ස්ථානගත කරලා හරි විදිහට ක්‍රියාවිරහිත කරන්න ඕන දේවල් ක්‍රියාවිරහිත කරලා තියෙනවද කියන කාරණාව. මෙලබු දැස්සන 9:37 අපි ඇහුවේ විමලා අමරදේව සමගින් පණ්ඩිත් WD අමරදේව මාස්ටර්ගේ හඬ. අමරදේව මාස්ටර්මයි සංගීතය නිර්මාණය කළේ මහගම සේකර සූරීන් තමයි ඒ ගීතය රචනා කළේ. ඔබට ඇහෙන මේ ගීතය ඇත්තටම ඉතින් සැනසුම තමයි ජීවිතයට ඕන කරන්නේ. නිරංජලා සරෝජිනීගේ හඬ, ප්‍රේමකීර්තිද අල්විස්ගේ පද, සංගීතය ආචාර්ය වික්ටර් රත්නායකයන්ගෙන්.

0: ඔබහපුය ගීතේ ක්ලරන් සු විජයවර්ධන ඇතුළු පිරිස තමයි ගී හඬ මුසු කළේ. අපි වෙළඳ විරාමයකට තමයි දැන් යොමු වෙන සූදානම් වෙන්නේ. වෙලා පුදස්සන 9යි විනාඩි 43යි.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: දිව්‍යමය ස්පර්ශේ
3: උන්වහන්සේ අපව වර්ධනය කරනාසේක.
4: දවසේ වදන
5: මට ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා.
6: බලාපොරොත්තු වේ කාන්තාව.
7: අපි වැඩක් කරන ගමන් දිව්‍යන් වහන්සේත් එක්ක කතා කරන්න.
8: විඩාවට නිමාවක්.
9: මම නම් උදව් කරයි ඊට පස්සේ මිනිස්සුන්ට.
10: වෙනසසෝ.
11: ඔබ දන්නවද දිව්‍යන් වහන්සේ ආගමික නොවන බව?
10: සෑම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රී 9:45ට වෙළඳ සේවය ඔස්සේ බලාපොරොත්තු වන්න.
12: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන්විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ නැත්වලා කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 694108, 0112 694108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.
13: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න සිහිනේ පීරමකී යනවා
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන්වත් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
4: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
5: TVS Sport 110 EFI engine තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
3: මේක බොහොමද? නෑ ඕන්නේ.
0: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රස ජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍යාධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකය 0812 382 351 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
6: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සුභාකිත සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
0: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සුභාකිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබා දහම් මෙහෙවරකි.
7: හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
0: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය.
8: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
9: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනය තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට. බයිබලයෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
10: බෙලව දසන 9:49.

මර්වින් පෙරේරාගේ හඬ තමයි ඔබේ විදියට ඇහුවේ. අපි අහපු ගීතය රචනා කළා කේඩිකේ ධර්මවර්ධන පුණ්‍යසිරි මහවත්තගේ සංගීතයට. දැන් අපි තොරකත්තේ විශාරද දයාරත්න පෙරේරා ගායනා කරන ගීතයක්. එත් එක්කම කේඩිකේ ධර්මවර්ධනම තමයි මේ ගීතේ පද රචනා කළේ. සී වැලිකල මාස්ටර් තමයි සංගීතය නිර්මාණය කළේ. ගීතය අහන්න කලින් ඔබට මතක් කරන්න පණිවිඩයක් තියෙනවා. දැන් ඉතින් අපි එක එක වෘතීන් වල නිරත වෙනවනේ, විවිධ ක්ෂේත්‍රයන් වල විවිධ වෘතීන්. එහෙම රැකියාවන් කරද්දී හිතන්නකෝ, ඔය විදුලි උපකරණ එහෙම පාවිච්චි කරලා, ඔය එහෙම මේ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා වැඩ කරන කෙනෙක් කියලා පරිස්සමින් අවධානය එක තැනකට පිහිටවා ගන්න, හොඳ සතියකින් හොඳ සිහියකින් වැඩ කරන්න. එහෙම නැතුව මේ එලෝ මිලෝ සිහියෙන් නේද වෙන දෙයක් කල්පනා කර කර එහෙම වැඩ කරලා අනතුරු සිද්ධ කරගන්න එපා කියන මතක් කිරීමත් අපි සිද්ධ කරනවා. කරන කියන වැඩ කටයුතු පරිස්සමින් කරන්න. වෙලාව දැස්සන 9:53.

www.ihs.edu.lk.

0: අපෙන් පුවත් සමගින් මම මිත්සලා නිම්නදී මුලින්ම දේශීය පුවත. ආනයනික බඩේනිගු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ නැන්වීමට රජ්‍ය පියවර ගෙන තිබේ. එය දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. දේශීය බඩේනිගු ගොවියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත. විදෙස් පුවත. ඉරානය සහ අමරිකාව එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පාකිස්තානය කියයි. දෙනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථිර අවසානයක් බවට පත්කිරීම තම ප්‍රයත්නය බව පකිස්ථාන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමග සාකච්ඡා ඉතා හොඳින් සිදු කෙරිණි. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයෙන්ම සලකා බලමින් සිටී. එක් පිටුවකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි න්‍යෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකියි පාකිස්තානයේ විශ්වාසය පළ කරයි. මෙපෙයේ ක්‍රීඩා පුවත. ලෝක කුසලන පාපන්දු තරගාවලියේ දැනට අලෙවිකොට ඇති ටිකට්පත් නැවත වැඩිමිලට විකිණීම වැළැක්වීමට අවශ්‍ය නීති ඇමරිකාව සකස් කළ යුතුයයි ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා කියයි. ඉකුත්තා වාර්තා වූයේ අවසන් මහතරගෙන් ටිකට්පත් 4ක් ඩොලර් මිලියන 2කට වැඩිමිලකට විකිණීමට ඇති බවයි. එවැනි මිලකට ටිකට්පත් මිලදී ගැනීම සිදු කරන්නේ නම් ඔහුව පෞද්ගලිකව හමු වී ත්‍යාගයක් පිරිනමීමට තමන් සූදානම් බව ඉන්ෆැන්ටිනෝ මහතා කියයි. එවැනි අනවශ්‍ය මිලකරන් වලට ප්‍රවේශපත් මිලදී ගත යුතු නොවේ. මෙම තරගාවලියේ ටිකට්පත් ඉතා ඉහළ මිලකරන් වලට අලෙවි කළ බවට ලෝක පාපන්දු සම්මේලනයේට ඉකුත් කාලයේ චෝදනා එල්ල විය. මේ පැටපින් පුවත් එපමණයි.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
2: මම බ්‍රයන් IHSC බෞද්ධ චිකිත්සක උපාධිධාරී කතිකාචාර්යවරු අපි ගැන ඇතින්ම සැලකිලිමත්ව කටයුතු කරන වගේම ලබා දෙන හොඳ ප්‍රාග්‍ය පුහුණුව සහ අධ්‍යාපනය අපි සැබෑ ලෝකයේ ෆිසියෝതെරපිස් කෙනෙක් වෙන්න සූදානම් කළා. IHSC ආයතන තුල අපි සිසුන් විතරක් නෙවෙයි අපි අනාගත වෘත්ති ගැනද වෙන ඔබේ සිහිනයේ බෞද්ධ චිකිත්සක ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයක් හැදෑරීමට නම් අදම IHSC ආයතන සමග සම්බන්ධ වෙන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.ihs.edu .lk
0: දීවර නවෝදය දීවර ඔබ වෙනුවෙන් ගුණේ සටහන් වන දීවර නවෝදය දීවර ශාස්ත්‍රයට අදාළ තොරතුරු දීවර අමාත්‍යංශයෙන් කෙරෙන විශේෂ වැඩසටහන් සහ සේවා පිළිබඳව දීවර ඔබව දැනුවත් කරන දීවර නවෝදය සතිය සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 6:20ටත් සෑම ඉරිදා දිනකම පෙරවරු 11:30ටත් ප්‍රචාරය කරන දීවර නවෝදය දීවර ජල්ජ සහ සාගර සම්පත් අමාත්‍යංශ අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමකි.
4: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
5: අවුරුදු 600ක් පෙරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
6: ඔයාගේ දත් නංගුට ලුකින්
7: දෙන් වොට් මී
8: හැකි සෑම විටම ස්වාභාවික ආලෝකයේ භාවිත කිරීමට කටයුතු කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමකාමීව
1: නීලනුවන්
0: දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් එන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
2: ආශාදැසින් දකින්න
1: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත.
0: අනුග්‍රහය
3: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල, කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

94.3 94.5 දිවයින පුරා අයිබෝවන් සුබ දැස්සන කාදරණීය වෙළඳ සේවයේ ගුවනේ මිතුර ගුවනේ මිතුරිය. දැන් ඉතින් ඔබ දන්නවා මේ තේමා වාදනයත් එක්ක සහ වෙලාව. වෙලාව දැස්සන 10යි විනාඩි 10යි. සලරුසයාගේ එකතුව තමයි ඔබට රස විඳින්න ගුවන් කාලය වෙන් වෙන්නේ කියන කාරණාව. සලරුසයා කියලා කිව්වහම ඔබ දන්නම දැන් අපි ඒ කාලේ බොහොම ආසාවෙන් රස විඳපු ඒ නිර්මාණයන් සිංහල සිනමාවේ අමතක නොවුණු මතකයන් ටික මතක් වෙන ගුවන් කාලය. හරියටම දැස්සන 11 වෙනකන් වෙලාව තියෙනවා අපිට. එහෙමනම් පැරණි සිංහල සිනමා රසාංගයකට කැමති මනාප ඔබ වෙනුවෙන්ම අපි ගෙනෙන මේ වෙලාවේ ප්‍රියතම සිනමා විචිත්‍රාංගය සලරුසයාගේ එකතුව අපි මේ විදිහට ආරම්භ කරමු. වෙළඳ සේවය හගෙන ඉන්නේ ඔබේ මතකයේ මම ගෙන යනවා මේ ඈත අතීතයකට. ඔය හෝ තුෂාරා මීතුම් ගලා කන්දේ ජීවනේ මීවනේ මේ ගීත ටික ඔබේ මේ කාලේ කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම දන්නවා. මොකද පරම්පරාවෙන් පරම්පරාවටම වැහුණු ප්‍රේමේ වැහුණු ගීත තමයි මේ ජීවනේ මීවනේ ගීතේ. එහෙම එතකොට හෝ තුෂාරා මීදුම් ගලා කන්දේ මේ ගීත ඒ තරම්ම ප්‍රේක්ෂකයන්ගේ අසන්නන්ගේ හදවත් තුළ රැඳී තියෙනවා. ඒත් එක්කම මේ ඔය චිත්‍රපටයේ තමයි තුෂාරා චිත්‍රපටය. තුෂාරා චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය මල්නී ෆොන්සේකා සහ විජේ කුමාරතුංග. එතකොට සෙසු චරිත ජෝ අබේ වික්‍රම, බැස්ටිස්ට් ප්‍රනාන්දු, ඇන්තනි සිපෙරේරා, බීඑස් පෙරේරා, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නිරූපණය කළා. ජසපාලිත නානයිකාර මෙහෙ වූ මේ විජය මාලනී ප්‍රේම ජවනිකා තරුණ හදවත් කුල්මත් කරන්නට සමත් වුණා. එතකොට ඔය තුෂාරා චිත්‍රපටය ඒ කාලේ බොක්ස් ඔෆිස් වාර්තා තැබුවනේ. එනිසාම තුෂාරා චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා තැබුවේ සිනමාවට තවත් දක්ෂ වාණිජ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ට සිංහල සිනමාවට හඳුන්වා දෙමින්. ඒ නිසාම ඒ කාලේ චිත්‍රපට නිෂ්පාදකවරු ඔය යසපාලිත මහත්තයාගේ සේවය ලබා ගන්න පොර කෑවා. ඒ තරම් යසපාලිත මහත්තයාට ඉල්ලුමක් තිබ්බා ඔය තුෂාරත් එක්ක. එහෙමනම් ඉතින් ඔබේ මතකයක් මේ පැත්තට කතා කරලා කියන්න අවදි කරන්න අපි අවසරය ලබා දෙනවා. 0112697500 0112697491 සලරුසයාගේ එකතු වෙනුවෙන් අපි මුලින්ම තෝරගත්තේ තුෂාරා චිත්‍රපටයේ වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්.

0: வந்து
1: ඒතින් අර හිනාව එහෙම හෙද්දී ඒ අර ප්‍රේම මේ ප්‍රේමය ආදරය ඒ සෙනෙහසේ හැම දෙයක්ම චිත්‍රපටය බලනා වගේ මිතින් ඔබට මට මතක් වෙනවා. ඇත්තටම ඉතින් හොඳට හොඳයි එහෙම මුල් ගැයුමක් මුල් මේ රසයක් අපිට අහන්න තියෙනවනම් දැන් අපි ළඟට තෝරගත්තේ ඔබ වෙනුවෙන් රස මිලින්නට වෙස් මුහුණු ගැලපුව හොඳට හොඳයි චිත්‍රපටය. ඔහොම තමයි ඔය කාලේ පත්‍රවල එහෙම සටහන් වෙන්නේ හොඳට හොඳයි චිත්‍රපටය ගැන. මොකද කාරණාව විශාල ධනවතුන් අතරේ සිදුවන භයානක අපරාධ කූට ක්‍රියා ගැන සමාජයට හෙළිවන්නට ඉඩ නොදී මුදල් නිසා ලැජ්ජාව වසන් කර ගනිමින් සමාජයට බොරු වෙස් මුහුණක් බැඳ සිටීමේ චිත්‍රපටයේ කතාවක් මේ විදිහට එන්නේ. ඔය ලැම්බර්ට් මුදලාලි වෙහිම මේ කතාවෙදී අමතක කරන්න බෑ. ලැම්බර්ට් මුදලාලි විශාල දේපලකට ඒ වගේම ලොකු ව්‍යාපාරයකට හිමිකම් කියපු පුද්ගලෙක්. ඔහුගේ බිරිඳත් චම්මි සහ කරුණා යන දියණියන් දෙදෙනාත් සමග හෝ ජීවත් වෙනවා. වැඩිමහල් දියණිය වන කරුණා තමාගේ කැමැත්තෙන්ම ඩන්කන් සමග විවාහ ගිවිස ගන්නවා. ඩන්කන් පස්සේ ඔහු මෙන්ම තඩප්පර සහචර පිරිසක් මේ එක ඉන්නවා. ඩන්කන්ගේ පිටිපස්සේ ඉන්නවා එහෙම කට්ටියක්. ඩන්කන් එම සහචරයන්ගේ උදව් ඇතිව නිතරම වගේ තමන්ගේ මාමාගේ මුදල් බලින් උන්න පැහැර ගන්නවා. මේ ක්‍රියාව ලැම්බර්ට් මුදලාලිගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට වුණා. මොකද ඉතින් හැමදේටම ඉවසීමේ සීමාවක් තියෙනවනේ. හා ඔහොම ඉක්මවල යනකොට මේ නිසාම ඔහු තම නැගණියගේ පුතා වන චන්දන ගෙන්වා ගන්නවා. චන්දන ඔහුගේ මිතුරෙකු වන පෙරේරා සමා සමගම කැඳවාගෙන එනවා. ඔහොම තමයි ওই කතාව යන්නේ. ඔය මේ පෙරේරාව මතකයට එනවා චන්දන, එතකොට ලැම්බර්ට්, ඩන්කන්, මේ කරුණා, චම්මි, මේ කට්ටියව අපිට අමතක කරන්න බෑ මේ චිත්‍රපටයේදී. සිංහල සිනමා වංශකතාවේ 271 වන චිත්‍රපටය හොඳට හොඳයි චිත්‍රපටය. 1973 වර්ෂයේ ඩිසెంబර් 21 වෙනිදා තමයි තිරගත වීම සිද්ධ වෙන්නේ. අධ්‍යක්ෂණය සහ කතා පිටපත ජේ සෙල්වරත්නම්ගෙන්, එතකොට 1965 තිරගත කරපු WS මහේන්ද්‍රන් අධ්‍යක්ෂණය කරපු යටගිය දවස චිත්‍රපටයේ කැමරා ශිල්පියා වුණේ ජේ සෙල්වරත්නම්ම තමයි. මේ විදිහට තමයි මේ මතකයන් අපේ මතකයට නැගෙන්නේ. එහෙමනම් අපේ රසවිඳින්න තෝරගත්තේ ඔබ වෙනුවෙන් හොඳට හොඳයි චිත්‍රපටයේ වෙනුවෙන් HR ජෝතිපාල සමගින් ඇන්ජලීන් ගුණතිලකගේ හඬ.

0: 94.3 94.5 කොහේ දියහුවත් ගෙදරි ඉන්නවා වගේ වෙළෙඳ සේවය. වෙළෙඳ සේවය අහගෙන දැන් වෙලාව උදැසන 10යි විනාඩි 25යි. පැරණි සිංහල සිනමා විචිත්‍රාංගය සලරුසයාගේ එකතුව තමයි අපි වෙළෙඳ සේවයෙන් මේ විදියට අහමින් ඉන්නේ. ඒ අතරින් අපේ සම්බන්ධතාවයේ ගුණනගා ගන්න සූදානම් වෙනවා. දැන් අපි දන්නවා දුදී 9:00 වගේ වෙනකොට පාර්ලිමේන්තු සභාවාරය අද දවසේදී ආරම්භ වුණා. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ඒත් එක්කම ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග සහ මෝටර වාහන පනත යටතේ නියෝග අනුමත කිරීමටත් අද දවසේදී නියමිතව තිබෙනවා. අපි මේ වෙලාවේ සම්බන්ධතාවයේ ගොඩනගා ගන්නවා අපේ හිතවත් සංනිවේදක සංජය මදුශංකර් මුතුමුණි සමගින්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වන විට තත්ත්වය සජීවී අන්දමින් දැන කියා ගන්න. අයබෝවන් සංජය.
1: අයිබෝන් මිත්‍රලා, ඉන්නදී සුබදාසනක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දුක වගේ මාද උදැසන බයිතිට පාර්ලිමේන්තුව ආරම්භ කළා. කරු කතානායකතුමා ප්‍රධානත්වයෙන්තුව දේශීයන කතානායකතුමන් පාර්ලිමේන්තුව ආරම්භයේදීම කියා සිටියා. වියට්නාම් ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරක සහ පාර්ලිමේන්තුවට පැමිණීම හෙට සිදුවීමට නියමිතව තිබෙනවා. එනිසා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් සහ ක්‍රියාකාරකම් කීපයක් පාර්ලිමේන්තුව ආශ්‍රිතව ඇති වෙන බව, එදින සම්බන්ධව කාරණා කීපයක් කතානායකතුමන් පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන් මහජන ගැලරිය ගැට දවසේදී වෙන්වන්නේ මේ අත්‍යවශ්‍ය කාරණ ලෙස පමණයි. ඒ කාරණේ පිළිබඳව දැනුවත් කළා. වගේ මන්ත්‍රීවරුන්ට පැමිණෙන විට පාර්ලිමේන්තුවට තමන්ගේ රතු වාහනය නිවැර ස්ථානට ගෙනියන්න, ඉදිරි මහත්වරුන්ට ඒවාකින් පවරන්න කියන කාරණා තදබදයක් ඇති නොවෙන්න මේ රාජතාන්ත්‍රික ක්‍රියාවලිය ශක්තිමත් කළ යුතු බව කතානායකතුමන් ප්‍රකාශ කළ සිටියා. ඒ වගේම දැන් වාචික ප්‍රශ්න පිළිගැන්වීම ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් ප්‍රශ්න කීපයක් අද මේ වෙද්දී පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගෙනවිත් තිබෙනවා. ඒ අතරින් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා නිලධාරීන්ගේ සහ තරුණ කටුන්දාරීන්ගේ හිඟයක් පවතින බව එම් එස් උතුමාලබ්බේ මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියා. එහිදී සුනිල් කුමාර ගමගේ ගරු විශේෂ භාර ක්‍රීඩා අමාත්‍යතුමන් කියා සිටියා මේ සම්බන්ධව ඉන්ටර්වියුස් කරලා අලුතෙන් පත්වීමට බදව ගන්න නැත්නම් පරීක්ෂණ කරලා සම්මුඛ පරීක්ෂණ තියලා අලුත් බඳවාගෙන කීපයක් කරනවා යනු මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තැපැල් විදෑහරේ මේ කඩු සම්බන්ධව ප්‍රශ්න කීපයක් තුරේරා සහ රවිකරන් මන්ත්‍රීවරයා එම් කුලා ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමාට මුලතිව් මන්නාරම සහ වවුනිය වසන දිස්ත්‍රික්කවල තැපල් කාර්යාල ස්ථානුමත කාර්ය මණ්ඩලයේ නොමැති බව, ඒ තියෙන අලුපාඩුකම් කොහොමද හදාගන්නේ කියලා. ඒදී විශේෂයෙන් තැපල් බෙදාහැරීම ගැන ප්‍රධාන මාර්ග පහකින් මේ දිස්ත්‍රික්කවලට තැපල් බෙදාහැරන බව නලින් ජයදිස් විශේෂ භාර අමාත්‍යරයා ප්‍රකාශ කළා. ඒ වගේම බඳවා ගැනීම කරනවා. එනිසා මේ තත්ත්වයන් එක්ක සුදුසු වාහන ප්‍රමාණය අධිකමක් තිබෙනවා තැපැලට. එනිසා ඒවා ලබන වසරේ ගන්න ඊළඟ අයවැයෙන් වැඩි ප්‍රමාණයක් ගන්නට අවශ්‍යලසුම් ඇතිකර තිබෙන බව අමාත්‍යරයා පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නා ලැබුවා. ඒ වගේම දැන් සුසිල් රණසිංහ කරෝ අමාත්‍යතුමන් වාර මාර්ගක කටයුතු පිළිබඳව වගේ විශේෂයෙන්ම මේ මොහොතේදී කතා කරන මාතෘකාවත් එක්ක මේ නිවාස ඉදිකිරීම පිළිබඳවත් ප්‍රශ්න කීපයක් පාර්ලිමේන්තුවේ මතුව තිබෙනවා. එතන එහිදී විශේෂයෙන්ම කියා සිටි කාරණේ තමයි නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන විෂය භාරව අමාත්‍යරයා සුසිල් රණසිංහ මහතා කියා සිටියා. මේ වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල පහසුකම් වැඩි කරන්න, ඒ වගේම ප්‍රාදේශීය කොට්ටාශ මට්ටමින් ජල සම්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න වේගවත් කරන්න විශාල ව්‍යාපෘ සංඛ්‍යාවක් ආරම්භ කර තිබෙනවා. ඒ ව්‍යාපෘ සංඛ්‍යාව 73ක් පමණ වෙනවා. තියෙනසම ඊට අවශ්‍ය මුදල් යොමු කිරීමෙන් ජනතාවට පහසුකම් ගොඩක් ලබා ගන්න පුළුවන් කියන කාර්යය තමයි එතුමන් පාර්ලිමේන්තුවේදී මතු කළේ. ඉතින් මේ ආකාරයෙන් තමයි පාර්ලිමේන්තුවේ ප්‍රධාන වැඩකටයුතු අද උදෑසන කාලයේ සිදුවන්නේ. විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක පාසලකට අපතත් කරන ළමයි සංඛ්‍යාව ගැන මුජිබ රහ්මාන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් යොමු කළා. ඒදී ඔක ආසිරියා මේ සාමාන්‍යයෙන් 500කට 30ලැඟලනට 40ක් බදව ගන්නවා. මේක වැඩි කරන්න ගියොත් එම ජාතික පාසල් වලට සමාන්තර පාසල් වැඩි කරන්න ගත්තොත් පන්ති වැඩි කරන්න ගත්තොත් කුඩා පාසල් කොළඹ දිස්ත්‍රික්කයේ අතුළු දිස්ත්‍රික්කවල වැසියාමේ තර්ජනයක් තියෙනවා කියලා. ඒදී මදුර ශ්‍රේමිරත්න විද්‍යාධ්‍යාපන මාත්‍රයක් ආසිරියා අපි කිසිසේත්ම ඒ தත්ත්වය ඇති කරන්න ඉඩ තියන්නේ නැහැ. එනිසා මේ බදවා ගැනීම සීමා කරලා තිබෙනවා. සමාන්තර පන්ති වැඩි කරන්නෙත් නැහැ. එනිසා 40ක් ඉන්න ළමයි සංඛ්‍යාව 500ක මේකත් දරන්නට අමාරු ගුරුවරයෙක්ට පරිපාලනය කරන්න. එනිසා මේ 35 දක්වා පහළට ගේන්නවත් අවශ්‍යයි. එහෙම වුණොත් තමයි දරුවෙක්ට වැඩි අවධානයක් යොමු කරන්න හැකියාවක් තියෙන්නේ කියලා. ඉතින් මේ තමයි අද ප්‍රධාන වැඩකටයුතු වලට කලින් තියෙන වාචික ප්‍රශ්න වල වර්තමාන තත්ත්වය. දැන් දමිළ භාෂාවෙන් පාර්ලිමේන්තුව මේ මොහොතේ ආමන්ත්‍රණය කරන්නේ. එනිසා බලාපොරොත්තු වන ඉදිරි හෝරාවේදී ඔබට පාර්ලිමේන්තුවේ අලුත් තොරතුරු වාර්තා කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුති හිතවත් සංනිවේදක සංජය මදුසංක මුතුමුණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට සජීවී විස්තර වාර්තාවන් ගෙනාවට.

0: මහනුවර හරිත සවිය අනුග්‍රහයෙන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6:30ට වෙළෙඳ සේවයෙන් ජල සම්පත සුරකින්න කඳු පන්තියේ මතු දවස දුම්බර හරිත ගැමි කතාබහ අඩයාලම දුම්බර හරිත සවි බල ගැන්වීමේ ව්‍යාපෘතිය වරිමාර්ග මාත්‍යංශය
1: තැමිලිතෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
2: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව සම්නිවේදන මූලධර්ම වැඩසටහන් නිෂ්පාදනය කටහඬ හැසිරවීම වෙළඳ දැන්වීම කතනය සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම ගුවන් විදුලි නිවේදනය උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම රසවින්දනය හා පිටපත් රචනය සජීව විස්තර කතනය නව මාධ්‍ය මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184 කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලිය පරිභෝජනය හැකිතාක් සීමා කරමු.
1: සුර කිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: 94.3 94.5 දැන් දිවයින පුරා වෙලාව දෙසන 10:33 ඔබට පසුබිමින් මම හඬපටයක් සහ මේ ගීතයක් ප්‍රචාරය කරනවා. මේ ගීතේ සහ හඬපටය මොකද චිත්‍රපටය ඔබේ මතකය අවදි කරගන්න සූදානම් වෙන්න කතා කරන්න ඇමතුමක් ලබා දෙන්න 0112 697 500 0112 695 491 වෙලාව දෙසන 10:34 වෙළඳ සේවයේ සලරෝසියාගේ එකතුව පැරණි සිනමා විචිත්‍රාංගයේ තමයි ඔබ හමි ඉන්නේ.
1: තමසගේ අනගිරිල්ලට නෙමෙයි මම මේක දාන්නේ ඈ. තමස ගෑණියෙක් ඉඳලා ඒක මතක තියාගන්න.

මේකාලේ අවලංගුයි නොනේ දුප්පත් නපි රජ වරුමේ කාලේ දුප්පත් නපි රජ වරුමේ කාලේ.

0: වෙලව දෙසන 10යි විනාඩි 39යි. අයිබෝවන් කවුද මේ?
1: මල්ලිකා
0: මහත්මිය, මොකද්ද ලබා දෙන පිළිතුර? ඒ චිත්‍රපටියේ මොකක්ද?
1: කවුද රජා? චිත්‍රපටියේ කවුද රජා? මේ දෙබස් කාණ්ඩේ කවුද රජා චිත්‍රපටිය?
0: ඉතින් කවුද රජා චිත්‍රපටියේ බලලා තියෙනවද ඒ කාලේ?
1: ඔය කාලේ බැලුවා ආපු අලුත.
0: ආහා හා, හොඳයි, බොහොම ස්තුතියි. අයිබෝවන් කවුද මේ?
1: හම්බන්තොට සිසිලසකම කුසුමා වාදසිංහ.
0: කුසුමා මහත්මිය, මොකද කරන්නේ මේ වෙලේ?
1: ගෙදර වල ටික නතර කරලා ඔක්කොම ඉවර කරලා දැන් තමයි මේ ගුවන් විදුලියට සවන් දීගෙන චිත්‍රපට ගියා.
0: චිත්‍රපට ගීතයක් අහගෙන ඉතින් වැඩපළ කරගන්නවනේ. හරි, දැන් චිත්‍රපට ගීත අතරින් අපි ප්‍රචාරය කරපු ගීතේ හඳුන ගත්තද දෙබස් කණ්ඩයත් එක්කම? ඔව්. චිත්‍රපටය
1: මම දැනට මේ එක්කෙනෙක් කියවුණු ඇහුණ නිසා නෙමෙයි, මම වෙලද සේවටි ඉස්සර වෙලක් කිව්වා කවුරුද චිත්‍රපටිය කියලා.
0: හොඳයි, බොහොම ස්තුතියි ඒ මතකයන් අවදි කළාට. ඔබේ පිළිතුර නිවැරදි. තව ඇමතුම් ගණනාවක් එනවා. හැබැයි අපිට හම්බු විදිහට ඇමතුම් දෙකක් පමණක් අපි සීමා කරනවා සම්බන්ධ කරගන්න එක. කවුද රජා චිත්‍රපටය 1976 වර්ෂයේ තමයි මේ චිත්‍රපටයේ තිරගත වෙන්නේ. රුක්මනී මූවිස් තමයි ඉදිරිපත් කළේ, නිෂ්පාදනයේ රාම්සාමි. එතකොට මේ ඔය ජේ සිල්වර් මහත්මයලා හැම මේ චිත්‍රපට නිර්මාණය කරන්න දායකත්වය ලබා දීලා තියෙනවා. හරි, එහෙමනම් අපි දැන් තෝරගත්තේ ඔබ වෙනුවෙන් සුජීවා චිත්‍රපටයේ බොහොම අපූරු ගීතයක්. මේ ගීතයට ගී හඬ මුසු කරන්නේ ආචාර්ය සුජාතා අත්තනායක.

කොහේ තියහුවත් ගෙදරඉන්නවා වගේ වෙළෙඳ සේවය. ඔබට එහෙන මේ ගීතයත් එක්ක ඔබ හඳුනගන්නවා මේ චිත්‍රපටය කුමක්ද කියලා. අපේ 44 වැනි සිංහල චිත්‍රපටය 1957 ඔක්තෝබර් මාසයේ 11 වැනිදා තිරගත වුණා. 1957 වසරේ මෙරට තිරගත වූ ශෝපනී තෙමල චිත්‍රපටයේ කතාවැසුරින් තමයි මේ ගීතය නිර්මාණය වුණේ. එතකොට ආනන්ද වීරකෝ, නයිෂා වීරකෝ, රේට රත්නායක, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ලැඩි රණසිංහ, රත්නරණ සිංහ ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ චිත්‍රපටයට තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්න. මේ චිත්‍රපටයේ බොහොම සුවිශේෂී චිත්‍රපටයක් බවට පත්වන කලස්සුරි ලතාවල්පල, කලස්සුරි අල්හජ් මොහිදින් බිග් මාස්ටර්, එවැගේම දකුණු ඉන්දියාවේ ඒ.එම්. රාජා කේ ජමුනා රාණී ජානකී ඇතුළු පිරිස මේ චිත්‍රපටයේ වෙනුවෙන් ගේ හඬ මුසු කළා. අපි දැන් රසවිඳිමු සුකුමලී චිත්‍රපටයේ වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්.

0: 94.3 දැන් දිවයින පුරා
1: මං ඔබට මේ විදිහට ප්‍රචාරය කරන්න බෙදා හදාගන්නේ සිංහල සිනමාවේ 90 වැනි චිත්‍රපටයේ මගේ මතකේ නෙවරදිනම් 1963 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 27 වෙනිදා මේ චිත්‍රපටයේ තිරගත වුණා. ඔය කුරුළු රෑන නිෂ්පාදකයෝ තමයි චිත්‍රපටය ඉදිරිපත් කිරීම සිද්ධ කළේ. මේ ගීතේ මේ චිත්‍රපටයට සංගීත නිර්මාණය කරන පණ්ඩිත W.D. අමරදේව මාස්ටර්, එවැගේම R. මුත්තුසාමි මාස්ටර්. මේ චිත්‍රපටයේ සුවිශේෂීත්වයන් රැසක් තියෙනවා. ප්‍රවීණ සිනමා ශිල්පී ෂෙල්ටන් සිල්වා ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ මේ චිත්‍රපටයෙන්. ඒත් එක්කම සිංහල චිත්‍රපටයක ප්‍රථම වරට මේ ඒ ගීතවල ගීතනු ගීපද කාගේද වෙන්වෙන්ව නාමාවලියේ සඳහන් කළේ මේ චිත්‍රපටයෙන්. 1963 වර්ෂයේදී සිනමාහලක වැඩිම කාලයක් තිරගත වුණේ චිත්‍රපටයක් තමයි මේ චිත්‍රපටය බවට පත් වෙන්නේ. එතකොට ඔය රාලහාමිගේ චරිතය මේ චිත්‍රපටයත් එක්ක අමතක කරන්න බෑ. රාලහාමිගේ චරිතයට ජීවේ දුන් DR නානායිකාරයන්ගේ ප්‍රතිභාපූර්ණ රංගනය පිළිබඳ විචාරක පැසසුමට ලක්වුව වගේම 1964 වර්ෂයේ පැවති ප්‍රථම සරසවි සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානයද මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහුට ලැබෙනවා. චිත්‍රපටය තමයි සිකුරුතරුව චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය සුජතා අත්තනායක ඇතුළු පිරිසගේ හඬ.

94.3 ඔය කතාවට කියනවනේ වීදුරු ගෙවල් වල ඉඳන් වීදුරු ගෙවල් වලට ගල් ගහන්නත් එපා කියලා නේද? එහෙමනම් ඉතින් අපි මේ අවසාන චිත්‍රපට ගීතේ විදිහට තෝරගත්තේ වීදුරු ගෙවල් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්. මේ චිත්‍රපටය 1972 වර්ෂයේදී තිරගත වෙනවා. බොහොම අපූර්ව සුන්දර ජීවිතයට හොඳ පණිවිඩයක් දෙන චිත්‍රපටයක්. සිංහල චිත්‍රපට නාමාවලියේ 250 වන චිත්‍රපටය තමයි වීදුරු ගෙවල් චිත්‍රපටය. එහෙමනම් ඉතින් මේ ගීහඬ ආචාර්ය සුජාතා අත්තනායක සමගින් හරුන් ලන්ත්‍රා මුසු කරනකොට ධර්මශ්‍රී ගමගේ ධර්මසිරි ගමගේ මහත්මයා තමයි ගීපද රචනා ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතයට. මේ ගීතයත් එක්ක අදට සලරුසියා ඔබේ සිනමා විචිත්‍රාංගයෙන් සම්මුඛින යන්නට අවසරයි. ආදරයෙන් සතුටින් පරිස්සමින් ඔබ ඉන්න, හිත පරිසං කරගෙන ඔබ ඉන්න, නොවිසඳුණු ජීවිත විසඳ ගන්න පුළුවන් වෙන දවසක් වේවා. වීදුරු ගෙවල් වල ඉඳන් කාටවත් ගල් ගහන්න එපා. එහෙමනම් ඉතින් අදට සමගින යන්නම් ආයෙත් දවසක මුණගැහෙන්නම්. මම ඔබේ වෙළඳ සෙවගුවනේ මිතුරේ මිත්සලා නිම්නදී.

0: 94.3 94.5 දැන් දිවයින පුරා
1: දෙලවදස්සනෙකුළ හයි විනාටි එකයි.

0: දෙරට අධිවේගී මාර්ගවල ධාවනින් සඳහා සුකෝපභෝගී බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වේ. මීට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක එම්.එන්. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම්බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. විදෙස් පුවත ගසා තීරේ සාගින්න දරුණුතම ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසයි. මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇත. මිලියන ගණනාවක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම ඉතා දුෂ්කරය. ගසා තීරේ ලක්ෂ 21කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩු භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර ඉවුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතු වී තිබේ. මන්දපෝෂණයද ඉහළ කුස් ඇත. මෙපේ ක්‍රීඩා පුවත ඉන්දියාවේ ගුජරාට්හි පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙක් සහභාගී වෙති. තරඟාවලිය ලැබෙන 12 වෙනිදා සිට 17 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇත. රටවල් 28ක් මේ සඳහා එක් වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරඟකරුවන්ට මේ තීරණාත්මක තරඟාවලියකි. ලබන ජූලි මාස 23 වෙනිදා සිට අගෝස්තු 2 වෙනිදා දක්වා ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට පෙර අවසන් තීරීම් තරඟද මෙම තරඟාවලිය වේ. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ සඳහා එක් වෙති. මේ පැයට අපෙන් පුවත් එපමණයි.
1: RS Swami Company නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 Swami Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS Swami Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS Swami Company
2: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න සිහිනේ
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වැනිදා සිකුරාදා දහවල් 12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
4: අවුරුදු 600ක් පෙරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
5: ඔයාගේ දත් නංගුවට ලුකින්
6: දෙන් වොට් මී
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
9: මාරයිනේ
10: විකසිත රෑ 7

0: බෙලවදැස්ස නිකුලහයි විනාඩි 8යි 94.3න් 94.5න් වෙළඳ සේවය තමයි මේ වෙලාවේ හමින් ඉන්නේ. වෙළඳ සේවා රිද්ම රසාංගයේ එක පෙළට එක දිගට ඔබට අහන්න රස විඳින්න පුළුවන්. වෙළඳ සේවා රිද්ම රසාංග මතුරු සංගයේ එකතුව තමයි අපි මෙතෙන් සිට මේ විදිහට ආරම්භ කරන්නේ. කරන කියන වැඩ කටයුතු හිතන පතන විදිහටම සුබ වේවා, ජය වේවා. දැන් අර සමහර වෙලාවට අපි කියනෝ මේ අපිට තමයි කරන දේ හරියන්නේ නැත්තේ, වාසනාව කියන දේ ගෑවිලවත් නැද්ද මන්ද අපි ළඟ. එහෙම සමහර අය හිතනවා. එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා කියලා කියන්නේ ඔබේ සිතුවිලි තමයි ඔබට ලැබෙන්නේ. ඒ කියන්නේ අපි හිතන පතන දේවල් අපිට ලැබෙනවා. ඇත්ත කතාව. අපි ටිකක් නෙගටිව් දේවල්ම නේද, ඍණාත්මක දේවල්ම, හරි දුක හිතන දේවල්ම හිත හිතින්න කෙනෙක් නම් අපේ ජීවිතවලට ආකර්ෂණය වෙන්නේ හරි ඍණාත්මක මේ දුක හිතන හරි නෙගටිව් දේවල්ම තමයි. ඇත්ත කතාව. ඔබ හරි උද්‍යෝගයෙන් නේද මේ බොහොම සතුටින් බොහොම ජවයකින් වැඩ කරන හරි උනන්දුවකින් වැඩ කරන කෙනෙක් නම් ඒත් එක්කම බොහොම නිරවුල් සුවපත් වෙච්ච මනසක් තියාගෙන ඉන්න හැම වෙලෙම උත්සාහ කරන කෙනෙක් නම් හැම දෙයක් ගැනම හොඳ විදිහට දකින කෙනෙක් නම් සතුට අභ්‍යන්තරයෙන්ම පරිස්සම් කරගන්න වෙරදරන කෙනෙක් නම් ඔබට එහෙම සතුටුජනක දේවල් තමයි ඔබට ආකර්ෂණය වෙන්නේ ජීවිතේට. එනිසා දුකින් ඉන්න එපා, හැම වෙලෙම සතුටින් ඉන්න. දුකට දුක ආකර්ෂණය වෙනවා, සතුටට සතුට ආකර්ෂණය වෙනවා. එහෙමනම් ඉතින් සතුටින් ඉන්න, වැඩ කරන්න හොඳට සැලසුමකට වැඩ කරන්න. වෙලාව උදැසන 11යි විනාඩි 9යි. මధుර සංග ගීකතුවට අපි මුල්ම ගීතේ විදිහට උරගත්තේ සිටි ප්‍රනන්දු ගායනා කරන ගීතයක්.
1: අනේ ටින්ගක් ඉන්නකෝ ඔය දැත් පොඩක් දෙන්න.

93.3 94.5 අද මේ ඔය 1864 වර්ෂයේ අද වගේ දවසක එක්තරා විශේෂ දවසක් බවට පත් වුණා. ඉංග්‍රීසි පාලකයන්ගෙන් අයුක්තියට එරෙහිව සටන් කරපු වීරෝදාර සිංහලයෙකු වුණු උතුවන් කන්දේ සරදියෙල් හෙවත් උතුවන් කන්දේ සුවර සරදියෙල් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ නියෝගයකට අනුව එල්ලා මරා දැමුණේ අද වගේ දවසක. දැන් ඔය සුවර සරදියෙල් 1832 මාර්තු 25 වෙනිදා තමයි ඉපදිලා තියෙන්නේ. එදා කියලා තමයි ඉතින් සැලකීම සිද්ධ කරන්නේ. මේ බෞද්ධ කෙනෙක්. ඇගේ මව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්තපුරේ සිට මොල්ලිකුට මහාධිකාරම්තුමාගේ ආරක්ෂාව යටතේ මොල්ලිකුට බලාවට පැමිණි කාන්තාවක්. ඒ වන විටත් මේ කෙනා පුංචි දරුවෙක්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ දරුවෙක් කියලා ජනප්‍රවාදයකත් එනවා. තවත් විදිහකට මොල්ලිකුට බලවේ සිටි ගාලේ ගෙදරට මේ කෙනා මෙයාගේ මවත් එක්ක එනවා. එතකොට පසුව ඇය අදාසියාප විවාහ කරගන්න ඔහු කතෝලිකයෙක්. ඔවුන්ගේ පළමු දරුවා සරදියෙල් බෙලිගම්මන නායක පන්සලේ නායක හාමුදුරුවන්ට මේ සරදියෙල්ව බහර කරනවා. එහු බෞද්ධයෙක් කිරීමේ අදහසින්. සරදියෙල් කියන්නේ ඉගෙන ගන්න හරි දක්ෂ කෙනෙක්. ඉලුක්කොඩ පන්සලේ දහම් පාසලක් තිබුණ නිසා බෙලිගම්මන හාමුදුරුවන් සරදියෙල් එම පන්සලට බහර කරනවා. ඊට පස්සේ රන්පණ්ඩාන මැත්තෙක් සරදියෙල්ට පරිභව කරලා කුමාරි සරදියෙල් පොඩ්ඩක් කේන්ති ගිහිලා පහර දෙනවා ඔහුට. එවිට රන්බණ්ඩාගේ පියා සරදියෙල් විසින් රන්බණ්ඩාගේ රිදී හවඩියක් සොරකම් කළා කියලා උතුවන් කන්දේ පොලිසියට බොරු පැමිණ ඉල්ලක් කරනවා. මේ චෝදනාව මත සරදියෙල් පොලිස් කුඩුවේ හිර කරලා තියෙනවා. එතැන් සිට ඔහු සමාජ අසාධාරණයට විරුද්ධව සටන් කිරීම නිසා කිහිප විටක්ම හිර බහරයට යන නියම වෙනවා. අවසානයේදී හිරින් පැනලාවිල්ලා තවත් මේ කට්ටියක් එකතු වෙලා උතුවන් කන්දේ ගල්ලෙන ඔහුගේ වාසස්ථානය කරගත්තා. ඔහු හිරෙන් පැනලා ඇවිල්ලා කියලා දැනගත්ත මේ අයට දැනගෙන ඒ ඔත්තුව දුන්නොත් එහෙම තෑගි දෙනවා කියලා 1863 ජනවාරි මාසේ 10 වෙනිදා රජයේ ගැසට් පත්‍රයේ පවා සඳහන් කරලා තියෙනවා. එහි සිටියේ සරදියෙල් අශ්වකරත්ත සහ ගැල්වල ධනේ කොල්ලකා දුප්පත් ගම්මුන් අතර බෙදා දීලා තියෙනවා. එතකොට ඔය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් උතුවන් කන්දේ සරදියෙල් ලංකාවේ රොබින් හුඩ් ලෙස හඳුන්වලා තියෙනවා. 1864 මාර්තු මාසේ 21 වෙනිදා සරදියෙල් අත්අඩංගුවට ගැනීමට දරන ලද ප්‍රයත්නයකදී ශ්‍රී ලංකාවේ පූර්ණ බලලත් පොලිස් නිලධාරියෙකු වූ පොලිස් කොස්තාපල් සහන් මිය යනවා. එතකොට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස සලකන ලද උතුවන් කන්දේ සරදියෙල් 1864 මැයි මාසේ 6 වෙනිදා එල්ලා මැරීමට නියම කරනවා. ඒ කියන්නේ ඊයේ වගේ දවසක තමයි ඒ නියම කිරීම සිද්ධ කරන්නේ. ඒ අනුව අද වගේ දවසක ඔහුව එල්ලා මැරීම සිද්ධ කරනවා. ඉංග්‍රීසි පාලකයන්ගේ අයුක්තියට එරෙහිව සටන් කරපු වීරෝදාර සිංහලයෙකු වුණු උතුවන් කන්දේ සරදියෙල්. එහෙම නැතිනම් උතුවන් කන්දේ සූර සරදියෙල් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ නියෝගයකට අනුව එල්ලා මැරුණේ අද වගේ දවසක. වෙලාව 11:06 26.

0: අපනයන කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් රසජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍යාධාර නොමිලේ විමසන්න අපනයන කෘෂ්කර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකය 0812 382 651 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂ්කර්ම දෙපාර්තමේන්තුව.
1: බොදු පැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානුවා
2: මුතුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ
3: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන්
1: නොමියන මිනිසුන්
2: වෙන්දිලා වෙලි ප්‍රේමේ
1: ඉන්දියාස්මේ
3: මිනිසුන්.

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලා
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න
2: සම අනුග්‍රහය. මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
4: කොහේදී හෙව්වත් ගෙදර ඉන්නවා වගේ වෙළඳ සේවය.

වෙලාව 11:37 මෙන්න බලන්න මේ අපේ මේ ඇත්තටම තේරුමක් නැතිකම සහ අපි මේ අධිකල විදිහට විශ්වාස කරලා වෙන අමාරු දවල්ම නිකන් මේ වලේ වටිනවා කියන්නේ මෙහෙම මේ වගේ වැඩවලට රට සිහින පෙනවා සිසුන් 21කින් කෝටි ගාණක් කරන් එංගලන්තයට වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් 3,58,00,000 වැඩි මුදලක් හරිද 3,58,00,000 වැඩි මුදලක් වංචා කළ බව කියන පාණ්ඩුරු ප්‍රදේශයේ ආයතනික අධ්‍යක්ෂකවරයෙකු ඊයේ දවසේදී අත්අඩංගුවටගත් වග කොළඹ අපරාධ කොට්ටාසය ප්‍රකාශ කරනවා. මේ විදිහට අත්අඩංගුවටගෙන තේන පාණ්ඩුරු වෑකර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලෙක් සැකකරු එම සිසුන්ට වීසා බලපත්‍ර ලබා නොදී මුදල් වංචා කිරීම සාවද්‍ය පරිහරණයේ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ පොලිසිය අත්අඩංගුවටගෙන තියෙනවා. අතරංගුවටගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. දැන් ඉතින් බලන්නකෝ සමහර වෙලාවට මේ 21 දෙනාගෙන් කෙනෙක් ඔබ මම වෙන්න පුළුවන්. අපි මේක නිරන්තරයෙන්ම දැනුවත් කරනවා. මේ ඔය රට යනවා කියලා හොරපාරෙන් රට යන්නවත් ඕනාවට වඩා ලේසි ක්‍රමයන්ගෙන් රට යනවා කියන්නේ ඒක නෙමේ හරිපාර. හරි විදිහට බොහොම සුරක්ෂිත විදිහට ඒ දේවල් දැන කියාගෙන කරුණු කාරණා ඒ දේවල් මේ ඔබ අවබෝධයකින් යන්න ඕන ගමනක්. එහෙම නැතිව නිකන් වංචාකාරයන්ට හසු වෙන්න එපා. මුදල් වංචා කරගන්න ගරා ගන්න කඩා ගන්න දෙන්න එපා. ඇත්ත කතාව නේද? ඔබ දුක් මහන්සියෙන් හම්බ කරගන්නේ ඒකත් එක්කම ඔබේ දුක් මහන්සියේ මේ බලාපොරොත්තු එක තමයි මේ සෙල්ලම් කරන්නේ. ආයේ රට යන්න ඔබට මේ ලබා දෙන්න මුදල් ඔබ සන්තකේ නැති වෙනවා මේ වගේ වැඩවලින්නේ. ඒ නිසා අංක එක ඔබ හරි සබුද්ධික වෙන්න කෙනෙක්ව ආයතනයක් එකපාරට විශ්වාස කරන්න එපා. ඒ දේවල් ගැන හොයලා බලන්න. එහෙම නැතුව නිකන් කියන්නම් වාලේ කරන්නම් වාලේ වැඩ කරන්න එපා කියන මතක් කිරීමත් සිද්ධ කරනවා. ඒකත් එක්කම ඔය මේ මූල්‍ය වංචා ගැන කතා කරනකොට ඔන්ලයින් බිස්නස් හරහා විවිධාකාරයේ වංචා සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොටත් අපිට වාර්තා වෙනවා. ඒ නිසා ඔය ඔන්ලයින් වැඩ කරනකොට ඔන්ලයින් වැඩ කරන එක වැරදිද නෑ. බොහොම හොඳයි. බොහොම හොඳ ප්‍රවණතාවයක්. හැබැයි ඒ ප්‍රවණතාවය තුළ ඔබ ගොදුරක් බවට පත් වෙන්න එපා කියන මතක් කිරීමත් අපි සිහිපත් කරනවා. වෙලාව 10:11 විනාඩි 46.

0: 94.3 94.5
1: බෙලව දේශන 11 විනාඩි 44 වෙළඳ සේවයේ මදුර සංගගී ඒකතුව සමග ඔබ අපි මදුර සංගගී ඒකතුව අතරින් මේ සූදානම් සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සජීවී තතු විස්තර වාර්තාවන් දෙන කියා ගන්න අපේ හිතවත් සංවේදක සංජය මදුශංක මුතුමුණි සමගින් අයිබෝමන් සංජය
2: වතු ආයවල් කීපයක සාමාන්‍ය ජනතාවට පහර දී තිබෙනවා. ඉතින් මේක තත්ත්වය වඩාත් හොඳින් බලන්නට ඕනේ. මේක විය යුතු දෙයක් නෙවෙයි. මේක කොහොමද අපි පාලනය කරගන්නේ? කවුද මේකට වල් කියන්නේ කියන කාරණේකින් ප්‍රශ්නයක් ඇහුවා. ඒදී රීති ප්‍රශ්නයක් නෝන බවට ගරුණීය කතානායකතුමා ගොයිටිමිට කියා සිටියා. නමුත් ආනන්ද විජේපාල ගරුව මාත්‍යතුමා මහජන ආරක්ෂක අමාත්‍යය පාර්ලිමේන්තුවේ නැගිට මේ ප්‍රශ්නයටම මනු ගණේෂන් මන්ත්‍රීවරයාට වතු වල ජනතාවට පහර දෙනවා. ඒ කවුද කරන්නේ මේක පාලනය කරන්න? උන්ට අයිතියක් තියෙනවා ජීවත් වෙන්නේ ලංකාවේ කියලා. එතකොට මහජන ආරක්ෂක අමාත්‍යවරයා ආනන්ද විජේපාල මහතා කියා සිට මේ සම්බන්ධව මම පියවර ගන්න කියලා පොලිසිය උපදෙස් දුන්නා. මට පැය භාගයක් දෙන්න. පැය භාගයකින් පස්සේ මම මේ ගැන මොකද වෙලා තියෙන්නේ කියලා තරාතිරන නොබලා උන්ට එරෙහිව ක්‍රියාත්මක කරනවා නීතිය වෙනසයිගෙන ඔබට කියන්නම් කියලා තරමකින් තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබුණා. දැන් ප්‍රසන්න ගුණසේන ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ අදහස් පළකට පළමු කතිකෑම යෝජනාවත් එක්කම විශේෂයෙන්ම පුද්ගල මගී අවසර පත්‍ර පැවරීම පිළිබඳව තිබෙන නීතිමය සහ නෛතික තත්ත්වය සහ ක්‍රියාවලිය ගැන තමයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේදී අදහස් පළ කරන්න මෙලෙස.
3: පැවරීම සිදු කරනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කිසියම් නිර්ණායක ප්‍රමාණයක් බලනවා. ඒ උපවගන්ති හරහා අපි බලනවා මෙච්චර කාලයක් මේ බස් රථය කිසිද ධාවනය කරේ කියන එක. මෙහිදී මේ මගේ අදාළ මගේ සේවා අවසර පත්‍රයේ යම් අධිකරණ නඩු කටයුත්තක් තියෙනවද කියලා අපි නිරීක්ෂණය කරනවා. යම් කිසි දිගින් දිගටම මහජන පැමිණිල්ල ඇවිල්ලාද කියලා නිරීක්ෂණය කරනවා. ඒ වගේම යම් කිසි ආයතනික විමර්ශනයක් අභ්‍යන්තර විමර්ශනයක් යනවද කියලා අපි බලනවා. මේ ආකාරයෙන් නිරීක්ෂණ කරලා ඊට පසුව තමයි අපි මේ පැවරීමට අදාළ අවසරය ලබා දෙන්නේ අලුත් පැවරුම් කරුවා වෙත. මේ විදිහට බලපුවාම තවත් මේ ආකාර නියෝග කීපයක් අපි සරකා බලනවා. ඒ වගේම උදාහරණයක් විදිහට ගත්තොත් එමේ මගී අවසර බලපත්‍රය පවරන්න ඉල්ලන පුද්ගලයා, තමන්ගේ නමට පවරන්න ඉල්ලන පුද්ගලයා සහ පැවරන පුද්ගලයා පවරීම කරන දිනය දක්වාම අනිවාර්යයෙන්ම බස් රථය තමන්ගේ ලබා දුන්න රූට් එකේ ධාවනය කළ යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා සේවා අඩාකප්පල් වීම නොමැතිව සේවාව අඛණ්ඩව තබා ගැනීමට මේ හුවමාරු අන්තර්කාලය තුලත්. ඒ වගේම අපි වගන්තියක් එකතු කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මගී අවසර බලපත්‍රය පවරනකොට අලුතෙන් බලපත්‍රය ගන්න පුද්ගලයාගේ account එකේ ගිණුමක පෞගිය මාස 6 තුල මිලියන 2ක ශේෂයක් පවත්වාගෙන යන්න ඕනේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක Java ආරමක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ buying and selling එකක් වෙලා තිබ්බ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කියන්නේ බලපත්‍ර ගන්නවා, ඊට පස්සේ ඊළඟ වැඩි ගන්න තව පුද්ගලයෙකුට විකුණනවා. මේ විදිහට chain එකක් විදිහට බලපත්‍ර business එකක් තිබ්බා.
2: මේ ආකාරයෙන් තමයි මෙන්න මේ කාරණා පිළිබඳවයි පාර්ලිමේන්තුවේ අදහස් පළ කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට අලුත් තොරතුරු වාර්තා කරන්න. මේ තමයි පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
1: ස්තුති හිතවත් සංවේදක සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට අපට විස්තර ගෙනාවාට. වෙලාව 11:06 විනාඩි 47.

වෙලාව දැස්සන 11:55 43,000කට සරසවිදුර ඇරෙයි. අපස උසස් පෙළ 2025 විභාගයේ සමත් සිසුන්ගෙන් 42,937ක් විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත බව අග්‍රාමාත්‍යතුමිය සඳහන් කරනමු. එවකින්ම මේ විෂයධාරා ජීව විද්‍යාවෙන් 32,935ක්, භෞතික විද්‍යාවෙන් 23,012ක්, වාණිජ ධාරාවෙන් 39,608ක්, කලා විෂය ධාරාවෙන් 58,269ක්, පොදු විෂය ධාරාවෙන් 4,199ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 12,472ක්, ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් 6,043ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තියෙනවා කියලා අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා. දැන් විශ්වවිද්‍යාල සරසවි වරම් ලබා ගන්නා ඔබට සුභපැතුම්. ඒ වගේම මේ වරම් ලැබුන් නැහැ කියලා විශ්වවිද්‍යාල යන්න සරසවි යන්නට වරම් නොලැබුණත් මගේ රත්තරන් දුවේ, මගේ රත්තරන් පුතේ ඕනතරම් දේවල් කරන්න තියෙනවා. ඒ නිසා අවස්ථාවන් ගැන හොඳ මේ විමසුම් සහගතවන්න, විමර්ශනශීලී වෙන්න, ඔබේ අනාගතය ගොඩනගා ගන්න කියන ආරාධනාවත් එක්ක අද මధుර සංගීයකතුව මේ විදිහට අපි නිමා කරන්නයි සූදානම් වෙන්නේ. මధుර සංගීයකතුවට අවසාන වශයෙන් අපි තෝරාගත්තේ ෆීලික්ස් ඇන්ටන්ගේ නිර්මාණයක්. එහෙමනම් මාදරෙන් සතුටින් පරිස්සමින් ඔබ ඉන්න, හොඳින් ඔබ ඉන්න, මම වෙළඳ සේවා ගුවනේ මිතුරේ මිත්සලා නිම්නතේ.

0: 94.3 94.5 දැන් වෙලාව 10:12 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි.
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්බි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk

0: අපෙන් පුවත් සමගින් මම මිත්සලා නිම්නදී. මුලිම දේශීය පුවත. යලකන්නේට අවශ්‍ය යුරියා පොහොර පෙර පැවති මිලටම ලබා දෙන බව නියුජ් අමාත්‍ය නාමල් කරුණරත්න මහතා කීවේය. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොර මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා පෙර පැවති මිලට වඩා පොහොර මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජයේ දරන බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සජීවී තතු විස්තර වාර්තාවන් දැන කියා ගන්නයි දැන් සූදානම. අපින් පුවත් අතරට අපේ සජීවී ඉල්ලස සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා අපේ හිතවත් සංවේදක සංජය මදුශංකර් මුතුමුණි සමගින්. අයිබුවන් සංජය.
1: අයිබුවන් මිත්සලා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනත් කෙරුම් පත් තුනක් පිළවන් විවාදය මීට සුළු මොහොතක කලින් ආරම්භ කරන ශිෂ්‍යනේදී ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍ය අදහස් පළ කර සිටියා. මගී ප්‍රවාහන ශිෂ්‍යය වඩා විධිමත් කරන්න බස් කර්මාන්තයත් මගින්ට අබින වාසි සාගතත්වයන් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් කතා බහ කළේ. එනිසා මේ බලපත්‍රයන් පැවරීමේදී අවශ්‍යයට අදාළ මිලගන නිසා මුදල් අතේ තිබීම ඉතාමත් වැදගත් කියන කාරණය නියෝජ්‍යමතිලා ප්‍රකාශ කළා. පුද්ගල මගී අවසර පත්‍රයේ පැවරීම කළ නොහැකි තත්ත්වයක් ඒ නිවැරදි ආකාරයෙන් විධිමත් කරන බව සහ අලුත් 51 ඇතුළත් කරලා තිබෙනවා. විශේෂයෙන් බස් රථයක් කරනොත් ඒක හදන්න පුළුවන් විදිහට බස් රථය පවර ගන්නා කෙනාට රුපියල් මිලියන 2ක් අවසන් මාස 6 කිනුතර තියෙන්න ඕනේ කියන නියෝගයක් දාලා තිබෙනවා. ඒදී බලාපොරොත්තු වෙන්නේ බස් රථයක් කරනොත් ඉක්මනට හදලා පාරට දාන නැත්නම් ප්‍රවාහන සේවයේ අඩුපාඩුවක් තියෙන පුළුවන්කම තියෙන නිසා. ඉතින් දැන් මේ මොහොතේදී ගායන කරුණාත්මක මන්ත්‍රීවරයා තමයි විවාදයට මෙලෙස සහභාගි වන්නේ.
2: ඒ නිසා මේ ආණ්ඩුවට ජපන් ජබර ඉවත් කිරීමේ විහිළුව රිලා සංගණන සහ

0: ස්තුති හිතවත් සංවේදක සංජය මදුශංක මුතුමුණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට අපට විස්තර ගෙනාවාට. අවධානයේ විදෙස් පුවතක් වෙත. ලොව පුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලනය සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක ණය උගුල් චෝදනාවලින් මිදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනයේ සිය උපායමාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවැන්ත දුම්රිය මාර්ග වරායනගර ව්‍යාපෘතිය වෙනුවෙන් අවධානය යොමු කළේය. එහිත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. ක්‍රීඩාපුත ජාතික සුපලික් සිවදින ක්‍රිකට් තරගාවලී මෙවර ශූරතාවය දඹුල්ල කණ්ඩායම සතුවිය. කොළඹ කණ්ඩායමත් සමඟ පැවති අවසන් මහතරගයේදී ඔවුන්ට ලකුණු 119ක ජයක් හිමිවිය. තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අවසන් විය. මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩලු 9කට ලකුණු 222ක් රැස් කළ අතර දෙවන නිමේදී සියලු දෙනා දෙවි ලකුණු 222ක් රැස් කළේය. කොළඹ කණ්ඩායම ප්‍රථම නිමේදී රැස් කළේ ලකුණු 146ක් පමණි. මේ නිසා දෙවන ඉනිමේදී ලකුණු 299ක ජයග්‍රහී ඉලක්කයක් එල්ල විය. එහෙත් ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. මේ පැයට අපින් පුවත් එපමණයි. අපගේ දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 12:45ට බලාපොරොත්තු වන්න.
1: RS Swami Company නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB500 Swami Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS Swami Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS Swami Company.
2: හෙට දවස ජය ගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන අරඹන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමැතිම ශිස්ත්‍රීන් ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University අමතන්න 011-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk.
3: සිහිනුවණින් යුතු බලශක්ති පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනමයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

94.3 94.5 සංගීත ගීත රචනා කළේ සංගීතවත් කළේ සහ ගායනා කළේ ක්ලොඩ් සොයිස්. අවිලාප දවල් 12:19 ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමගයි.

දවල් 12 විනාඩි 27යි ඔබ රැඳෙන දිවා දහන ගී සරණිය සමග මේ කරුණා බිස්සිකරලියෝ ගීතයක් බීඑස් පෙරේරාගේ සංගීතයට ගැනීම ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමග කලසුරිලා දවල්පල.

0: දවල් 12:45ට තියෙනවා හරියට විනාඩි 9ක කාලයක් ඔබට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති අහන්න පුළුවනි මේ සිරස්තල වියට්නාම් ජනාධිපතිවරයා අද පස්සරුවේ දිවයිනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සියලු පහසුකම් ඉකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළ විමර්ශන තැපැල් ආදේශකයන් දහසක් බදවා ගැනීමට පියවර ප්‍රාදේශීය කම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක් අධිවේගී මාර්ගවල දහවනේට සුකුබ් බොගි බස් රථ 200ක් ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ යලකන්නේ යූරියා පොහොර පෙරමිලටම මුල්ලවදයේදී හඳුනාගතහොත් සමී පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවස්සක සිහනද ගුවන් විදුලි ශතක අභිමානය අකමැතිට පිළිගැන්වෙයි. ව්‍යාපාරිකින්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වෙයි. ආසියානු බර ඉස්සලීමේ ශූරතාවට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් වැඩි විස්තර දැනගනිමු අපි 12:45ට.
1: 94.3 94.5

ඔබේ මා දන් දූත පුරා අරන් ආවේ සතුට දර ඔබට ඒවා මතක නැද්ද කෙල්ලේ ඔබට ඒවා මතක නැද්ද කෙල්ලේ

පුරා දිව සන්දි කුරුළු පැද්ද පුරා දිව සන්දි ලෝවි මා දඬුත පුරා අරන් ආවේ සතුට දර ඔබට ඒව මතක නැද්ද කෙල්ලේ ඔබට ඒව මතක නැද්ද කෙල්ලේ.

0: කුරුළු බැද්ද පුරා දිව සන්දී, කුරුළු බැද්ද පුරා දිව සන්දී. ලෝවි මා දන්දුත පුරා අරන් ආවේ සතුට දර, ඔබට ඒව මතක නැද කෙල්ලේ, ඔබට ඒව මතක නැද කෙල්ලේ, ඔබට ඒව මතක නැද කෙල්ලේ, ඔබට ඒව මතක නැද්ද කෙල්ලේ, ඔබට ඒව
1: ගීත ගායන කළේ ක්‍රින්ස්ටන් ප්‍රනාන්දු. මේ නිහල් නෙල්සන්.

දිවදෙනගේ එකතුව වෙළඳ සෙවෙන් අපේ එහි සමප්තිය සටහන් කරන්න එ මිස් ප්‍රනාන්දු ප්‍රධාන පිරිස ගයන මේ ගීතයත් සමගින්.

0: දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවේනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබර් අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශකයන් දහසක් මඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයට සුකූපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යල කණ්ඩයේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදියේදී හඳුනාගත හොත් සමේ පිළිකා සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වෙයි. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්ල සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසාතීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වෙයි. ආසියානු බර ඉසිලීමේ ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති හා එරට කමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමේ සංචාරක නිරත වූ අතර එහිදී කළ ඇරයුමකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරටේ නායකයන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. ඔහු හෙට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමතයි. දෙරට අතර වෙළඳ සංචාරක හා ද්විපාර්ශික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා වියට්නාම රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පවත්වන වැඩසටහනකටද වියට්නාම ජනාධිපතිවරයා එක් වෙයි. වියට්නාම ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක් වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අද පස්වරුවේ කටුනායක අධිවේගී මාර්ගය, ග්‍රෑන්ඩ් පාස් උරුගුඩවත්ත, බොරල්ල හන්දිය, ඩී.ඒ. සේනානායක හන්දිය, හොඩන් පෙදෙස, නෙළුම් පොකුණ වටරවුම, පුස්තකාල හන්දිය, ලිබර්ටි වටරවුම, ගාලු මූදුර වටරවුම, ගාලු මැදපාර, බාලදක්ෂ මාවත, ලෝටස් පාර, සෙරමික් හන්දිය ඔස්සේ ජනාධිපතිවරයා පැමිණෙයි. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය දෙකකට පෙර මෙම මාර්ගවලට බරවාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධිපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සීලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධිපතිතුමා පාර්මේන්තු අමතා කරන කතාව ජාතික ගුවන්තුලේ නාලිකව සේවිසුරවා හැරේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට අවශ්‍ය සීලු පහසුකම් ලබා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය මදුර සෙනවිරත්න මහතා පවසයි. පාර්මේන්තු විදු නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු සඳහන් කළේ පන්තිවල ළමුන් සංඛ්‍යාවද 35කට වඩා අඩු කළ හැකි බවයි.
1: පාසලක ළමුන් සංඛ්‍යාව පන්තියකද සීමා කරන්නේ නිශ්චිත විද්‍යාත්මක නිර්ණායකයන්ට අනුව. දැන් මේ වෙනකොට තියෙන ගැටලුව තමයි ගොඩක් පාසල්වල ඔය කියන සංඛ්‍යාව නාමිකව තිබ්බට අපි දන්නවා ද්විතීක පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා, ප්‍රාථමික පාසල්වලත් ඔය ගැටලුව තියෙනවා. 40 කියන සංඛ්‍යාවට එහා ළමයි ඉන්නවා. ඒ වගේම තමයි ද්විතීක පාසල්වල පන්තියක 45ට එහා සංඛ්‍යාවක් ඉන්නවා. අපි ආණ්ඩුව බලය ලබා ගන්නකොටම මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. එතකොට අපි මේ අවුරුද්ද ඇතුළත අධ්‍යාපන ප්‍රසංස්කරණ සංස්කරණ ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ප්‍රෙස් සංස්කරණ ක්‍රියාවලියේ තුලත් යම් කිසි ගුරුවරයෙක්ට හෝ ගුරුවරයෙක්ට දැරිය හැකි ළමයින් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ප්‍රමාණය අඩුවිය යුතුයි. මේක ක්‍රමිකවයි සිද්ධ වෙන්නේ.
0: ඉකුත් වසරේදී සයිබර් අපරාධ 4,742ක් වාර්තා වී ඇතැයි ඇමති ආනන්ද විජේපාල මහතා කීවේය. ඉන් 4,170කට අදාළ විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතී. කාන්තාවන්ට එරෙහි සයිබර් අවකාශයේ අපරාධ වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඔහු කීවේය.
2: කාන්තාවන්ගේ රූප වැරදි ලෙස භාවිතා කරමින් සිදුවන අපරාධ හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරමින් තියෙනවා. කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ ආයතන මගින් සිදු කරන ලබන මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ යටතේ පාසල් දැරියන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ඩිජිටල් අවකාශයේ සීමාවන් සහ ආරක්ෂක උපක්‍රම පිළිබඳ පොලිස් සයිබර් අපරාධ විමර්ශන අංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වැඩමුළු පවත්වමින් ඉන්නවා. ඒ වගේම වංචනික ඇමතුම් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය හරහා පොලිස් මාධ්‍ය කොට්ටාසේ මගින් නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනවා. පසුගිය කාලවකවානුවට අදාළව කොළඹ ප්‍රදේශයේ කේන්ද්ර කරගත් සයිබර් විමර්ශන මේ වන විට යාපනය, මාතර, මහනුවර වැනි ප්‍රදේශ කරා ව්‍යාප්ත කර තිබීම හේතුවෙන් කාන්තාවන්ට සිය ප්‍රදේශය තුළදීම පැමිණිලි කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා.
0: වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රජා ජල සැපියුම් ව්‍යාපෘති 73ක් ක්‍රියාත්මක බව ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ප්‍රජා ජල ව්‍යාපෘති 4,200කට ආසන්න සංඛ්‍යාවක් පවතී. ඉන් බොහොමයක ගැටලු ඇතැයිද ඇමතිවරයා කියයි. ලෝක විලඳපොලේ තෙල් මිල ඉහළ ගියත් එහි බර සම්පූර්ණයෙන් පාරිභෝගිකයා පිට පටවා නැතැයි අනුර කරුණාතිලක මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවේය. ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 20ක වැය බරක් රජයේ දරනු ලැබේ.
3: මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වයක් එක්ක අපි බලාපොරොත්තු වනවට වඩා වැඩි මුදල් ප්‍රමාණයකට තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ තෙල් මිල ඉහළ යාමේ සම්පූර්ණ බර පාරිභෝගිකයා මත පටවන්න අපි කටයුතු කළා නැහැ. අපි විශ්වාස කරනවා එක් එක් කාලවල අදාළ සමාගම් වලට සමහර මාසවල ලාභයක් තියෙනවා, සමහර මාසවල පාඩුවක් තියෙනවා. අපි විශ්වාස කරනවා තමන්ගේ සම්පූර්ණ එක් එක් මාසයේ ලාභය හා අලාභය මත පදනම් වෙන්නේ නැතුව සම්පූර්ණ අවුරුද්ද තුළ පාඩුවක් නැති වෙන විදිහට ඒ සමාගම් තමන්ගේ ව්‍යාපාරික සැලැස්ම සකස් කරගනී කියලා අපි විශ්වාස කරනවා. එතකොට ඒ හරහා තමයි මේ මැද පෙරදිග ඇති වෙලා තියෙන යුදමය තත්ත්වය නිසා ඇතිවෙච්ච පීඩණය සම්පූර්ණයෙන්ම ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ නැතුව කොටසක් රජයේ විසින් දරමින්, ඒ වගේම කොටසක් ඉන්ධන බෙදාහරණ සමාගම් වලට දරන්න කියලා කියමින් අපි කටයුතු කරන්නේ අන්න යනු වගකීවුතු රජයක් හැටියට මේ සමස්ත පීඩණය පාරිභෝගිකයන්ට ලබා දීම සඳහා අපි කටයුතු කරන්නේ නැහැ.
0: පසුගිය කාලයේදී තැපැල් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම අඩපණව තිබූ බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. තැපැල් ආදේශකයන් දහසක් බඳවා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවද ඔහු කීවේය. අම්පාර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ තරුණ සේවා නිලධාරී තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි ඇමති සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. ඉදිරියේදී පළාත් සභා සමග සාකච්ඡා කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත් කිරීමට ක්‍රියා කරන බවද හෙතෙම සඳහන් කළේය. ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික සහ විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණේ. විවාදය ආරම්භ කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ මගී සේවා අවසර පත්‍ර තවත් කෙනෙකුට පැවරීමේ හැකියාව මෙතෙක් නොතිබුණ බවයි. මෙම නියෝග මගින් මගී සේවා අවසර පත්‍ර පැවරීමේ හැකියාව ලැබෙයි. මෙම පැවරීමට නිර්ණායක සලකා බැලේ. දැනටමත් මගී අවසර පත්‍ර පැවරීමට අයදුම් පත්‍ර 320ක් ලැබී ඇත. ඉන් 98කට අවසර දී ඇතැයි ඔහු පාර්ලිමේන්තුවේදී කිවේය.
3: මගේ අවසර බලපත්‍රය පවරන්න ඉල්ලන පුද්ගලයා සහ පැවරන පුද්ගලයා පවරීම කරන දිනේ දක්වාම අනිවාර්යයෙන්ම බස් රථය තමන්ගේ ලබා දුන්න රූට් එකේ ධාවනය කළ යුතුයි. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා සේවා අඩාකප්පල් වීම නොමැතිව සේවාව අඛණ්ඩව තබා ගැනීමට මේ හුවමාරු අන්තර්කාලය තුල. ඒ වගේම අපි වගන්තියක් එකතු කරලා තියෙනවා මේ මගේ අවසර බලපත්‍රය පවරනකොට අලුතෙන් බලපත්‍රය ගන්න පුද්ගලයාගේ account එකේ පෞගේ මාස 6 තුල මිලියන 2ක ශේෂයක් පවත්වාගෙන යන්න ඕනේ. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක Java ආරමක් වෙලා තිබ්බේ. ඒ කියන්නේ බලපත්‍ර ගන්න ඊට පස්සේ ඊළඟ වැඩි ගන්න තව පුද්ගලයෙකුට විකුණනවා මේ විදිහට චේන් එකක් විදිහට බලපත්‍ර බිස්නස් එකක් තිබ්බා. අපි බලාපොරොත්තු වෙනවා මේ සේවාවේ නියැලෙන බස් හිමියන් යම්කිසි මූල්‍ය හැකියාවක් තියෙන මේ සේවයට ලැබි පිරිසක් විය යුතුයි කියලා. ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරගත්තු කිසිදු බස් හිමියෙක්ගෙන් අපිට චෝදනාවක්වත් ඉල්ලීමක්වත් ලැබිලා නැහැ. මේ මූල්‍ය සාක්ෂ්‍යතාව තහවුරු කර ගැනීම සඳහා රුපියල් මිලියන 2ක ශේෂය තියා ගන්නවා කියන එක සම්බන්ධව කිසිම මැසිවිල්ලක් ලගලා නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක විදිහට මේ විදිහට ක්‍රමානුකූලව මේක මාරු කර ගන්න පුළුවන් වෙයි කියලා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට අතිවේගී මාර්ගවල ධාවනයේ සඳහා සුකුක බොහෝගේ බස් රථ 200ක් ආනයනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සූදානම් වෙයි. මේට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් ආරම්භ කර ඇතැයි එහි වැඩබලන ප්‍රධාන විධායක M.N. ධම්මිකරත්න මහතා පවසයි. දීර්ඝ නිවාඩු දිනවල සහ උත්සව කාලවලදී කොළඹ සිට ගම්බිම්බලා යන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීම මෙහි අරමුණයි. මෙම බස් රථවලින් 170ක් අනිවාර්යෙන් අධිවේගී මාර්ගවල ධාවනය කෙරේ. ද්වීපාර්ෂික දේශපාලන සම්බන්ධතා, වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව, සමුද්‍රීය කටයුතු, අධ්‍යාපනය, විද්‍යා හා තාක්ෂණය ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තුර්කිය සහ ශ්‍රී ලංකාව සාකච්ඡා පවත්වයි. දෙරටේ රජයන් අතර දේශපාලන උපදේශනවල දෙවන වටියේ සාකච්ඡා තුර්කි විදේශ අමාත්‍යංශයේදී සිදු කෙරුණි. සහයෝගීතාවේ ප්‍රගතිය වෙනුවෙන් නව මාර්ග හඳුනා ගැනීමට නිරන්තරයෙන් සංවාද පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරුණි. දිට්වා සුලිකුණාටුවෙන් පසු තුර්කිය ලබා දුන් මානුෂීය ආධාර ශ්‍රී ලංකාව අගය කළේය. දෙරටේ ඍජු ගුවන් ගමන් වැඩි කිරීම මෙන්ම නීල ආර්ථිකයේ සහයෝගීතාව වර්ධනය කරගැනීමටද මෙහිදී අවධානය යොමු කෙරුණි. මේ අතර ශ්‍රී ලංකාව ඊජිප්තුව සමගද දිගුකාලීන සබඳතා ශක්තිමත් කරගැනීමට උත්සාහ කරමින් සිටි. ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සිනිවිරත්න මහතා එරට සූවස් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් හනි රෂාඩ් මහතා සමග සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක වෙළඳ සහ ආයෝජන අවස්ථා සිනිවිරත්න මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සඳහාද ඊජිප්තුවට ආරාධනා කෙරුණි. යලකන්නීට අවශ්‍ය යූරියා පොහොර පෙර පැවති මිලටම ලබා දෙන බව නියුච අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේය. මැද පෙරදිග ගැටුම් හමුවේ පොහොර මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා පෙර පැවති මිලට වඩා පොහොර මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. වැඩි වූ මිල රජයේ දරන බව ඔහු සඳහන් කළේය. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැති ආචාර්ය හරිනි අමරසූරියට පිළිගැන්වීම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගාෂාන් ගුණසේකර මහතා අතින් අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදු කෙරුණි. එම අවස්ථාවට සංස්ථාවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර මහතා සහ නියුජ අධ්‍යක්ෂ ජෙනරාල් පාලන තාරකා මේධාවී දිසානායක මහත්තයද එක් වූහ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනමයි. වෙළඳ සේවය ඒ සඳහා සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරේදී අද පස්වරු 2ට ඇරඹෙයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව සහ කොරියාව අතර ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල් ප්‍රතිපත්ති සංවාදයේ ඉක්ුද්දා කොළඹදී පැවැත්වුණි. ද්විපාර්ෂික සංවර්ධන හවුල්කාරත්වය සමාලෝචනය කිරීම, අඛණ්ඩ යටතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා සහ මෑතකාලීන ආර්ථික ක්‍රියාකාරකම්වලින් පසු ගිවිසුම් විධිමත් කිරීම සඳහා මෙහිදී අවධානය යොමු විය. කැපී පෙනෙන සිද්ධියක් වූයේ ඩොලර් මිලියන 267ක ණය සේවා 18ක් වෙනුවෙන් අත්සන් කරන ලද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සංශෝධන ගිවිසුම් විධිමත් ලෙස හුමාරු කර ගැනීමයි.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: ක්‍රීඩාලේප
1: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩණය සංවර්ධන පුවත්.
2: සේබලන්ඩුව නගරය අලංකාර අයුරෙන් සංවර්ධනය කිරීමට එම ප්‍රාදේශීය සභාව ක්‍රියා කරවෙන සිරේ. මෙහිදී කානු පද්ධතිය පිරිසුදුකොට පදිකවේදිකාවේ අනවසර වෙළඳුන් නිවත් කෙරේ. සේබලන්ඩුව තැපැල් කාර්යාලයේ සිට පාලම දක්වා මල් පැල සිටුවීමට නියමිතයි. සිලු ඉදිකිරීම් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් සිදු කෙරේ.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: මැලේසියාව, තායිලන්තයේ සහ චීනය වැනි රබර් නිෂ්පාදනය කරන රටවල රබර්වල ගෝලීය විදේශ විනිමය අස්ථාවරත්වය මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදකයන්ට තරංගකාරී වාසියක් ගෙන දෙන බව ෆස්ට් කැපිටල් ආයතනයේ නිකුත් කළ වාර්තාවක දැක්වේ. එකුත් දිනවල ආසියානු වෙළඳපොලේ රබර් කිලෝග්‍රෑමික මිල ඩොලර් 116කින් පමණ ඉහළ ගියේය. තෙල් මිලේ පවතින අඛණ්ඩ අස්ථාවරත්වය ඊට බලපෑවේය. කෑගල්ල වැවිලි සමාගම, අගලවත්ත වැවිලි සමාගම, කොටගල වැවිලි සමාගම සහ හොරණ වැවිලි සමාගම මෙම ප්‍රවණතාවෙන් ඉදිරියේදී ප්‍රතිලාභ ලබනු ඇතැයි අනාවරණ වෙයි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මෙරට ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව බලාපොරොත්තු වේ. ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ආර්ථික කටයුතු සඳහා කුසලතා වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ඇත. ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ මෙම මුල පිරීම ප්‍රායෝගික විසඳුම් සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ කැපවීම පිළිබිඹු කරන බවයි.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
4: කසල් කළ ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිල ශාකා මාතලේ

ගාසා තීරේ සාගින්න දරුණුතම ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් මහතා පවසයි. මානුෂීය කටයුතු අඛණ්ඩව සිදු කෙරුණත් මිලෙන් මිලියන ගණනක ජනතාවට ප්‍රමාණවත් ආහාර සොයා ගැනීම දුෂ්කරය. ගාසා තීරේ 121කට වැඩි පිරිසක් ඔවුන් සිටි භූමියෙන් අඩකටත් වඩා අඩුව භූමි ප්‍රදේශයකට සීමා කොට ඇත. ඔවුන්ට විදේශගත වීමට හෝ විශේෂ සෞඛ්‍ය සේවා ලබාගත හැකි බටහිර යුර වෙත ප්‍රවේශ වීමටද නොහැකි තත්ත්වයක් මතුවී තිබේ. මන්දපෝෂණයද ඉහළ ගොස් ඇත. ඉරානය සහ ඇමරිකාව එකඟතාවයකට පත්වීමේ ආසන්න අවස්ථාවක පසුවන බව පාකිස්තානය කියයි. දැනට පවතින සටන් විරාමය මෙම යුද්ධයට ස්ථීර අවසානයක් බවට පත්කිරීම තම ප්‍රයත්නය බව පාකිස්තාන විදේශ අමාත්‍යංශය සඳහන් කළේය. පසුගිය පැය 24 තුළ ඉරානය සමඟ සාකච්ඡා ඉතා හොඳින් කෙරුණේ. කරුණු 14කින් යුත් සංදේශයක් දෙපාර්ශ්වයේම සලකා බලමින් සිටී. එක් පිටුවකින් යුත් මෙම සංදේශය මගින් ඉදිරි නැෂ්ටික සාකච්ඡා සඳහා රාමුවක් සැකසිය හැකියැයි පාකිස්තානය විශ්වාසය පළ කරයි. ලෝපුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් චීනය ආරම්භ කළ එක් මාවතක් ව්‍යාපෘතිය වත්මන් ලෝක දේශපාලනයේ සහ ආර්ථික අභියෝගවලට ගැලපෙන පරිදි නවීකරණය කරමින් වේගවත් කර තිබේ. 2025 වසරේ මේ වෙනුවෙන් කළ ගනුදෙනුවල වටිනාකම ඩොලර් බිලියන 213කි. බටහිර රටවල් එල්ල කරන විවිධ සම්බාධක ණය උගුල් චෝදනාවලින් බෙදී නව මුහුණුවරකින් ඉදිරියට යාමට චීනය සිය උපාය මාර්ග කිහිපයක් වෙනස් කර ඇත. චීන බලධාරීන් මීට පෙර දැවැන්ත දුම්රිය මාර්ග වරාය නගර ව්‍යාපෘති වෙනුවෙන් අවධානය යොමු කළේය. එහෙත් ඔවුන් දැන් ක්‍රියා කරන්නේ කුඩා සහ ලස්සන ව්‍යාපෘති කෙරෙහිය. මේ යටතේ ඉක්මනින් අවසන් කළ හැකි ව්‍යාපෘති 2000ක් ඉදිරි වසර 5 ලොව පුරා ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කරයි. රටකට ණයදීම වෙනුවට යටතල පහසුකම් සපුරා එම ව්‍යාපෘතිවල කොටස් හිමිකාරත්වය ලබා ගැනීමට චීනය දැන් වැඩි උනන්දුවක් දක්වයි. ඉන්දියාවේ ගුජරාට්හි පැවත්වන ආසියානු බරසිලීමේ ශුරතාවලියට ශ්‍රී ලංකාවෙන් 16 සහභාගී වෙති. තරඟාවලිය ලබන 12 සිට 17 දක්වා පැවැත්වේ. රටවල් 28ක් මිසඳයික් වෙති. වසර 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රේණිගත කිරීමේ ලකුණු ලබා ගැනීම සඳහා මෙරට තරඟකරුවන්ට මෙය තීරණාත්මක තරඟාවලියකි. ලබන ජූලි 23 සිට අගෝස්තු 2 දක්වා ස්කොට්ලන්තයේ පැවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට පෙර අවසන් තේරීම් තරඟද මෙම තරඟාවලිය වෙයි. මෙරට ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාව මේ සඳහා එක් වෙති. මේ මාසේ අගභාගයේ සිට ආරම්භ වන නිරිත දිග මෝසම් කාල සීමාවේදී දිවයිනේ නිරිත දිග කොටසට සාමාන්‍ය හෝ ඊට වඩා වැඩි මට්ටමක වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. මෝසම් වැසි සමග ඇතිවේ හැකි නායම් සහ ගංවතුරු අවදානම් පිළිබඳ ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුය. ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ කාලගුණ රටාවන් වෙනස් වෙමින් පවතී. එබැවින් පූර්ව අනතුරු ඇඟවීම් කෙරෙහි විශ්වාසය තිබීමේ වැදගත්කමද ඔහු සිහිපත් කළේය. ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවෙන ආශ්‍රිතව පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි. සබරගමුව මධ්‍යම ඌව දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවී හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලි සිරස්තල. වියට්නාම ජනාධිපතිවරයා අද පස්වරුවේ දිවයිනට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී පාසල්වලට සිළු පහසුකම්. ඉකුත් වසරේ වාර්තා වූ සයිබ අපරාධ 4170කට අදාළව විමර්ශන. තැපැල් ආදේශිකයන් 1000ක් බඳවා ගැනීමට පියවර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රීඩා නිලධාරීන් පත්කිරීමේ වැඩපිළිවෙලක්. අධිවේගී මාර්ගවල ධාවනයේට සුඛෝපභෝගී බස් රථ 200ක්. ශ්‍රී ලංකාව තුර්කිය සහ ඊජිප්තුව සමග සබඳතා ශක්තිමත් කරගැනේ. යල කන්නේදී යූරියා පොහොර පෙරමිලටම. මුල් අවදීදී හඳුනාගත හොත් සමි පිළිකා

සම්පූර්ණයෙන් සුව කළ හැකි බව වෛද්‍යවරු කියති. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානය අගමැතිට පිළිගැන්වේ. ව්‍යාපාරිකයන්ගේ ඩිජිටල් මුල්‍ය සාක්ෂරතාව දියුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ සහය. කුසගින්න ගාසා තීරයේ දරුණුතම ඛේදවාචකය බවට පත්වේ. ආසියානු බර ඉසිලීමේ ශුරතාවයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්. දෙවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංකය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව මිනි කාකන්ගේ දේශපාලනය. මීකුණක් විකුණා ධනවතෙකු වූ පුද්ගලයෙක් පිළිබඳ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. ලංකාවේ වත්මන් විපක්ෂයත් මිනි විකුණපින් සිටී. ඒ ධනවතුන් වීමට නොවේ, ආණ්ඩුවට මඩ ගැසීම පිණිසය. බලය සඳහාය. මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත විය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබිනි. ඉන් එක්කයි කූ මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු මරණයට පත්ව සිටි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් විපක්ෂය, සමාජ මාධ්‍ය සහ ඇතැම් මාධ්‍ය ආයතන වැරදි සහගත ප්‍රවෘත්ති රැසක් ජනගත කරන්නට යෙදුනි. මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සැකසහිත බවට ඔහුගේ බිරිඳ පොලිසියට පැමිණිලි කර ඇති බව උදය ගම්මන්පිල කීවේය. ඔහුගේ ඒ ප්‍රකාශය සත්‍ය නොවන බව මේ වන විට තහවුරු වී ඇත. භාණ්ඩාගාර මුදල් වංචාව සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කරනු ලැබුවේ මියගේ සහකාර අධ්‍යක්ෂවරයා යැයි විපක්ෂය කීවේය. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හෙවත් CID මේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුලින්ම වාර්තා කර ඇත්තේ මුදල් අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විසිනි. ඉන් විපක්ෂයේ බොරුව පැහැදිලිය. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සොයාගත් ෂර්ලොක් හෝම්ස්ලා තමන් යැයි රටට හුවා දක්වන්නට විපක්ෂය මහත් වෑයමක් ගත්තේය. විපක්ෂය ප්‍රවෘත්තිය සමාජගත කරන විටත් අදාළ විමර්ශන බොහෝ දුර ගොස් තිබිනි. විරුද්ධ පක්ෂයේ ഘോഷාව ඇරඹුණේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය අත්හිටු වීමෙන් පසුවය. වංචාව සම්බන්ධයෙන් විමර්ශනය පුළුල් කරන්නට FBI හෙවත් එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සමග සම්බන්ධ වී ඇති බව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිවේ. CID පවසන ආකාරයට ඊමේල් හැක්කිරීම සහ පිෂින් ඇටැක් හඳුනාගන්නට එක්සත් ජනපදයේ පදනම් කරගත් සයිබර් ආරක්ෂණ සමාගමක්ද සම්බන්ධ කරගෙන තිබේ. ඕස්ට්‍රේලියානු බලධාරීන්ද විමර්ශනවලට සහය ලබා දෙමින් සිටී. ඒ අනුව පරීක්ෂණය අන්තර්ජාතික පරීක්ෂණයක් බවට පත් වී ඇත. තමා ඇතුළු රාජ්‍ය ගිණුම්කාරක සභාව ප්‍රතිපත්තිමය කරුණු ඉටු කරන අතර මුදල් සොරකම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විමර්ශන කරන බව ගිණුම්කාරක සභාවේ සභාපති හර්ෂිත සිල්වා පවා පවසා තිබිනි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විපක්ෂය මැයි මස පස්සෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි විවාදයක් ඉල්ලා සිටියේය. ආණ්ඩු පක්ෂය ඊට එකඟ විය. විවාදයේදී විපක්ෂය වෙනුවෙන් හරවත් යමක් පැවසුවේ නම් ඒ හර්ෂිත සිල්වා මන්ත්‍රීවරයා පමණි. ඔහු පවා විමර්ශන ප්‍රශ්න කළේ නැත. ඔහුට ගැටලුව වී තිබුණේ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට ආණ්ඩුවේ පමාවයි. කනගාටුවට කරුණ වන්නේ විපක්ෂයේම ඉල්ලු විවාදයට සවන් දෙන්නට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවා සභාවේ දක්නට නොලැබීමයි. යහපාලන සමයේ බැඳුම් කර වංචාවේදී මෙන් වත්මන් ආණ්ඩුව විමර්ශන පැහැරහැර නැත. මුදල් ගෙවීමේදී වරදක් සිදුව තිබේ. සිදුවීම් සරලව ගත නොහැකි බව එයින් පැහැදිලිය. විමර්ශන කඩිනම් විය යුතු සේම විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ තොරතුරු කඩිනමින් යාවත් කාලින විය යුතුය. ආයතන ගනුදෙනුවලට ඇති ඉඩ වසා දැමීමට ඉක්මන් පියවර ගත යුතු සේම ජනතාව ඒ ගැන දැනුවත් කළ යුතුය. මුදල් අස්ථානගත වීම හේතුවෙන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව තුළ කුකුසක් මතුව තිබේ. ඒ ගැන වැටහීමෙන් කටයුතු කිරීම ජනතා වරමට ගරු කිරීමක් වේ. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: 94.3 94.5 දැන් දිවයින පුරා විලව පස්සරු 1:15 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය.
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
2: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුනුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: දහවල් කාලයේදී විදුලි බල්බ භාවිතය අවම කරමු.
4: සුරකිමු ලංකා. බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
5: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය අකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0.718286184 කොත්මලේ SLBC මාධ්‍ය අකඩමිය.

0: පියවර හරිත සවිය අනුග්‍රහයෙන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6:30ට වෙළෙඳ සේවයෙන් ජල සම්පත සුරකින්න කඳු පන්තියේ මතු දවස දුම්බර හරිත ගැමි කතාබහ අඩයාලම දුම්බර හරිත සවි බලගැන්වීමේ ව්‍යාපෘතිය වරිමාර්ග මාත්‍යංශය.
1: අසන්න සවනේ
2: විඳින්න සදා හදවතින්
1: වෙළඳ සේවය.
3: පස්රු 1:18 වෙලාව ඔබ වෙළඳ සේවය සමග.

අයිබන් පුරුදු විදිහට පුරුදු සෙනෙහසත් එක්කම ඔන්න අදත් අපි හම වන අදනි හිත මිත්‍රණ මේ ඔබේ ගුවන් කාලේ කැමති ගීත රසවිඳිමු. කැමති පිරිසත් එකතු කරගෙන හිත ලස්සනට ත්‍යාගමු, පරිස්සමට ත්‍යාගමු. ඔබට ලස්සන ජීවිතයක් තියෙනවා දන්නවද? මේ ලෝකේ අපි හැමෝටම සුවිශේෂී ලස්සනක් තියෙනවා. ඒක සුදුද කළුද උසද මහතද කෙට්ටුද එහෙම නැත්නම් වින කුසලතාවන් තියෙනවද එහෙම නෙවෙයි. අපි හැමෝටම ආවේනිකපුණු ලස්සනක් තියෙනවා. ඒ ලස්සන හරියට හොයාගත්ත ඇඳිනගත්ත අය ඒකත් එක්ක ඉස්සරහට යනවා. සමහර වෙලාවට ජීවිතේ හැම වෙලාවකම පසුගාමීව දුක කියන නැත්නම් තමන්ට ජීවිතේ ලැබෙන කටුකත්වය කියන එක දිහාම බලාගෙන ඉන්න කෙනෙකුට අර තමන්ගේ ලස්සන මඟ හැරලා යන්න පුළුවන්. ඒ නිසා මගේ ආදරණීය මිතුරිය ආදරයෙන්ම ඉල්ලනවා, ඔයාලඟ තියෙන ලස්සන, ඔබ සතුව තියෙන හැඩ ජීවිතේ හැමෝම දිහා ලෝකෙ දිහා බල බල ඉන්නවට වඩා ඒ ලස්සන එක සැරයක් බලලා සතුට වෙන්න එක පුරුද්දක් වුණාට පස්සේ අපිට ඒක ජීවිතේ දන්නෙම නැතුව ඒ ලස්සන කියන එක වර්ධනය වෙන්න ගන්නවා. එක මලක් නම් ඔබට අද පේන්නේ එක මල්වත්තක් වෙනවා. ජීවිතේ එහෙම තමන් දිහාට හැරිලා එක මොහොතක් ලස්සන ගැන හිතමින් තවත් මොහොතක් එහෙම හිතමින් දවසක් දෙකක් සතියක් මාසයක් අපි ලස්සන ගැන හිතන්න ගන්නවා. මේ ලස්සනයි කියලා කිව්වෙ මොකක් දන්නවද? මේ අර බාහිරින් පේන ලස්සනට වඩා අභ්‍යන්තරේ තියෙන ලස්සන ඒක හරි වටිනවා. ආධ්‍යාත්මික ලස්සන, කෙනෙකුට උදව්වක් කරන්න, මෛත්‍රිය කරන්න, කරුණාව පාන්න, දයාව බෙදන්න, ආදරය, සෙනෙහස, ලිංගතකම් බෙදන්න ඔන්න පුළුවන්කම තියෙනවා නම් ඒක හරිම වටිනවා. ජීවිතේ ලස්සන කරගන්න හිත තමයි ඔක්කොටම වල. හිත හිස්න ඔය වටපිට තියෙන කුණු ගෙනල්ල ඔක්කොම ඔකට දාගන්න එපා. අර කිව්වා වාගේ ලස්සන වටින දේවල් විතරක් ඔකේ රැස් කරගන්න. තමන්ට වටිනාකමක් නැහැ කියලා හිතෙන ඔක්කොම අස් කරලා දාන්න. එතකොට ජීවත් වෙන එක ලේසි. ඕනිම අසීරු අමාරු මොහොතක වුණත් කවුරු අපව රෙද්දෙව්වත්, කවුරු අපව තැළුවත්, කවුරු අපව පෙළුවත් අපිට ඒවා වගේ වගක් නැතුව අපේ ගමන යන්න පුළුවන්. පොඩක දැනෙන්නේ නැහැ එහෙම හිත හුරු කරගත්තම. ඉතින් දැන් ගොඩක් දේවල් කිව්වේ. ඒ කියපු හැමදේම ඔබට තියෙන ආදරය, සෙනෙහස, ලිංගතුකම නිසාමයි ඔබ ලස්සනට ඉන්නවා දකින්න මම ආස නිසා. මේ දුරකථන අංක දෙක ඔබත් මමත් සජීව ලෙස සම්බන්ධ කරાવી හවස දෙක වෙනකල් 0112 697 0192 69 54 91. එහෙම ඉන්න කැමැත්තක් නැත්නම් මෙහෙමත් එන්න පුළුවන්. කොහොමද? WhatsApp පණිවිඩයක් එවන්න. ගන්න ඔබේ ස්මාර්ට් ජංගම දුරකථනේ මෙන්න මේ ඇමතුම් අංකය සටහන් කරගන්න. ඒකට ඇමතුම් ගන්නපා WhatsApp පණිවිඩ විතරයි එවන්න පුළුවන්. 0773 943 943 5 0773 943 943 5. හරි, එහෙනම් ඔන්න මුල්ම ගීතය ඔබට බලමු කවුද මේ කියලා. අපි WhatsApp පණිවිඩ මගින් තමයි අද මුල්ම ගීතය මම තෝරගත්තේ. දිගට දිගට දිගට දිගට එනකොට එක පණිවිඩයක්වත් දිග හැරගන්න බැරුව වෙනවා. ඕක හැමදාම වෙන වැඩක්. අදත් වෙනද වගේම පළමු WhatsApp පණිවිඩය එවලා තියෙන ඔබ සිතමුල පුබුදු මාවතේ දේශක පෙරේරා. උනිති මේ නම් කිව්වහම මට බනින්න එපා. අර පුරුදු පිරිසක් තමයි හැමදාම දන්න අඳුරන එයාගේ යාළුවෝ ටික තමයි එකතු කරගන්නේ කියලා. අනේ ඇත්තට මම මේ කවුරුත්ම ඇහිම්වත් දැකලා නැහැ. අඩුතරමේ සමහර අය එක්ක වචනයක්වත් මේ අපේ මේ ජන් මේ දුරකථනේ ස්ථාවර දුරකථන අංක දෙකින්වත් කතා කළේ නැහැ සමහරුත් එක්ක. ඉතින් ඒ නිසා වැරදි වැටහිම් තියාගෙන මේ හිතරි දෙනේම කියන්නපා. හරි, ආදරෙන් ඒ ඉල්ලීම කරන්නේ. මිනිරන් මැණික් පතලුත් එමට යට මේ රට නුහුරුමුත් නුපුරුදු නොමැත මට. යන විට මේන් පිටවේ අද නමුදු හෙට මා යන තැනට ගෙන යමි මේ සොඳුරු රට. අනේයෝ, අපි අදයිද හෙටයිද මොන මොහොතකයිද කියලා දන්නේ නැහනේ. ඒ නිසා රටට ආදරේ වගේම අපි හැම ගහට කොළට සබදාහමට පරිසරයට ආදරේ වගේම අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ආදරේ කරමු. අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු ලොකු පීඩනයක ඉන්නේ. බලන බලන අත මිනිස්සු හරි කලකිරීමෙන් කතා කරන්නේ. ඕනි කරන්නේ වෙන මුකුත්ම නෙමේ. ආදරය, සෙනෙහස, රැකවරණය, ගරුත්වය, විශ්වාසය. අපි ආදරෙන් අපිව විශ්වාස කරන අයට අපි විශ්වාසයෙන්ගේ ගරුත්වය රකිමු. ඒක හරි වටිනවා. සිතමුල පුබුදමාවතේ දේශක පිරෙන පවුලක් කොමත් එක්ක අපි වහගෙන ඉන්නවා.
කුන්කුම තැවරි මද නලනිල් ගුවන් තලේ කින්කිනි නදට මත්වී දෙසවනේ වෙලේ සුංකා රසයගේ අමුණා හදෙහිියලේ ගංගා ගලා විත්කෙත් විම්සාර කළේ තිස්මහරම දෙබරවැව මුතුහර කලායතනය තිලක සිරුස් ගුඩාරච්චි රෝහිණි සංගිශ්‍රානුක තිස්සර ඇතුළු මුතුහර පවුලේ ඔක්කොම මේ වෙලාවේ අපව අහගෙන ඉන්නවා. මං එනවා කෑගල්ලට. කෑගල්ලේ ජයන්තානායකාර චන්ද්‍රාණී නෙළුම් එතෙක්කම චින්තා අප අහගෙන ඉන්නවා. ඔහොම ඉන්න ආසම ගීතය අහන්න පුළුවන්. යක්ල මහීපාලගුඩ ප්‍රියන්ත හිටියනච්ච මාලනී ශ්‍රියානී උදේශ්‍රිකා මදුෂානි මේ ඔබ අහන්න ඕනි කියෝ ගීතයක්.

0: හැමතුම් ගලාගනේනෝ. එතකොට වට්සප් අනුවට ගලාගනේනෝ. ඒ ඔක්කොමත් එක්ක ගීත ඔබ වෙත ගලාගනේනෝ. මේ කනත දිවුල්කනේ ගායනා කළ ඒ ගීතය අහන්න ඕනි කියෝ ඔබ සතුට වෙනවා ඇති කියලා මං හිතන. පොදුවේ කාටත් විඳින්න පුළුවන් ගීත අපි අහමු. අවසන් වසන්තයේදී දෙවියන් දහක බැලුවා. සමහරවිට එහෙම හිතෙනවා. ඒවත් හරි සුන්දරයි. දෙවියන් ගුණතාක බැලුවම දෙවියන් දිහත් මදහසින් හිනා වෙලා බලන්න තමයි තියෙන්නේ නේද? හවස් එකයි විනාඩි 30යි වෙලාව. ඉක්මනට අපි හමුවෙමු. මෙන්න මෙහෙම අයුබවන්. අයුබවන් නැමතුමේ ඔබට අවස්ථාව දීලා තියෙනවා. මොන කරන්නද ඔබ කතා කරන්නේ නැහැනේ. මං අනෙක් කැමතුමට යනවා. අයුබවන් සුබ දවසක්.
1: අයුබවන් සුබ දවසක් මිස්.
0: කියන්න මේ කවුද කියලා?
1: මම සදාවටුන්නේ ගාමිණී වීරසිංහ.
0: වීරසිංහ මහත්මයා කාත් එක්කද ගීතය අහන්නේ? බොහොම ස්තුති කතා කළාට. තව ඇමතුමකට අපි යමු. ආයිබෝන් සුබ දවසක්.
2: ආයිබෝන්ඩ
0: කියන්න මේ කවුද?
2: මං කෑගල්ලේ ඇරෑකම විමලදාස ගලවුඩ දැන්න.
0: හොඳයි විමලදාස මහත්තයා, කාත් එක්කද ගීතය අහන්නේ?
2: මම සේවය කරපු කෑගල්ල පරගමන ගෝජන කාර්යාලයේ දිව මහත්තයතුළු සියලුම සහෝදරයන්ිකතුරු ගන්නවා. කෑගල්ලේ රද්දළු උපාලි අයියා, පොත්තපිටි යටිගම්මල වහන්ත කරුණාලේ මිතුරා, ඇරෑගම පෙරළේ රත්නායක මහත්තයතුළු සියලු දාම එකතු කරගෙන සුනිල් විසිංහ මහත්මයාගේ මල්ලියේ නරක මිතුරන් අත්පිඩි ගන්න.
0: හොඳයි හොඳයි හොඳයි, ඒක නම් හොඳයි. මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා නේද? අදහන්න එපා. සමහරුවෙම ඉන්නවා මේ නංගියේ නොහඹිනාකම් හුරු වෙන්න එපා. ඒක ඉතින් සමාජයට මේ කාලේ වැඩිපුරම මතක් කරලා දෙන්න ඕනේ. මේ ගොඩාක් දේවල් අපිට අමතක වෙමින් යනවා. ඒ අමතමත් වෙස්සන්දි වෙනවා. ආයිබවන් කියන්න මේ කවුද කියලා. හලෝ. ඒ අමතමත් වෙස්සන්දි වෙනවා. අද මොකද මේ අමතුම් වල ප්‍රශ්නයක්? කමක් නෑ, උත්සාහවන්තයින් ජය ගනිවි. ආයිබවන් අයිබවන්, ඇයි මේ ඔබ නිහඬ කතා කරන්න? කරන්න දෙයක් නෑ, නිහඬ වී ඉන්නකොට අපිට ඇමතුම විසන්ධි කර දාන්න සිද්ධ වෙනවා. අයිබවන් මේ ඇමතුම ඉන්නේ කවුද? ඔබට කතා කරන්නේ අයිබවන්. ඔව් කතා කරන්න ඇහෙනවා. මම කියලා කියනවා ඇහෙනවා. කවුද කියලා කියන්නකෝ.
2: දේවමල්ලි රත්නසිරි ගමගේ.
0: හරි, රත්නසිරි මහත්තයා කියන ඔබත් එක කවුද ගීතය අහන්නේ?
2: දියෙන්ද යමුනා ගමගේ පුතා තිලංක, දුව තිලංකා ගමගේ.
0: වට්ස්ඇප් අනුවඩේ වෙලා තියෙනවද?
2: නෑ.
0: එහෙම ඒවලා කතා කරන්නත් එපා කියලා ආදරෙන් මතක් කරනවා. අයිබන් සුබ දවසක්.
3: අයිබන් සුබ දවසක්
0: කියන්න මේ කවුද?
3: සුවන්වැල්ලෙන් ලංකා කුමාරි.
0: ලංකා මොනවද කරන්නේ? හොඳයි, දැන් කාල බිල වැඩ ටික කරලා ඔක්කොම ඉවරයි. සතුටින් ඉන්න. මොකක්ද, කවුද තව ගීතය අහන්න එකතු කරගන්නේ?
3: ගීතය අහන්න ගෙදර දුවයි එකතු කරගන්නවා. එයාලනම් මේ වෙලාවේ වැඩට ගිහිල්ලා බබත් එක්ක සුජාතා රත්නායක මහත්මිය සින්දුවක් තමයි ආශා කරන්නේ.
0: හොඳයි, එහෙමනම් ඔහොමම අහගෙන ඉන්න ඒ අය එක්ක, මෙන්න මේ අයත් එක්කර ගන්න වට්ස්ඇප් මාර්ගයෙන්. වට්ස්ඇප් අනුවට හුඟක් තියෙනවා. 0773943945. පස්සලි ජගත්, චන්ද්‍රසිරි පූජා, ජගත්සිරි මාචි, සුජානි, ලීලා, වාරියපුල, නිලු, කුමුදිකා, ඥානා, හසිත, ඒ සමගම මේ පිරිස මාලිකාවත්ත මහල් නිවන්සවල ඒ ජී සරත්, සරත් ජීවිතර සරත් විතරයිනේ. අම්මා කලගෙඩි හේනින් ඉන්නවා. අපි අපේ අම්මා සීතුව රද්දුළු පුබුදුමාවත්තේ තිස්ස අමරසේන. අප වෙනුවෙන් කඳුළු ගඟක් හෙළුවා අපේ අම්මා. කිරි කලගෙඩි සිය ගණනක් පෙව්වා අපේ අම්මා. අපව නිදි කරන්නට නිදි වැරුවා අපේ අම්මා. වයසේ අගට රහසෙම ඇවිදින්නේ සුදු අම්මා. ඕක තමයි අපි ඔක්කොටම දරන්නම බැරි දේ නේද? අම්මල වයසයකට එනකොට, අම්මලා අපිට අහිමි වෙනකොට ඒක දරාගන්න අමාරුයි. තාත්තලත් එහෙමම තමයි. නිට්ටඹි මාත්‍රාණි දයා සුභසිංහ විමල් නෙළුක මදුක සඳුරු නිතරු යමුලි ගයන් ශානික මං හිතන්නේ දැන් වට්ස්ඇප් පණුවඩේ වෙන්නේ නැහැ කියලා කියලා ඇමතුණුත් ලබා දෙනවා නම් කරුණා කරලා මානුෂීය වෙන්න, මේ අර කියන්නේ ස්මාර්ට් වෙන්න කියලා, මේ එහෙම වෙන්න හරි අවංක වෙන්න, නැත්තම් ලැජ්ජාවට පත් වෙන්නේ ඔබම තමයි. හරි, අපි හමු ගෙතේ මේ ඔබ ප්‍රියගේ.

0: ශ්‍රීමති තිලකරත්න ගායනා කළ ඒ ගීතය ප්‍රේම කීත දල්විස් රචනා කළේ ආචාර්ය වික්ටර් රත්නායක සංගීතය. පස්සරු 1:38 මේ රසවිඳින්නේ ඔබ කැමති ගීත 0112 697500 0112 697491 හවස දෙක වෙනකල් මේ අංක දෙක විවෘතයි. කැමති ගීත කැමති පිරිසත් එකතු කරගෙන අපි අහමු. එතකොට වට්සප් අංකයට නම් ඇමතුම් ගන්න එපා. ඇමතුම් නොකින කෙටි පණුවඩයක් වට්සප් පණුවඩයක් විතරක් තියන්න. 0773943945 අපේ වට්සප් අංකය. බලමු කවුද ඇමතුම ඉන්නේ කියලා. ආයුබවන්
1: මාල කතා කරන්නේ මහත්මිය.
0: ඔව් මාල මහත්මිය, කාටද ගීත අහන්නේ?
1: මම එකතු කරලා නදීකා චානක චතුර හිනත් මුදිනී ගුණසේකර මාලි කල් දේරා නිහාල් බණ්ඩාර පුෂ්පා ජනත් කරුණා මාලිනී අපේක්ෂා රෝහලේ තීර්ම කාර්ය මණ්ඩලය.
0: හොඳයි, බොහොම ස්තුතියි. අනේ කියපු නම් මායා එකතු කරන්න එපා, ඒක අපරාධයක්නේ. තමන්ගේ අවස්ථාව අරගෙන අර කියපු නම් ආය කියනකොට තව කෙනෙක්ගේ අවස්ථාවත් උදුර ගන්නවා. එහෙම නැතුව මේක හරි ලස්සනට බෙදා හදාගමු. ගෙදර පවුලයි කිටික නම් ටික විතරක් එකතු කරන්නකෝ. දැන් මාලලා, එතකොට ඥානලා අපිට කතා කරන්න බලාගෙන ඉන්නවා නම් දැන් ඔබ එහෙම කතා කළ නම් කිව්වහම ඒ අයටත් ඒ කතා කරන්න තියෙන අවස්ථාව නැතිව යනවා. ඒකත් ලොකු අසාධාරණයක්. මේ ඇමතුම කාගෙන්ද? ආයුබවන් කියන්න ඔබ කවුද කියලා?
2: මම හිගුරානේ පැරණිගමේ සරත් දරුම්පාල.
0: සරත් මහත්තයෝ, කවුරු තින්නවද ගීත අහන්න?
2: දැන් මම අපේ නෝනා ඉන්න ගෙදර චන්ද්‍රා, බිලිපිටි ඉන්න ආනන්ද, සූර්ය කුමාරි, දර්ශනගම, දුබායි වල ඉන්න සජිත් දිලන් පුතා, එයාගේ නෝනා පියුමි, හිගුරානේ ඉන්න ඉතින් ධනවංශ ව්‍යාපාරේ කට්ටිය, ඒ සියලු දුව මහත් එක්කම ඔබතුමියත් එක්කව කරගෙන
0: අහම ලස්සන ගීතයක්. හරි, මේ තරහ වෙන්න එපා. මොකද මං කිව්වට ඔක්කොම කියන්නේ හරි ආදරේ නිසා. හැමෝටම ආදරේ එක හා සමානව, ඔක්කොටම එක වගේ අවස්ථාව බෙදල යන්න කැමති නිසා තමයි එහෙම කියන්නේ. බලමු එමුතුම දෙකක් තව. ආයුබවන්. ඔව් පරිගණක කන්නංගර මහත්තයා, දැන් හැමදාම කතා කරන නිසා නම දන්නවා. ඉතින් ඒක නිසා ඉක්මනට කියන්නේ ඊළඟට කට්ටිය කියයි මේ යාළුව තමයි මේ සම්බන්ධ කරගන්නේ. අනේ මන්න මේ කන්නංගර මහත්තයා එහෙන් දැකලා නැහැ. ඉක්මනට කියන්න. ඔව් කියන්නකෝ කවුද ගීතය අහන්නේ කියලා.
3: කන්නංගර පොලිස් පිරිදෙනා, ඒක අස්සම් මන්ත්‍රී පිරිදෙනා, එක්කම මදුර සමග ජීවචනේ අම්බලන් පොලිස් පිරිදෙනා.
0: බොහොම ස්තුතියි කතා කළාට. ඉතින් මම මුල ඉඳලා ඇමතුම කවුද කියලා අහන්නේ. ඍජුවම ගෝනට මුදාරින එක තමයි කරන්නේ. බලමු කවුද මේ කියලා. ආයුබෝවන්.
1: ආයුබෝවන් සුසන්දාවක් වේවා.
0: එසේම
1: වේවා.
0: කොහොමද මල් ව්‍යාපාරේ?
1: මල් ව්‍යාපාරේ හොඳ මිස්ත්‍රි දවසට කියලා දැන් සයින්ද තියෙනවනේ මව්වරුන්ගේ දිනේ ඉරුදලේ.
0: හා හා.
1: මේ දවස්වල නැකත් දවස්ත් තියෙනවා.
0: හරි, එහෙනම් ඉතින් මල් ජයටම විකිනේ. හරි, මේ
1: ඇහැට ඒක තේරෙනවා මිස්. සංගාලේ වලව්වත්තේ WG අසෝකල් සෙදු සුමීර පුතත්, රංජනී නියරාලච්ච, ශ්‍රියානි විජේනායක, ලලිත් විජේනායකත්, ඒ වගේම ගාලේ වලව්වත් නිනාති සබ්බතන්ති.
0: හොඳයි, බොහොම ස්තුති කතා කළාට. අශෝක මහත්තයාත් මගේ හැකටවත් දැකලා නැහැ. ඊළඟට මේ මෙහිම කතා කළම තව මේ හිතවත් කන් කියන්නේ ගුවනේ පොදුවේ ₹2,20,00,000 මගේ ඥාති හිත මිත්‍රාදීන් ගුවනේ ලේ සබඳියාව. ඒක තමයි ඇත්ත කතාව. හරි, මං ඉක්මනට මේනවා සිරුවාවිලට. සිරුවාවිල KDA සමරසිංහ, ඒත් එක්කම මිතුරුයන් ඉන්නවලු. ගුවනේ ඔක්කොම එකතු කරගමු, පවුලින් ඔක්කොම එකතු කරගමු. බොහොම හොඳයි සමරසිංහ මහත්මයා, අන්න එහෙම තමයි ඉන්න ඕනේ. නම් ගම අමුතුවෙන් මුකුටද කොට කොට සටහන් කර කර කිය කී ඉන්නේ නේද? වරකපලින් මදු මට දෙන්න. හරි, මදු හුමාගෙන ඉන්න. ප්‍රදීප් එකතු කරගමු නේද? හරි, ප්‍රදීප් ආදරෙන් කරගන්නවා මේ ගීතයට. එතකොට මාතලේට එනවා කුමාරියර මුතුකල්ල නයනි ගාමිණි මර්වින් සුභාෂිනි. අපි අහගෙන ඉන්නවා. ඒ විතරක්ද මේ පිරිසත් අපි අහගෙන ඉන්නවා කියලා ලියනවා මඩපාත ලක්ෂ්මන්, තමර නිශානි, තේජ, ඇතිකම පුංචි පුතාවල් සමග භාග්‍යා, අවිෂ්ක. හරි, මේ සුනිල් ලේතිරිසිංහ.

0: ඔය සමහර වෙලාවට කරුමි කියන දේ තියෙනවනම්, පව කියන දේ තියෙනවනම්, අකුසලයේ කියන දේ තියෙනවනම් කොච්චර කිව්වත් ඔව ඇහෙන්නේ නැහැ. උනාට පස්සේ වෙලා බෙල්ලටම තොණ්ඩුව හිර වුණාම තමයි මතක් වෙන්නේ අයියෝ ඒ කියපු දේවල් ඇහුවනම් කියලා. අද එදා වුණෙත් ඒක, අද වෙන්නෙත් ඒක, සමහර වෙලාවට හෙට ඒක නොවේද කියලා හිතන්න බෑ. ඉතින් හෙටත් ඒක වෙනවට වඩා නොවෙන තැනට වැඩ කරගන්න පුළුවන් නම් තමා වටින්නේ නේද? හවස දෙකට විනාඩි 14යි ටිකක් වෙලා තියෙනවා. ඉක්මනට කතා කරමු. ආයිබුවන්.
1: ආයිබුවන්.
0: කියන්න මේ කවුද කියලා?
1: මම පොල්ගහ වෙලා කරාටේ කුමාරි.
0: හරි කුමාරි, ඉක්මනට කියන්නකෝ කාත්තිකද ගීතය අහන්න කියලා.
1: මම ඉඟට කරගන්නා මේ ශ්‍රේලි හිමාලිය රන්දිකා මොනපුරා ගැලින මිනි පිළිගත සියාතෝලයා පුතා සුනේ සුස්ස කුමාරයා කියලා සේයන් සේලම දෙනා එකතු කරගන්න.
0: බොහොම ස්තුතියි කතා කළාට. දැන් ඇත්තටම මට දැන් ඔබේ නමින් ගීතීරය ආරම්භ කරලා එන්නේ මේ පැත්තට එන්න කියලා අංක ටිකත් ඔක්කොම කිව්වට පස්සේ එන ලයිස්තුව මුලින්දලා මටත් දැන් කටපාඩම්. ඒ නිසා අනේ මෙන්න දෑත් එකතු කළා. බොහොම ආදරෙන් කිව්වා සිනහස පොකුරක්ම මේ ඔබට එවලා කිව්වා. හැමදාම කතා කරන පිරිසට එහා මමත් ආසයි අලුත් පිරිසක් එක්ක කතා කරන්න. ඔබත් ආසයි අලුත් අය ගහන්න අහන්න. ඒ නිසා අපි එයාට තිඩක් දීලා පොඩ පැත්තකින් ඉමු නේද? ආයුබෝවන්. කෝ මේ කවුද? කෝ කෝ
2: ආයුබෝවන්.
0: ඔව් මිරි, ගුවන් විදුලි යන්ත්‍රයේ හඬ හරිම වැඩි. ඒ ආයුබෝවන් කිව්ව ඔබට කියන්නේ ගුවන් විදුලිය හඬ අඩු කරලා ඉක්මනට එන්න. මේ අමතමට ආයක විසන් දෙවෙනවා. හරි හරි. ඔබ වැහෙනවා දැන්? ඔබ වැහෙනවා?
1: හලෝ සාමා ජයසිංහ, සුවන්දා, සේපාලි, කුමාරි, කියානි, මානුවෙල්, තව ඉන්නවා ආනන්ද, ජරසාලි මහත්තයා, හරි ඒ අවුරා අපේ කොම්පැනි ෆ්‍රැන්සිස් මහත්තයා, ධනංජය මහත්තයා, අපේ අවුරා ගුරුප් එකේ සියලුම දෙනා එකතු කරගෙන.
0: මේ කොහෙද ওই ගම? ගම කොහෙද? ගම කොහෙද?
1: දීප්පත් ජනපදේ. කාලේ.
0: හොඳයි හොඳයි. ඔය නම් ටික මතක් කරලා දුන්නේ කවුද?
1: සාමා දයාවති ජයසිංහ.
0: නෑ ඔය අර ඇතින් ඉඳන් කිව්වේ අර චන්දන දාගත් ඔය නිශාන්ත ඔක්කොම කියලා නම් ටිකක් කිව්වේ කවුද? ඔය ඉන්නේ අසල්වාසී සහෝදරයෙක් ඉන්නව නේද ළඟ?
1: පිලි වසන්ත කුමාර.
0: ඒකනේ ළඟම ඉන්න මිනිස්සයාගේ නම දන්නේ. ඔන්න වසන්ත මං ඔබවත් ආදරෙන් කරගන්නවා ගීතයට. ආයිබෝන් මේ අමතුම කාගෙන්ද?
1: හලෝ.
0: ඔබ වැහෙනවා. කවුද මේ?
1: මම චිත්‍රදාවති සපන්නි පිටි.
0: හොඳයි අපි ඔබේ පිරිස එක් කරගමු.
1: මම උදයිසෙන මගේ කොදා ජයම්පති දිනුෂා අර්ථපුතා.
0: එච්චරයිනේ. හරි අනේ ආදරෙන් කියන්නේ ඇමතුම් ගන්නකොට මේ රේඩියෝ එකේ හඬ අඩු කරන්න, ගුවන් විදුලියේ හඬ අඩු කරලා ඇවිල්ලා අපිට කතා කරන්න. මේ කවුද? බොරලස්කමයි දිනිත්, සුදාරක, විමුක්ති, හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සරත්චන්ද්‍ර අහගෙන ඉන්නවා කියලා අපිට කියනවා. ඒ එක්කම රේණුකා, දමයන්ති, දුව, නුරේකා, නිමන්ති, පුතා, සජිත, කණ්ඩුල, ගම කොහෙද කියලා නම් ඔන කියලා නැන්නේ. මම දන්නේ නැහැ ගම කොහෙද කියලා. අනමඩුවේ සිරිරත්න, ගීතයට එකතු කරගන්න කම්මලේ සිරිසේන, රේඩියෝ වසන්ත, මිහිරාණි, නිසංසලා, ගලෙන් තිලක රත්න, මහිරූ, ලෙචාන්, ඒවා කිම වෙලඳ සිවි අහන ඔක්කම මාව තෙක් කරගන්න කියලා ඔබ මට ලියනවා. ආදරණීය ගයනී, එහෙනම් අපි හමු ලස්සන ගීතයක්.

0: ආචාර්ය සුජාත අත්තනායක ගීත ප්‍රිය ඔබ වෙනුවෙන් තමයි අමතුම් වලට මොකද කරන්නේ තව එකක් දෙකක් සම්බන්ධ කරගමු නේද? අයිබෝවන් ඔබ නිහඬයි කිම්ද නොදනේ. හරි බලමු. අයිබෝවන් කෝ කතා කරන්න මං ඔබවයි අහගෙන ඉන්නේ.
1: නිදුක් නිරෝගී වාසනාවන්ත සුන්දර සුබ දවසක් වේවා මගේ ආදරණීය ඔබතුමිට. මම බණ්ඩාර ශ්‍රියන්ත බණ්ඩාර.
0: ශ්‍රියන්ත බණ්ඩාර බණ්ඩාර වෙල නේද?
1: ඔව් ඔව් ඔව්.
0: හරි මොකද ශ්‍රියන්ත කරන්නේ?
1: මම ඇල්ලේ ප්‍රදේශයේ මිස් ඉන්නේ, මේ හෝටල් කාමර දෙකක් තමයි කරන්නේ.
0: ඇල්ල කියලා කිව්වහම ඉතින් කොච්චර ලස්සන ප්‍රදේශයක්ද නේද?
1: ඔව් අනිවාර්යයෙන්ම.
0: අද තනියමද කාත් එක්කද ගීත අහන්න බලාපොරොත්තු වෙන්නේ?
1: විශේෂයෙන් මගේ අයියලා තුනක් ඉන්නවා, නන්දතිරි බණ්ඩාර, රත්නතිරි බණ්ඩාර, ප්‍රේමතිරි බණ්ඩාර. අද මගේ කාමරේ කීප දෙනෙක් යනවා. ඒ සියලු දෙනාට විශේෂ ඔබතුමියත් ගුණී මිතුරු කල හැම දෙනාටම ගීතම් සුබ දවසක් වේවා.
0: බොහොම ස්තුතියි. සුබම සුබ දවසක් වේවා. ව්‍යාපාරයේ තව තව දියුණුවෙන් දියුණුවටමපත් වේවා. හැමදාමත් අපිව අහත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අපි අමතුමකට යන්න තව. අයිබෝවන්.
2: අයිබෝවන් මිස් අයිබෝවන්.
0: කියන්නේ මේ කවුද?
2: අපි හුංගම ටයර් කඩේ රණසිංහ.
0: රණසිංහ මහත්තයා ටයර් කඩේ කවුද ඉන්නේ මේ වෙලාවේ තව?
2: අයිය අපි අක්කේ අපි වැඩ කරන සියලුම දෙනාම එකතුන සින්දු අය වගේ අම්බලන්තොට සිසිලගම චාන්දනී අක්කායි ඒ වගේම ඕපනෑගේ චන්ද මේ බුද්ධදාස මහත්තයා එකතුන සින්දු හමු.
0: හොඳයි. ඒ පිරිසත් එක්ක තව කවුද එච්චරයිද? ඇමතුම විසන්දි වෙනවා. හරි බොහොම ස්තුතියි. එහෙම තමයි ඉන්න ඕනේ. කෙටියෙන් ඉක්මනට කියලා වැඩේ කරලා යන්න ඕනේ. ආයුබෝවන්.
3: ආයුබෝවන් සුබ සන්ධ්‍යාව දෙවිසම්.
0: එසේම වේවා. මේ කවුද? විල්සන් මහත්තයා. කවුරුත් තව ඉන්නවද ගෙදර?
3: ඔව් ඔව් ඔව් ගෙදර ඉන්නවා. ඉන්ද්‍රායිනි දුව ඉරේෂයිනි ආගේ මාතා ඉෂානි අප්පා සජානි අනිදෝ ගංගා යගේ මාතු ජයමාල් සුතා දෙවිජාන් රශ්මි රංගිකා මිලාසස් පුළුවන්
0: බලන්නකො. නම් ඔක්කොම කිව්වා බිරිඳ ඉන්නවා කියලා. බිරිඳගේ නම කිව්වේ නැණි. කියන්නකො කවුද බිරිඳ?
3: ඉන්ද්‍රාණි.
0: ආරි හරි බොහොම ස්තුති. අපි ඉන්ද්‍රාණි මහත්තයාත් එකතු කරගමු. ඉක්මනට යනවා. මම අද WhatsApp අනුවඩ හුඟක් තේනවා. ගීතෙල්ලිමුත් තියෙනවා. ඉතින් අද ගොඩක්ම ඇත්තටම අමතුම් අතරින් තමයි ගීතෙල්ලිම් කළේ. කුලියපිටියේ ඉඳන් අප අහගෙන ඉන්නවා කියලා කියනවා මල්කි චන්ද්‍ර රුයිනි. මල්කි සතරින් ඉන්න ඕනේ. පානදුර අලුබෝමුල්ලේ සම්පත් නිවසේ පි විජේසිකර චම්මිතුෂන් තෙස්සනි තමාශ අනුමි සයිමි ඉසුමි නෙමීත දිනුග චනුරු නවසිලාන්තේ ඉන්නවා. යශ්විඩියන්ඩ චූටි බබා ආදරෙන් ඉක්කරගන්නවා මේ ගීතය අහන. ඒ වගේම අපිට ලස්සන ගීතයක් ඕනේ. අලව වැලි හිඳ උපාලි ට්‍රේලර් ආයතනයේ අනුරුද්ධ උපාලි අයියා සුසිමක දිල්මී නෙත්මී දුවල දෙන්න ඉන්නවා. අපිව අහගෙන ලස්සන ගීතයක් දෙන්න කියලා අපිට ලියනවා ඩෙවෝඩුවේ. දෙවුදුවේ වෙන්න ඕනේ. මාතලේ බෝමලුව පාරේ ආහහා දෙව්දුවේ නේද? හරි ඔහොම අහගෙන ඉන්නකො. බලමු වෙලාව තිබුණා දෙන්න. මේ බයි බර වුණත් ඊළඟ පැය හරි දෙනවා. ජාන්ත කුමාරි සෙනවිරත්න, ඉන්ද්‍රාණි කුමාරි සෙනවිරත්න, නන්දනී කුමාරි සෙනවිරත්න, චන්ද්‍රා කුමාරි සෙනවිරත්න, සෙනවිරත්න පවුල ඔක්කොම කිවනම් ඊටත් ලේසිනේ. හරි කමගනේ. අජිත් වීරසිංහ කරන්දිණිය ඉඳලා පවුල ඔක්කොම එක්කර ගම කියලා ලියලෙවනා.

පණ්ඩිත අමරදේවයන්ගේ ගීත ප්‍රියකරන ඔබ වෙනුවෙන් මේ ගීතය ගොනට මුසු කළේ. දැන් ඉතින් ඇමතුම්වලට ඉඩක් නැහෙනි, සමුගෙන යන වෙලාව ලන් වෙලා. හෙට තියෙන ලස්සන දවසක්. අද ඇමතුම් නොගත් ඔක්කොටම ආරාධනා කරන හෙට කතා කරන්න. අද ඇමතුම් ගත්ත ඔක්කොටම කියනවා හෙට ආදරෙන් මාත් එක්ක අහගෙන ඉන්න. ඒ පිරිස ඔන්න අද හෙට වෙනුවෙන් අද මම ගොනට එකතු කළා කියලා හිතමු. ඒක තමයි අපි අනිත් අය වෙනුවෙන් කරන ආදරය පරිත්‍යාගය. හොඳයි, එතකොට ඉක්මනට යමු. වට්සප් පනවඩ මේව හිට ගිනියන්න බෑනේ, ඒ නිසා අදම කියලා යනවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මම ප්‍රියන්ත කුවෙට්වල ඉන්නවා බිරිඳ කාන්තිව එකතු කරගන්න කියලා මට ප්‍රියන්ත වට්සප් පනවඩයක් කියවනවා. සුබ දහවලක් දිනුෂා, මමත් ඔබ අහගෙන ඉන්නවා කිරිඳිවල මණ්ඩවල දයානී, මගේ දුවත් එකතු කරගමු කියලා කියනවා වසන්ත. වෙන විරිවල් ලියලවන්න එපා. දිනුෂා සොයිරිය ලස්සන ගීතයක්, නලින් මංචනායක, දීපිකා හරිත, නවෝදා සමග දුව ශ්‍රමුදී කැස්පැවේ ඉන්නවා මේ වෙලාවේ අපව අහගෙන. මේ කවුද? අම්මා සෝමවති, ජයකොඩි පවුලේ සියලු දෙනා, සුසීම තමයි අම්බලන්තොට ලූලු පතානේ සිට මට වට්සප් පනවඩයක් එවන්නේ. අසිරි රෝහලේ පරිගණකාංශයේ ඉන්නෝ අරුණ, සුදේශ්, විමල්, සහන්, සංගීත ඉස්සුරු, සුනීත්, රසික, ජානක, සුපුන්, සශ්‍රික, දර්ශිකා, ඉරේෂා, තවත් ඉන්නවනම් ඒ ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම නිට්ටඹ චිත්‍රා කුමාරි, මම ඔබවත් අමතක කරන්නේ නෑ. ඒ සමගම බල්ලාපන මා බෝදල, බල්ලාපන කියලා තියෙන්නේ කො මා බෝදල, චාමර, සමන් කුමාර, ලතා, කවුද මේ, කරුණා රාජපක්ෂ, තුෂාර ඉඳුනිල්, ශ්‍රීමති සෙනුරි, සිතාරා, ගමකෝ සිදුවෙනි දහරි, සිදුවෙඳලා අපවහගෙන ඉන්නවා. මේ කවුද? මහරකම නවිනේ, DL සුනිතා. සුනිතා මං ඔබත් ආදරය කරගන්නවා. ආදරණීය දිනුෂා, සුන්දර සිනහවයි, සුන්දර කතාවයි, ඇසුනම හඬට දෙසවන්ව පිනායයි, ජෝතිගේ හඬට හැමදාමත් මාප්‍රියයි, දූ හිඳීවි පූර්වේ මයිලන ගීතය. හරි, මටකුලිය අජිත් රේණුක අහගෙන ඉන්න මේ පැය නම් දෙන්න බැරි වෙයි. ළඟ පැය මම ඒ ගීතය ගොනට ගේන්නම්. මංගල වික්‍රමතන්ත්‍රී, කාලෙකට පස්සේ මංගල, දීප්ති තිසලි, හොරවලින් අපිව අහගෙන ඉන්නවා. උපුල් ඉන්නවා නාරවිල මතුකම, උපුල්ගේ පවුලෙත් ඔක්කම. ඒ සමගම ඔබ මං අමතක කරන්නේ නැහැ මොරටුව බොනිතා පීරිස් මහත්තය, සිසිර, දුව ශාශ්‍රික, පුතත් ඉන්නවා, ඔක්කොම කරගමු. වට්සප් පනවඩයක් එහෙට මෙහෙට වෙලා මඟ හැරුණා නම් ඒ හැම ආදරයෙන් එක් කරගන්නවා. එහෙනම් ඉතින් මේ ගීතයත් එක මම ඔබෙන් සමු ගන්නවා ඔබේ නමින් ගීතිරෙන්. මේ JA මිල්ටන් පෙරේරා, මම දිනුෂා වෙත්තසිංහ.

0: 94.3 94.5
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය
2: ආර්.එස්. වානේ කම්බි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 4 6 63 පිවිසෙන්න www.iihs.edu.lk
0: අපින් පත් සමගින් මම දිනුෂාවිත්ත සිංහ ප්‍රථමින්ම දේශීය පුවත පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක කෘෂි මාර්ග සම්බන්ධනේ ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වෙන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාප්‍රත්‍යාර්ථයේ ඒ ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රධාන ආරාධිතය ලෙස ඊටෙක් විය. ආනමඩුව පල්ලම සහ නවකත්තිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මූලික කරගනිමින් ආරම්භුණු මෙම සම්බන්ධන ව්‍යාප්‍රත්‍ය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරාලන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ නිවේදනය කරයි. දැන් විදෙස් පුවත. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වෙයි. එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා ඊ එරට අග්‍රාමාත්‍ය ටකේචි සානේ සහ මුදල් අමාත්‍ය කටයමා සුට්සුකි යන මහත්ම මහත්මයෙහු හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතය. ස්කොට් බෙසන්ට් මහතා චීනේ නතරවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොළඹ ඩී.එස්. සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාල අතර වාර්ෂික පාසල් රග්බි තරගය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වෙයි. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයිටියාලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධානය කර තිබේ. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වැනි සමරුමද මිට සමගම් පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරකුඩ මහතා පවසායි. මේ පැයට අපින් පත් එපමණයි.
2: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි.
4: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනය තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලෙන් වදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝක.

0: ලෝකය වෙතින් තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
1: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න සිහිනේ පීරමකී යනවා
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදාවී ඇත අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක් ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණයමුල්ල නාරම්මල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
4: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය
5: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10
6: ආදරණීය දුවේ පුතේ ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන්විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න වැඩසටහන ඉදිරිපත් කරන්න ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයෙන් අත්වැලා කතනීය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට දෙමාපියනි ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 01112694108. 01112694108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.

0: 94.3 දිවයින පුරා
1: වෙලාව 5:02. අදනි හිතමිත්‍රණි, ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමග. අද අපට විශේෂ වැඩසටහනක් තියෙනවා රස විඳින්න. ඉතින් මේකේ සම්පූර්ණ වැඩසටහන ඔබට පසුව ඉඩ අවකාශය තියෙනවා විඳ ගැනීමට. අද දේවානන්ද වෛද්‍යසේකර ප්‍රණාම නිලනුවන් ගී ප්‍රසංගය, ගුවන්විදුලි සංස්ථා බහුකාර්ය මැදිරිය ආනන්ද සමරකෝන් මැදිරියේදී ආශා දෑසින් දකින්න ඔබට ආරාධනා කළ අපි පසුගිය දවස් ටිකේ මිතිගේ ආදරණීය සුඳුරු සැඳෑව තව ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. අපි එහි රස මුසුතෙන් විටින් විට ඔබට සමීප කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩසටහන සම්පූර්ණ ප්‍රචාරයක් ලෙස පසුව රස විඳින්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී දේවානන්ද වෛද්‍යසේකර ගී උපහාර නිලනුවන් ප්‍රණාම වැඩසටහන. ඉතින් අපි බලමු අපිට ඉඩක් ලැබෙයි ඒ අවස්ථාව ඔබට සජීව ලෙස උදා කර දෙන්න, රස විඳින්න ඉඩ ලැබෙන ආකාරයෙන්. අපි එතෙක් මෙන්න මේ ගීතය මම තෝරගත්තා හිම මතකයත් අවදි කරගෙන අපි මේ හෝරාවට ඉඩේ වෙනුවෙන් වෙන් කරන බලාපොරොත්තු ඇතිවෙයි.

වෙලව හවස 2:18 අපිට දැන් ඉඟි ලැබෙමින් තියෙනවා අනද සමර කොන්මැදිරිය දේවානන්ද වෛද්‍යසේකර ප්‍රණාම ප්‍රසාද වැඩසටහන ආරම්භ වූ වගට අපි බලමු ඒ සමග ඔබ සම්බන්ධ කරන්න හැකිද කියලා.

0: හොඳයි. දැන් මම මේ කල්පනා කළේ වෙලාවකට ඔබට හිතෙන්නත් ඇති මේක ට්‍රැක් එකක් වෙන්න ඇති ඔය දාලා තියෙන්නේ කියලා. ඔය කිව්වට ඔය ලයිව් නෙමෙයි සිංකලේ. මේ දවස්වල ඇහෙන විදිහට මම මේ කියන්නේ. ඇත්තටම දේවානන්ද වෛද්‍යසේකර මහත්මයා සජීවී ගැයුමක් විදිහට තමයි අද මේ ආනන්ද සමරකෝන් මැදිරියේදී මේ විදිහට ගායනා කළේ. දශක 9ක අභිෂේක යාමයේ අද මේ විදිහට දිගහැරෙන්නේ. අවුරුදු 92යි සුඛී දීගායුකෝ භව කියලා අපි හොඳ අපොල සම්ප්‍රසාදයක් ලබා දෙමු. මන් දැන් මේ බොහෝම කෙටියෙන් අපි සම්භාවනීය සිළු දෙනාම පිළිගන්නන් ලේසිම වැඩි අපේ ඇමතුමා කියන එක. ජනමාධ්‍ය විශ්ේ ඉන්නකොට ලේසිම දේ තමයි අපේ ඇමතුමා ඇවිල්ලා ඉන්නවා. අනේ අපේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ගරු අමාත්‍යතුමනි වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මෙතුමත් වෛද්‍යවරයෙක්. ඔබතුමාගේ පැමිණීම ඉතාම වටිනවා මේ වෙලාවේ. ලංකාවේ නොහිටියත් අද උදේ ලංකාවට මෙතුමා මේ වෙලාවේ සැපත් වුණාට පස්සේ එහෙම්මම ආවා ගුවන්විදුලි සංස්ථාවට අපේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි ගරු අමාත්‍යතුමනි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍යතුමනි බොහොම ගෞරවයෙන් ඔබතුමාවත් පිළිගන්නවා. ඒ වගේම කවදත් ගුවන්විදුලියත් එක්ක බොහොම සමීපතම රසවතියක් විදිහට අපි ඔබතුමිය හඳුනා ගන්නවා. අපේ ආචාර්ය කෞශල්‍යාරි රත්න මහත්මිය නියෝජ්‍ය ඇමතිතුමිය. ඒ වගේම අපේ කොළඹ නාගරික කොමසාරිස්තුමත් ඉන්නවා. පාලිතනානායකකාර මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. සංස්ථා සභාපතිතුමනි ඔබතුමා මේ ප්‍රණාම වැඩසටහන් මාලාව සඳහා ඒ ලබා දෙන ඒ සියලුම සහයෝගී උපදේශකත්වයක් මේ වෙලාවේ සිහිපත් කරමින්ම බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මැතිතුමනි, අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සුදත් රත්නවීර මැතිතුමනි, අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමිය තාරකා මේදා විදිසානායක මහත්මිය, ඒ වගේම සිංහල සේවා අධ්‍යක්ෂතුමිය ලාලනි වික්‍රමරාජ මහත්මිය, අධ්‍යක්ෂාලවි අපේ හරේන්ද්‍රීනගේ මහත්මා, ඒ වගේම අපේ ලංකා සාන්ත මැතිතුමා සුනිල් සාන්තයන්ගේ ඒ අතීත යුග මෙහෙවරත් සිහිපත් කරගෙන ලංකා සාන්ත මහත්මත් මෙතන ඉන්නවා. ප්‍රවීණ රංගදර අපේ සනත් ගුණතිලක මැතිතුමනි බොහොම ගෞරවයෙන් ඔබතුමා පිළිගන්නවා. කීර්ති පැස්කෝල් මහත්මා, ජානක වික්‍රමසිංහ, සමන් ජනජිනදාස, ඉන්ද්‍රානි පෙරේරා, ඒ වගේම දේවානන්ද වෛද්‍යසේකර මහත්මාගේ පවුලේ සිරු දෙනාද පිළිගැනෙමින් ඉතාම කෙටියෙන් මේ පිළිගැනීම මම සිදු කරනවා මේ වෙලාවේ. එහෙමනම් සිරු දෙනාවම බොහොම ගෞරවයෙන් පිළිගනිමින් අපි ලස්සන ගීතයකින් පටන් ගත්තේ. අනේ නාරේ සිරිතානගේ මහත්මයා ඉස්සරහා මේ ජේෂ්ඨත්වයේ අපේ ගුවන්විදුලි පූර්වාචාර්යන්ට ඉදිරිපෙළ අසුන් පනවලා තියෙනවා. ඉස්සරහට එන්න. මේ මම කැමති මොහොතක් දේවානන්ද වෛද්‍යසේකර මහත්මත් එක්ක වචනයක් කතා කරලම ඉන්න. ඔබතුමා වුණාට මට හිතෙන ලොකු බොරුවක් කිව්වා කියලා හිතෙනවා. අවුරුදු 92ක් නම් වෙන්න බෑ. ඈ අනුදෙහිකට ඔහොම ඉන්නවා කියන්නේ හිටගෙන මෙතන ගායනා කරනවා, සින්දු වචන මතකයි, වචනයක්වත් වරද්දන්නේ නැතුව ගායනා කරන මොකක් හරි එකක් වැරදුනවද්ද? වයස චුට්ටක්
1: බෝදෙන් බොහෝ අය පිළිගන්නේ ඇත්ත වශයෙන්. මම 92ක් කිව්වම එනට සත්‍ය එක තමයි. 92 මට ඇත්ත වශයෙන්ම මගේ උපන්දිනය ගිය මාසේ 23. ඉතින් මේ මං ඇත්ත වශයෙන්ම 92 ලැබුවා.
0: ද මට හිතුනේ ඔය මොකක් හරි බොරුවක් වෙන්නේ නැතුව කියන ඇති කියලා 92ක් කියලා. 92කට මෙහෙම ඉන්නවා කියන්නේ කොච්චරද? අපි 92ක් වෙද්දී කොහොමද ඉඳීද? දේවානන්ද වෛද්‍යසේකර මහත්තයාට දැක්කහම ඇත්තටම අපිට පොඩි හැඟීමක් එනවා, අපිත් දේවානන්ද වගේ වෙන්න ඕනි කියලා. ඕකේ.
1: මම 92 වුණේ මම වෛද්‍යවරයෙක් නිසා. වෛද්‍යවරයෙක් නිසා.
0: ඔබ මොන වෛද්‍යවරයෙක්ද? හෝමියෝපති වෛද්‍යවරයෙක්?
1: ඔව් මම හෝමියෝපති වෛද්‍යවරයෙක්. මම කල්කටාවේ අවුරුදු 5ක් ඉඳලා හෝමියෝපති විශ්වවිද්‍යාල මේ කල්කටා විශ්වවිද්‍යාලයේ තනපද්ද හෝමියෝපති වෛද්‍ය මේ විද්‍යාලේ මම අවුරුදු 5ක් ඉඳලා වෛද්‍යවරයෙක් වශයෙන් මම ලංකාවට පැමිණියේ 1976.
0: වෛද්‍යවරයෙක්ම වෛද්‍යසේකර හම්බ වෙච්ච එකනේ වැඩේ කියන්නේ. දැන් මට හරි ප්‍රශ්නයක් ඕක ගරු ඇමතුමනි. වෛද්‍යසේකරටම වෛද්‍යසේකර හම්බ වෙච්ච විදිය මේ හරි මුල්ල නම්ම වෛද්‍යසේකරමද?
1: ඇත්ත වශයෙන්ම අපි වෛද්‍යසේකරලා නෙමෙයි විද්‍යාසේකර.
0: විද්‍යාසේකර.
1: මගේ තාත්තා විද්‍යාසේකර. නමුත් නුවරට පැමිණියා. ඉතින් මේ ඒ කාලේ විලියම් ගෝපාලාව තමයි මේ මේ
0: එතකොට හිටියේ නාගරික മന്ത്രി නේද?
1: ඔව්.
0: නාගරික කොමසාරිස් සිටියේ විලියම් ගෝපාල.
1: විලියම් ගෝපාලතුමා මේ නාගරික කොමසාරිස්ලා හිටියේ කාලේ. එතකොට ජෝර්ජි ඩිසිල්වා තමයි මේ
0: සෞඛ්‍ය අමාත්‍ය.
1: සෞඛ්‍ය අමාත්‍යලා හිටියේ. එතකොට මගේ පියා ඉතින් ලොකු සේවයක් කරුවා මෙනුවර ලෙඩුන්ට. මගේ මේ පියා මේ නාගරික මේ වේශාලාවේ මේ ප්‍රධාන වෛද්‍යවරයා. ඉතින් ඔය මේ මැලේරියා මේ වසංගතයේදී සෑහෙන සේවයක් කරපු කෙනෙක්. ඉතින් ඒ වගේ හුඟක් මේ ලෙඩුන්ට මේ වැඩකම් කරලා ඉතින් මේ එයා මේ මුදල් ගැන බැලුවේ නැහැ. ඒ වගේ සේවයක් කරපු මිනිසෙක්. ඉතින් මේ දැන් ඉතින් ගෝපල්ලාතුමයි මේ ජෝර්ජ් සිල්වා මහතායි මේ එයාට මේ උපහාරයක් කරන්න ඕනේ කියලා මේ සම්මානයක් දෙන්න ඕනේ කියලා මේ කිව්වා. මේ වෙද මුදලියරි මොනාරි මට ඕනේ නැහැ ඒවා කිව්වා. හා පස්සේ මම කල්පනා කරලා කිව්වා හොඳයි එහෙනම් ඊට පස්සේ විද්‍යාසේකර නෙමේ ඔබතුමා වෛද්‍යසේකර.
0: ආ දැන් තමයි
1: එහෙමයි වෛද්‍යසේකර නාමය ආවේ.
0: විද්‍යාසේකර තමයි නම. විලියම් ගෝපල්ලෝ මහත්මයයි එතකොට සෞඛ්‍ය අමාත්‍ය ජෝර්ජ් සිල්ව මහත්මයයි දීපු ඒ විද්‍යාසේකර වෛද්‍යසේකර තමයි දැන් මේ භාවිතා වෙන්නේ.
1: ආ
0: හා අද ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යතුමා. එදා හිටියේ ජෝර්ජ් ඊ ද සිල්වා මහත්මයා. විලියම් ගෝපල්ලෝ මහත්මයා තමයි එතකොට හිටියේ කොළඹ මේ නාගරික කොමසාරිස්තුමා. අද ඉන්නවා අපේ පාලිද නානක්කාර මහත්මයා කොළඹ ප්‍රධාන කොමසාරිස්තුමා. ඉතින් අද අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ හිනුදුම සුනිල්සේම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අපි අද මේ විදිහට මේ ඔබතුමාගේ 92ක මතක සටහන් එක්ක මේ අභිෂේක යාමයයි මේ විදිහට ආරම්භ වෙන්නේ. එහෙමනම් ඉතින් තව පොඩ්ඩක් කතා කරමු ඉස්සරහට ගිහිල්ලා. ඊළඟ ගීතය හරි ලස්සන ගීතයක් තියෙනවා. මොකද මැනිකේ ගීතය. මොක ඔබතුමා නෙමේ ගායනා කරන්නේ. අපි අද ගායන ශිල්පීන් කීප දෙනට ආරාධනා කරලා තියෙන නිසා මොකද මැනිකේ ගීතේ තමයි අපිට ඊළඟට යන්න වෙන්නේ. මොකද දැන් මේ ඒ ගීතය ගැන පොඩි වචනයක් කියන්නේ ඒක ගුවන් විදුලි
1: අවශ්‍ය මේක අවශ්‍යයි. මේ දවසක් මේ ගුවන් විදුලි දැන් මේ ගොඩනැගිලි මම ආවේ සෑහෙන කාලයකට පස්සේ. දවසක් මම ස්ටුඩියෝ 10 ඉස්සරහ පිට හිටගෙන ඉන්නවා මේ වාදක මණ්ඩලේ එනකන්. එතකොට මම දැක්කා කරුණාරත්න අභිෂේකගේ මහතා මේ හානියානික දුවලෝග වගේ යනවා මම මේ කොරඩෝ එකේ. අපිට කාලේ මම අනගෑවා මේ අයිස මා දැකලා ආයේ දේවා මොකද මොකද කියලා මං කියවා මේ ඔබට බැරි මේ පුළුවන් නම් මේ අපි ගීතයක් හරිමු කියලා. හා හොඳයි කිව්වා. මම මේ මිනිස්සයා කොතරම් නියතමාන මිනිස්සෙක්ද මං අප්‍රිකාලා අනිකාපම් දුගනාව මල් ළඟට ඒ ස්ටුඩියෝ 10කට ගිහිල්ලා මං ගිහින් පියානෝ එක පොඩ්ඩක් තට්ටු කරලා ඉංගියක් දුන්නා. ඉතින් මගේ මූණේ හොඳ හුඟක් කියලා බලාගෙන ඉඳලා කිව්වා එයා දන්නවා මම නුවර මේ පරිචාරක කියලා. ඉතින් මේ එක පාටම ලියන්න පාඩක මැනිකේ ගන්න. මොන ඉතින් විනාඩි 10ක් ගියේ නෑ. මට පිටපත් දුන්නා. මොකද මැනිකේ. මම ඒකත් බලාගෙන ඒ වෙලෙම මම ඒකේ තනුවක් ඒ වෙලාවම හදලා ඒ ගීතයට මේ විනාඩි 15කට වඩා ගියේ නැහැ. නමුත් එහෙම ගීතය පුදුම විදියට ජනප්‍රිය වුණා මේ 1952 තමයි ওই නිල් නුවන් මානිල් මල්ලේකට පළවෙනි තැන ලැබුණේ. මේ රසන් මේ අසන්නම් කැමති ගීවල තේරිමක් තිබුණා ඒ කාලේ. දැන් ඒක තියෙනවද මන් දන්නේ නැහැ. මේ ඒ තරම් පුදුම විදිහේ මේ මේ මේ මේ මේ රෙකෝඩ් එකක් කියන්නේ මේ මේ මේ තිබුණා ඒ ගීතේ. ඒ තරම් ජනප්‍රිය වුණා මේ ගීතය. ඊළඟ අවුරුද්දේ තමයි ওই මොකද මැනිකේ දෙවෙනි තැනට ආවේ. ඉතින් මම මේදී හරි ආදරෙන් මතක් කරනවා කරුණාකර අභිෂේකර මහතාට. එතුමා මේ
0: ගීතේ තනුව කවුද?
1: මේකේ තනුව මම තනුවයි ගායන දෙකම මගේ.
0: හොඳයි. එහෙමනම් අපි එන්න කීර්ති පැස්කුවල් අපේ ගායන ප්‍රවීණ ආනනී ඔබයි අද මොකද මැණිකේ ගායනා කරන්නේ නිසංසලා අනුරාධි අපේ ගායන ශිල්පිනිය සමග විශාරද දිනේෂ් බෝගොඩ ප්‍රධාන ගුවන් විදුලි වාද්‍ය බෘන්දය සමග නීලනුවන් ප්‍රසංගේ මීළඟ ගැයුමයි මේ.

0: මේ හරි ලස කීර්ති අනේ වචනයක් කියලා යනවා නම් මම කැමතියි උපන් දිනේට සුබපතලා මේ ඔබ ඉන්න වෙලාවේ පොඩ්ඩක් අපේ දේවානන්ද මහත්මයාට සුබපැතුමකුත් එක්කම
1: ඔක්කොටම ඉස්සලා කියන්න ඕනේ අපේ ගමේ මගේ ලෙජන්ඩ් කෙනෙක් මහනුවර ඔබතුමා මහනුවරෙන් බිහි වුණේ මමත් මහනුවර. ඉතින් මහනුවරට ආඩම්බරයක් ගෙනාපු අපේ අද්විතීය මේ ගායන ශිල්පියා ඉස්සරහා මට ගීතයක් ගායනා කරන්න ලැබීම මගේ ජීවිතේ මම පුංචි ගායකෙක් මට ලොකු ආඩම්බරයක් ලොකු සතුටක් ඉතාමත් සතුටුයි ඔබ වැනි අය අපි ඒ ගීත අහලා තමයි අපි මේ සංගීත ශාස්ත්‍රයේ පිවිසෙනකොට අපි රහ කියනක ඉගෙන ගත්තේ. ගීතවල තියෙන රසය හැම ගීතයකම නැහැ. හැබැයි ඔබතුමා ගායනා කළ හැම ගීතයකම පුදුම රහක් තිබුණා. ඒ රහ අපි ඉගෙන ගත්තේ රහ ගායනා කරන්න ඉගෙන ගත්තේ ඔබතුමාගේ ගීතේ. මගේ කැමැතිම ගීතේ දන්නවද මොකක්ද කියලා? පවන් සුසුම් කියන ගීතේ තමයි මගේ ප්‍රියතම ගීතේ ඔබතුමාගේ. ඒ ගීතේ ගායනා කරන්න ආසාවක් හිටියා. නමුත් ඒක ඔබතුමා ගායනා කරනවා කියලා මට දැනගන්න ලැබුණා. බොහොම සන්තෝසයි. මම හරිම ආසාවෙන් ඉන්නවා ඒ ගීත ඔබතුමාගෙන්ම අහන්න ඉන්ද්‍රාණියක් අගේ.
0: හොඳයි.
1: දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන ඔබතුමාට.
0: බොහොම ස්තුතියි ඔබතුමාටත්. දැන් මේ මැණිකව නම් දන්නවා මේ ඇත්තටම ඔරිජිනල් මැණික කවුද මේ ගීතේ ඔබතුමාත් එක්ක ගායනා කරන්න?
2: අත වශයෙන්ම මේ ගීතේ ගායනා කරුවේ මේ මාලා නන්දිනි පෙරයා කියන ගායිකාව. නන්දා මාලිනි නෙමෙයි මාලා නන්දිනි පෙරයා.
0: සමහර උගත් පටලෝගෙන තිබ්බා.
2: ඒ තුමිය අද ජීවිතේ නරන්නේ හද.
0: හොඳයි. අනේ දැන් මේ අපේ රත්නශ්‍රී විජේසිංහ සර් ඉන්නවා මේ හරිය බුද්ධදාස ගලප්පති සර් ඉන්නවා. ඒ වගේම අපේ සඳගෝමි කෝපරේව සර් ඉන්නවා. ඥාති වෙනවා ඔබතුමාට සඳගෝමි කෝපරේව සර්. ඉතින් බොහොම ගෞරවෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ මල්කාන්ති නන්දසිරි අනුරාධා නන්දසිරි මල්ලිකා කහවිට මහත්මියත් ඇවිල්ලා ඉන්නවා. හින හේවි බෝනික් අපි ඉතින් තාම එතුමියට පින් සිද්ධ වෙන්න තාම අහනවා. ඉතින් ඒ වගේ සම්භාවනීය කලාකරුවන් හුඟ දෙනෙක් ඇවිල්ලා ඉන්න වෙලාව. ඉතින් අපි ඊළඟ ගීතයට එන්නත් ඕනේ. ඇත්තටම අපේ සංස්කෘතික ඇමතුමනි මේවා කවමදාවත් එක්ස්පයර් වෙන්නේ නැති ගීතනේ. කල්ලිකුත් වීමේ දාතමයට අහු වෙන්නේ නැති ගීත. ඔය මොකද මැනිකේ කියලා දැන් ඇහුණාට ඒ කාලේ ඉඳන් අහගෙන ආවට දැන් ඇහෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ගීත. තියක් ඔය වියෝගයේ දුක දැනුණාම මම දැක්ක ඇහුණා අරිසිරි මහත්මයා මේ ඊයේ පෙරද ගීතයක්. කලින් කොල්ල චොර වුණා, අලුත් එක්කෙන පොර වුණා, ඒ ඔක්කොම තේරෙනකොට කොර වුණා කියලා. ඒ අතින් දෙවිහාමුදුරුවනේ වේවානන්ද වෛද්‍යසේකර මහත්මයාට මල් තියලා වඳින්න ඕනේ මේ වගේ ගීත ටිකක් ගායනා කළාට. ඒකනේ මේකේ තියෙන වටිනාකම. ඒකයි මේකේ තියෙන ලස්සන. ඒකයි අදටත් ඔබතුමාගේ දින වටිනාකම අපිට දැනෙන්නේ. ඊළඟ ගීතය අපේ ජානක වික්‍රමසිංහ ගායන වේදියානේ අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් හඳපායා සිනාසෙසේ ජානක එනකම් මේ ගීතෙත් පොඩි පසුබිමක් කියමුකෝ. හඳපායා සිනාසෙසේ ගීතය. ඒ ගීතයේ අතීතය ගැන පොඩ්ඩක් මතක් කරමුකෝ.
2: අතීතය ගැන නේද? අතීතය අමතක වෙලා යන අවස්ථාවේ මේ වාසත් එක්ක නමුත් මට මතක තියෙමි මගේ මම මේ ගීත නිබන්ධකයෝ වැඩි දැනගෙන හිටියේ නැහැ මගේ මුල් කාලේදී. මම දැනගෙන හිටියේ මේ කවුද මේ මතකද නැහැ නම බලන්න.
0: මඩවැලි
2: රත්නායක. ඉතින් මට සාමාන්‍යයෙන් මේ ගුවන්විදුලි වැඩසටහන ලැබෙනකොට මම ඉස්ලාම ලියවන්නේ මඩවැල ළඟට. ඉතින් මේ මඩවැලට මම කිව්වා මේ මම ගීතයක් හදලා තිනවා ඒකට වචන ටිකක් දාන්න කියලා. පුළු වෙලා වගත්තේ පෑන ගත්තා ලියාගෙන ලියාගෙන ගියා. ඉතින් මේකේ මේ යුග ගීතයක් මේක චන්ද්‍රාණී ගුණවල තමයි මේකේ මේ යුග ගායනට සම්බන්ධ වුණේ.
0: අද අපි ජානක වික්‍රමසිංහට ආරාධනා කරනවා මේ ගීතයට ගන්න.
2: හොඳයි. හැබැයි තේ යුග ගී වුණාට මේක මේ තනි කෙනෙකුට
0: ගායනා කරන්න පුළුවන්. හොඳයි. අපි ඉස්සෙල්ලාම ගීතේ ගයලා ඊට පස්සේ අපි ජානක එක්කත් වචනයක්
3: දියා. ඇත්තටම මේ මෙතන ඉන්න ඔක්කොටම බොහොම ගෞරවයෙන් මම පිළිගන්නවා. මොකද කොහොම අපි දන්න අයනේ. එකම දේශ මේක ලැබුණේ මම ඇත්තටම මේ වෙන වැඩක ඉදිට හින්දා මාව අල්ල ගන්න බැරි නා දවස් දෙකක්වත් නැහැ සර් මේ ගීතය සකස් කරගන්න. ඒ නිසා සර්ට මුත් මේකේ මට බයයි මේ ගීතේ මොන මොනාද මගේ අතින් අතපසු වීම වෙයිද කියලා වෙන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා සර්.
0: හොඳයි අපි ගයමු ඔබේ අපල සම්ප්‍රසාදය.

0: මම ජීවිතේ මේ හරිම අමාරුම හිරු විනාඩි 4
1: මේ දවස්වල වෛරල්ම ගායකයෙක් ඉන්නේ අපි. හරි සැර වෙලා මේ දවස්වල ජාන වික්‍රමසිංහ. ඔය දැක්ක ස්ටේජ් එකේ මට ඇත්තටම කියන්නේ ස්ටේජ් එකට ආපු නිසා ඔබ රජ රටේ ස්ටේජ් එක ගුවන් විදුලි ප්‍රධාන කාර්යාලයේ ඔබේ පළවෙනි වේදිකාව. හුඟ දෙනෙක් හිතන්නේ ඔබ රජ රට කියලා.
0: ඇත්තටම මගේ පළවෙනි වේදිකාව මේ රජ රට වුණාට මම සරල ගී ශිල්පියෙක් වුණේ මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ.
1: අනේ ගුවන් විදුලි සංස්ථාවෙන් මෙතුමාට මේ විදිහට ප්‍රණාම දක්වන කෙනෙක් ගැනත් ඔබට යමක් ඇති හිතේ?
0: නෑ, ඇත්තටම දැන් සල්පිට දැන් අපේ මේ සංගීත ඉතිහාසය අවුරුදු 70ක් 80ක් ගලාගෙන එනවා. හැබැයි හොඳ ගායකයෝ ඉතුරු වුණේ ඉතාම සුළුතරයයි. බොහෝ අය ආවා ගියා. දැන් ගුවන් විදුලියෙන් පටන් අරගෙන කැසට් එක, CD එක, නානා මාදිලියේ ක්‍රමවලට ගායිකාවෝ මේ ශේෂ්ඨයට ආවා. ඒ නිසා මම හිතනවා මේ වෙලාවේ පැහැදිලිවම අපි අපේ මේ ගමන් මග ලෑස්ති කරලා දුන්නේ මෙතුමා වගේ ඉතාම විශිෂ්ට ගායකයෝ. මතන්නේ මගේ ගුරුවරයා හැටියට කටයුතු කළේ මගේ විශාරද ගුණදාස කපුගේ. මගද ඒ නිසා ඒ પરම්පරාවක් ආවනම් ඒ પરම්පරාව මම හිතන්නේ තාම යම්කිසි කොටසක් හෝ රැඳිලා ඉන්නවා මේ ටික ඉස්සරහට යන්න. හැබැයි තව එකක් තමයි වෛද්‍යතුමනි මට කියන්න තියෙනවා. දැන් ඔය සමහර අය කියනවා මේ අපෙන් පස්සේ પરම්පරාවක් නැහැ, වැඩක් නැහැ, මේ අර සෞත්තු යර එහෙම කියන්න එපා. ඇත්තටම කියනවා නම් දක්ෂ දරුවෝ ඉන්නවා. ඒ ළමයි සමහර අය අපි අභිභවා ගිලා තියෙනවා. ඒක ඇත්තටම විවාදයක් නැහැ. ඒකට හේතුව තමයි ඒ සංගීතයේ ඉගෙනගෙන ඥානය ලබාගෙන හොත්තට මේ ෆීල්ඩ් එකට ඇවිල්ලා ඉන්නවා. ඒ අතරේ තමයි අන්න අර කිව්ව චොරපොරවල් ඉන්නේ.
1: හොඳයි. ඒ වළං අනේ අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපේ ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහත්මයා. මම මේ බැලුවේ අපේ සංස්කෘතිය අමතුමනි ගියපාර අපි මේ දේවානන්ද වෛද්‍යසේකර මහත්මයා වෙනුවෙන් මේ කටයුතු සූදානම් කරගන්න කියලා පොඩි ඉඟියක් ඔබතුමාට ලබා දෙනකොට මට කනට ඇහිච්ච දෙයක් මම මේ කියන්නේ ඔබතුමාට. සභාපතිතුමාට කිව්වා දේවානන්දගේ වැඩේ මන් නැතුව නම් කරන්න එපා කියලා. ඔබතුමාම යන ගමන් කියාගෙන ගියා අපේ සභාපතිතුමාට. ඊට පස්සේ අපි සූදානම් කරගත්ත මාර්තු මාසේ හරියටම මෙතුමාගේ උපන්දිනය දවසේ ඊට පස්සේ නොවලැක්කේ හේතුවක් මත අපි ටිකක් ඉස්සරහට දාලා අද බලනකොට ඔබතුමා හිටියේ ලංකාවේ නෙමෙයි. අපි ඒත් බැලුවා ආයි සංස්කෘතික අමතුමා අපිට වැඩසටහනට ගෙන්න ගන්න බැරි වෙයිද කියලා. හැබැයි ඔබතුමා ඇමරිකාවේ ගිහිල්ලා හිටියත් සභාපතිතුමා විටිමිනු දැනුවත් කළා කොහොම හරි මම ලෑන් කරපු ගමන් තේරෙන විදිහට ලංකාවට ලෑන් කරපු ගමන් ප්‍රසංගයට එනවා කියලා. අදෝදී ඔබතුමා ආවට පස්සේ කෙලින්ම ආවේ විශේෂ කටයුත්තක ගුවන්විදුලි සංස්ථාවට. මෙතන ඉන්න මොන ඇමතුමා ඔබතුමා මම බොහොම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා. අර මැවිලා පෙනේවි රූපේ පොතත් මට මතක් වෙනවා. ඔබතුමා කලාකරුවෝ ගැන ලියලා තියෙනවා, ජීක්කී ගැනද, ජමුනා රාණි ගැනද ඔබතුමා ලියපු හරි ලස්සන පොතක්, අපිත් පරිශීලනය කරන පොතක් ඒක. එන්න ගරු අපේ අමාත්‍යතුමනි, මේ මොහොතේදී අපි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාව ආමන්ත්‍රණය කරන ලෙස බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘත කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල්සෙනවි මැතිතුමනි.
2: සියලුම දෙනාට ඉතාම ප්‍රභාස්වර දවසක් ප්‍රාර්ථනා කරනවා. පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි සෞඛ්‍ය අමාත්‍යතුමනි, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යතුමනි, ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යතුමියනි, ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු රැස්වලා සිටින ගෞරවනීය සම්භාවනීය මහා සභාවෙන්ම අවසරයි වෛද්‍ය, ඒ වගේම ප්‍රවීණතම ගායනවේදී දේවානන්ද වෛද්‍යසේකර මැතිතුමනි. මං හිතන්නේ විනාඩි කිහිපයක් කතා කරාම හොඳටම ප්‍රමාණවත්. අපි සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ, විඳිමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ දශක 5ක 6ක ඉතිහාසයේ, ඊටත් වැඩි 7ක 8ක ඉතිහාසයක සොඳුරුතම සංස්කෘතික ප්‍රාග්ධනය. එකෙන් කොටසක් තමයි අපි භුක්ති විඳිමින් ඉන්නේ. සල්පෙටි කිව්වා වගේ ඔබ මතක් කරා චිත්‍රපට ගීත ඉතිහාසය, සිනමා ඉතිහාසය ගැන මා ලියූ සමහර දේවල්. දේවානන්ද වෛද්‍යසේකර මහත්මාගේ ගීත අතරේ ජනප්‍රිය වෙලා තිබෙන ගීත කිහිපයක්ම චිත්‍රපට පසුබිම් ගීත. ඒවා ඉතාම ප්‍රබල සංදිස්ථාන. මේවා කොච්චර සංරක්ෂණය කරන්න ඕනද කියන එක පිළිබඳව විවාදයක් නැහැ. ඒ ගැන අප කල්පනා කරමින් ඉන්නේ. ඔබ සිහිපත් කරපු මැවිලා පෙනේවි රූපේ පොත නලින්ද ජයසිස් ඇමතිතුමනි, ඒක කුඩා පොතක්. ගුවන් විදුලි වැඩසටහන් වල 100ක් විතර මං ඉදිරිපත් කරපු. මීට දවස් දෙකකට කලින් ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් පුස්තකාලයේදී මට දකින්න ලැබුණා. ඒක පුදුමයක්, එක අතකට. ඒ අය කොහොමද ඒ පොතපත රැස් කරලා කොංග්‍රස් පුස්තකාලය වගේ තැනක සංරක්ෂණයට තෝරගෙන තියෙන්නේ කියලා. ඒක ලියූ කෙනා හැටියට වඩා මට වැදගත් වෙන්නේ ඒ ලියලා තියෙන දේ ඒ වගේ තැනක සංරක්ෂණය වෙන එක. එතෙන්දිත් මම කල්පනා කරේ මේ ප්‍රසංගය ගැනත් ඔළුවේ තිබුණ නිසා, රජයක් හැටියට අප සියලු දෙනාටම පැවරලා තියෙන වගකීම කෙතරම්නම් බලගත්ුද මේ පැරණි ඥාන ධනය, සංස්කෘතික ධනය ආරක්ෂා කරන්න. ඉතින් ඒ ගැන වැඩසටහන් රාශියක් අපි දියත් කරමින් ඉන්න වකවානුවක තමයි උදිත ගායශාන් ගුණසේකර අපේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බල කණු රැසක් මේ විදියට උපහාරයට ලක් කරන්න වැඩසටහනක් හදාගෙන යන්නේ. ආචාර්ය නන්දා මාලිනිය නමින් මැදිරියක් නම් කරලා ඡායාරූපයක් විවෘත කෙරුණා. ආචාර්ය වික්ටරත් නායකයන් නමිනුත් එහෙම. ඒ මාලාව අතරේ තමයි අද දේවානන්ද වෛද්‍යසේකරයන් පිළිබඳව මෙහෙම අපි කතා කරන්නේ. මං හිතන්නේ ඔබතුමා මහනුවර ඉපදුනාට ඒ වෙද පරම්පරාව මාතර පැත්තේ, මාතර තමයි රාජකීය වෙද පරම්පරාවක් හැටියටයි සැලකෙන්නේ ඒ වෛද්‍ය පරම්පරාව. ඔබතුමා පස්වෙනි පුතණුවන් වගේ මට මතකයක් තියෙන්නේ පවුලේ. තාත්තා කල්පනා කරනවලු, මං එක තැනක කියෙව්වා එක පුතෙක් හරි බටහිර වෛද්‍යවරයෙක් කරන්න පුළුවන්ද කියලා. වෛද්‍යසේකර කෙනෙක් වෛද්‍යවරයෙක් වෙන එක අතකට පුදුමය දනවන්නේ නැති වුණාට, වෛද්‍යසේකර කෙනෙක් මහා සංගීතඥයෙක් වෙන එක විමතිය. ඒ විමතිය තමයි අපි මේ දකින්නේ. 1960 දශකයේ, 70 දශකයේ තමයි ඔබතුමාගේ හොඳම ගීතාවලිය අපට අහන්න ලැබෙන්නේ. ඒවයේ පද රචකයන් අපේ රටේ හිටපු හොඳම අග්‍රගන්නේ අග්‍රේසර භාෂා භාවිතයක් තිබුණු පද රචකයන්. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් ඇතුළු විශාල කලාකරුවන් පිරිසක් මෙතන රැඳිලා ඉන්න මොහොතේ. දහසක් සිතුවිලි චිත්‍රපටය 1968 මට මතක හැටියට, ඒ චිත්‍රපටයේ සතුට වෙලයි සැපත මලයි ගීය ලංකාවේ කෙතරම් ජනප්‍රිය වුණාද කියලා හිතෙනවා. ඒ වගේම තමයි මං හිතන්නේ ඉන්ද්‍රාණී මහත්මිය මෙතන ඉන්න එක අපට සතුටක්. මුල් ගැයුමට ඒ විදියටම එකතු වෙන්න ලැබෙනවා තරංගා චිත්‍රපටයට. අපි කලිනුත් මතක් කරපු ඒක මං හිතන්නේ සුවහසක් පිරිසක් නරඹලා ඇති අන්තර්ජාලයේ තිබෙනවා. ඒ ගීය චිත්‍රපටය ගීය විදියටම රවින්ද්‍ර රන්දෙනිය මානෙල් වානගුරු මැතිණිය රංගපෑවේ පවන් සුසුම් ගීයේ පදර්මාලාව කෙතරම් විශිෂ්ටද කියලා හිතෙනවා. ඒ වගේ ඖදාහරි ගුණයෙන් හුඟක් ප්‍රබල නැත්තම් ඒ වගේ බරපතල වචන අරගෙන හරි අමාරුයි සරල ගීයක් නිම කරන්න. ගීත රචකයෝ ඒක දන්නවා. මෙතුමා තෝරගෙන තිබෙන ගායා තිබෙන ගී සියල්ලම වගේ ඒ වගේ. ආශාදෑසින් ගීය මුලින්ම අපට ඇහුණු ගීය ඔබතුමාගේ හඬින් මේ ප්‍රසංගයේදී. ඒ ගීයේ තිබෙන ජීවිතය ගැන, ජීවිතය අනිත්‍ය ගැන ඒ චිත්‍රපටයේ කතාවට සම්බන්ධ ගීයක් ඒක. යම් දර්ශනයක් අඩංගු ගීයක් ඒක. ඒ බඳු ගීත තණ්හා ආශා වගේ ගීත කිහිපයක් විතරයි ඒ පැත්තෙන් තිබෙන්නේ ජීවිත ස්වභාවය ගැන ගැයෙන පැහැදිලි වෙන්නේ ඔබතුමාලගේ પરම්පරාව පදමාලාව ගැන සංගීතය ගැන නිර්වද්‍ය ලෙස ස්වරස්ථාන පිහිටවාගෙන ගායනා කිරීම ගැන කතරම් උනන්දු වෙලා තිබෙනවද ඒ ගැන කතරම් මහන්සි වෙලාද තියෙනවද කියන එක. ඒ නිසා මං හිතන්නේ ගුවන් විදුලියට ස්තුතිවන්ත වෙනවා ගරු සභාපතිතුමනි නායකත්වය දෙන ගරු අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සියලු දෙනාටම ස්තුතියි මේ වගේ සාහිත්‍ය සංගීත කලා ක්ෂේත්‍රයේ රත්නයන් මතු කරගෙන ප්‍රසාදයට පත්කරන එක ඔබ සියලු දෙනා දිවමන්න සිටියේදී තමයි මේ ගෞරවය අත් වෙන්නට ඕන. ඒ හැඟීම අප ජාතියක් හැටියට ඔබට හිස නැමූ බව ඔබ දකින්න ඕන, අහන්න ඕන. ඒ නිසා මේ තෝරා ගැනීම ඉතාම විශිෂ්ටයි. තව තිබෙනවා කාලය, ශ්‍රමය, ධනය තිබෙන විදියට මේ මැදිහත් වීම කරන්නට ඕන. ඒ වගේම තමයි මේ ගී සියල්ල චිත්‍රපට ඇතුළු සියල්ල අප සංරක්ෂණය කරගත යුතුයි. චිත්‍රපට සංරක්ෂණාගාරය සිනමා පාසල ගැන මම දෙනුත් කතා කරා ඇමතුමියත් එක්ක. වැඩ ගොඩකට සල්පිටි මුල පුරලා තිබෙන්නේ. අපි බලමු. ඔබතුමාට දීර්ඝායුෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අප සියලු දෙනා වාසනාවන්ත වුණාද ඔබතුමාගේ කටහඬින් අපි ආශා කරපු, අපි රස විඳපු ඒ ගීත අහන්න. ඒ වගේම අපේ අනෙකුත් ගායක ගායිකාවන්ට අද ගායනා කරන සියලු දෙනාට ස්තුතියි. දිනේෂ් ඇතුළු සහෝදර ගුවන්විදුලි වාදක මණ්ඩලයට ස්තුතියි. ආනන්ද සමරකෝන් මැදිරිය එදා ඉඳලම ඓතිහාසික තැනක්. ඒ ඓතිහාසිකත්වයට අපේ પરම්පරාවෙන් මේ විදියට යමක් එකතු කරගන්න ලැබීම බෙහෙවින්ම වටිනවා. නැවත වතාවක් මේකට මුල පුරපු, මේකට උදව් කරපු සියලු දෙනාට සුභපතමින් ගෞරවනීය දේවානන්ද වෛද්‍යසේකර මැතිතුමනි නිරෝගී සම්පත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
1: හොඳයි ආචාර්ය හිමිදුම සුනිසම මැතිතුමනි. බොහොම
3: අදනි රසවතුනි, ඒ රස ශාම්බය ඔබට සම්පූර්ණ වැඩසටහනක් ලෙසින් මතුවට ඉතාම ළඟදීම රස විඳින්නට පුළුවන් බව මතක් කරමින් ඒ

0: ඔබලාන්ගේ ඉතාම ළඟදි ඉතාම ආසන්නතම දිනයකදී ඔබට සම්පූර්ණ වැඩසටහන් ලෙසින් රසවිඳිය හැකි බවත් මතක් කරනවා.
1: 94.3 94.5
2: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේ කම්පී SLS සහතිකේ සමග පියකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
0: අපින් පත් සමගින් මම දිනුෂා වෙත්තසිංහ. ප්‍රථමින්ම දේශීය පුවත. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රිෂියා ලාසාරා පෙකෝ කුවේර මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා යළිත හවුරු කෙරිණි. තානාපතිනියගේ පත්වීම පිළිබඳ පැසසුම් එක්කල කථානායකවරයා දෙරට අතර කල්පවතින මිත්‍රත්වය සේපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකින්ගේ භූමිකාව කථානායකවරයා අගය කළේය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අකණ්ඩ සහය වෙනුවෙන් කථානායකවරයා ස්තුතිය පළ කළේය. දැන් විදෙස් පුවත. බෙරුටි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභූ රාජ්වාන් ඒකකයේ අණදෙන නිලධාරී අහමද් බලුට් ඝාතනය කළ බව ඉස්රායිල් හමුදා පවසයි. නසර ඒකකයේ බුද්ධ්‍යංශ ප්‍රධානී මොහමද් අලි බාසි සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ නිලධාරී උසින් හසන් රොමානි ද ඝාතනය කළ බව ඉස්රායිල් හමුදාව නිවේදනය කළේය. මේ අතර හමාස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වේ ඇතැයි හමාස් සංවිධානය තහවුරු කරයි. ගාසතිරේට ඉස්රායිලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහුමිය ගොස් තිබේ. හමාස් සංවිධානයෙන් පිටුවහල් කළ මොහු ගාසා නායකයාගේ සිව්වෙනි පුත්‍රයායි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලේ 50 වැනි තරගයේ ලක්නෝ හිදී අද පැවැත්වේ. ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බෙංගලුරු කණ්ඩායම හිදී තරගවදිති. තරගය රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. මේ පැයට අපින්පත් එපමණයි.
2: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී.
4: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IIHS Multiversity හි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධින් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
5: විටින් විට ශීතකරණයේ විවෘත කිරීමෙන් වළකින්න සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
6: තෙල් ටිකක් ගහමුද?
7: නෑ ඕන්න.
6: දැන් තෙල් ටිකක් ගහමුද?
7: නෑ ඕන්න.
6: දැන්වත් තෙල් ටිකක් ගහමුද? මේ බයික එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
8: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
6: ඉවරයි.
9: TVS Sport 110 EFI engine තාක්ෂණයේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
6: මේක බොහොමද? නෑ ඕනේ.
10: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රස ජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍යාධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය. දුරකථන අංකය 0812 382 651. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
11: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පයේ පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය,

0: සමාජ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලි ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184 කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
1: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: සුබ දවස
3: අලුත් වෙලා
4: පහසු වෙලා
5: තෑගි පැඩි වෙලා
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවස
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
7: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සෝභාකෙත. සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
8: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සෝභාකෙත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළිණ කරන තවත් සුබ දහම් මෙහෙවරකි.

මේ තේමා වාදනය ඔබට හොඳට හුරුපුරුදු තේමා වාදනයක්. නමුත් මේ තේමා වාදනයට පෙර ඔබ බලාපොරොත්තු වන්නට ඇති ඔබ ඔබ රසවිඳමින් සිටි ඒ අනර්ග වැඩසටහන තවදුරටත් ප්‍රචාරය වේවිය කියා. නමුත් ඒ සඳහා විරාමයක් තැබීමට සුදනම් වුණා. ඔබට ඇරයුම් කරනා මෙතැන් සිට ඔබට හුරුපුරුදු වැඩසටහන රසවිඳීමට අපි මధుර හින්දි ගීත එකතු ආරම්භ කරමු. 2000 වර්ෂයේ තිරගත වුණු දඩකන් චිත්‍රපටයට නිර්මාණය වන මේ මధుර ගීතයෙන් ධර්මේෂ් දර්ශන අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සුනිල් ශෙට්ටි, අක්ෂය කුමාර්, ශිල්පා ශෙට්ටි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. නදීම් සහ ශ්‍රාවන්ගේ මధుර සංගීතය චිත්‍රපටයේ වෙනුවෙන් මේ ගයන්නේ අල්කා යාග්නික්, අභිජිත් ඇතුළු පිරිස.

වෙලව පස්සර තුනයි විනාඩි 20යි. මధుර හින්දි චිත්‍රපට ගීත එකතුවට 1971 වර්ෂයේ තිරගත වුණ අන්දාස් චිත්‍රපටයේ වෙනුවෙන් නිර්මාණය වුණ මේ ගීතය ගයන්නේ කිෂෝර් කුමාර්. ශම්මි කපූර්, හේමා මාලිනී, රාජේෂ් ඛන්නා ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටයේ සංගීතය ශංකර් සහ ජයකිෂන්ගේ. හස්රත් ජයපුරී ගීතය රචනා කරන්නේ.

0: විකසිත රෑ හත පතාතා රාත්‍රී හතට වෙළඳ සේවයෙන්
1: වෙලව පස්සර තුනයි විනාඩි 25යි. තවත් පැරණි හිදි චිත්‍රපට ගීතයක් අපි රස විදිමු. මේ චිත්‍රපටය 1961 වර්ෂයේ තිරගත වන්නේ. චිත්‍රපටයේ නම ජබ් ප්‍යාර් කිසිසේ හෝතා හේ. මොහමඩ් රාෆි සමග ලතා මංගේෂ්කර් මේ ගීතය ගායනා කරන්නේ. හස්රත් ජයපුරි ගීතය රචනා කරන්නේ ශංකර් සහ ජයකිෂන්ගේ මధుර සංගීතය. ඔබ මේ ගීතය රස විඳින අතරතුර ඔබට දැනේවි මේ ගීතයේ තනුව කොයිතරම් ඔබේ හදවතට සමීප වූවාද කියලා.

සතියකට සැරයක් අයන් කළොත් විදුලියත් ඉතුරුයි, මුදලුත් ඉතුරුයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
1: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය.
2: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
3: ශබ්දාකාරයක ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ක්ෂේත්‍රයේ සිටින සහ ආධුනිකයන් සඳහා සැකසුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශන ඇතුළත් මෙම පාඨමාලාව ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ ප්‍රවීණ දේශක මඩුලක් මගින් මෙහෙවයි. කාලය සති අන්ත දින 24. පාඨමාලාව අවසානයේ ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් පිරිනැමේ. ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පාඨමාලාව කතා කරන්න පාලිත 077135802 011294108 WhatsApp 0729943682.
4: චිත්‍රපට ගීත එකතුවට තවත් ගීතයක්. මේ ගීත එක්වන්නේ 2008 වර්ෂයේ තිරගත වුණ රබ්නි බනාදි ජෝදි චිත්‍රපටය සඳහා නිර්මාණය වන ගීතයක්. ආදිත්‍ය චොප්‍රා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ සංගීතය සලීම් සහ සුලයිමන් එක්ව නිර්මාණය කර තිබෙන්නේ. ජයදීප් සාහ්නේ ගීතේ පද රචනය චිත්‍රපටයේ වෙනුවෙන් මේ ගීතේ ගයන්නේ රූප් කුමාර් රතෝඩි.

විලව දැන් පස්සර 3:40. ලතා මංගිෂ්කර් ගායනා කළ ගීතයක්. මේ ගීතය ඇය ගායනා කරන්නේ වර්ෂ ගණනාවකට ඉහත තිරගත වුණ ජනප්‍රිය චිත්‍රපටයක් වෙනුවෙන්. චිත්‍රපටය අසාද්. මේ චිත්‍රපටය තිරගත වන්නේ 1955 වර්ෂයේ. එස්.එන්. ශ්‍රී රාමුලු නායිදු අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ දිලීප් කුමාර් සමග මීනා කුමාරි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. රාජේන්ද්‍ර කුමාර් චිත්‍රපටයට ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් එකතු වෙනවා. ඒ දෙදෙනාට අමතරව සංගීතය සී රාමචන්ද්‍රගේ. මේ ගීතය චිත්‍රපටය වෙනුවෙන් ගයන්නේ ලතා මංගිෂ්කර්.

0: බොදු පැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානවා.
1: බුදුන්ගේ උතුම් ධර්මය නොතේරී ජනමේ
2: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන්
0: නොමියන මිනිසුන්
1: බැඳිලා වෙලි ප්‍රේමේ
0: ඉන්දික ලියනගේ
2: ශාලික ඉශාන්
0: ටෙරා නානායකාර
2: පියුමි පතිරාජ
0: නොමියන මිනිසුන්
2: නොමියන මිනිසුන්.

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලානි
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රස් සුවඳටත් දුවන එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
6: වෙලව පසර 3 විනාඩි 46යි 1995 වර්ෂයේ තිරගත වන දිල්වාලේ දුල්හනිය ලීචායන්ගේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වන ගීතයක්. සුළුසුළු බාධාවීම් සිද්ධ වෙන අතරෙත් ඔබව හමුවීමට පුළුවන්. ආදිත්‍ය චොප්‍රා අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ශාරුක් ඛාන් සමග කාජල් ප්‍රධාන චරිත නිරූපණය කළ චිත්‍රපටයක්. ජටින් ලලිත්ගේ මధుර සංගීතය. චිත්‍රපටය වෙනුවෙන් මෙගයන්නේ කුමාර් සානු සමග ලතා මංගිෂ්කර්

0: විකසිත රෑ හත පතාතා රාත්‍රී හතට වෙළඳ සේවයෙන්
1: මේ අද වදර හින්දි චිත්‍රපට ගීත එකතු අවසාන ගීතය. ගීතය උපුටා ගන්නේ 2008 වර්ෂයේ තිරගත වුණ ගජිනී චිත්‍රපටයේ. ඒ.ආර්. මුරුගතු සධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත අමීර් ඛාන්, අසීන්, ජියා ඛාන් සහ ප්‍රදීප් රාවත් විසින් නිරූපණය කරනු ලබනවා. ඒ.ආර්. රහමන්ගේ මధుර සංගීතය.

එදා මෙදාතුර උත්තර භාරතීය සිනමාව වඩාත් විචිත්‍රවත් සිනමාවක් බවට පත් කළ මధుර ගීත එකතුවක නිමවයි ඒ. හින්දි චිත්‍රපට ගීත එකතුව භාරත ගී රසවින්දන තුළින් ඔබට සමීප කළ මම ගංගා කුමුදිනී ගුණසේකර.

0: 94.3 95.5 දිවයින පුරා
1: විලවදෙන් පස්සරු හතරයි.
2: මෙන්න අපින් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
1: මේ පැයේ පුවත් සමගින් මම ගංගා කුමුදුනී ගුණසේකර. ප්‍රථමයෙන්ම දේශීය පුවත. දරුවන් අතර ව්‍යාප්ත වන වෛරස් උණු රෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් සඳහා හෙට නිවාඩු ලබා දී තිබේ. දෙනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවාඩු ලබා දී ඇතැයි දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පවසයි. සෞඛ්‍ය අංචවර නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත් මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකාවේ යෝජනාව තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමගම යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. ඒ අනුව දෙපාර්ශවයේ ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මාස 17 වෙනිදාගෙන් පසු ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනයේ අගනුවරට එල්ලුව ප්‍රථම ප්‍රහාරය ලෙස ඊශ්‍රායලයේ බේරුට් වෙත බෝම්බ ප්‍රහාරය එල්ල කළේය. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වෙයි. දෙවන ස්ථානයේ පසුවන්නේ පංජාබ් කිංස් කණ්ඩායමයි. රොයල් චැලෙන්ජස් බෙංගලුරු කණ්ඩායම තුන්වන ස්ථානයේ පසුවේ. මේ පැයේ පුවත් එපමණයි. පසර පහට ඔබට අපගේ මීළඟ පැයේ පුවත් ප්‍රකාශයට සවන් යොමු කළ හැකි.
2: ස්වාමී කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RSRB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
6: වියදම් කපා හරිනවා කියලා කනබොනේ කඩු කරන්නද? ඒ වුණාට ඔයාගේ ප්‍රවාහන ගාස්තු අඩු කරගන්න නම් ඔයාට හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සල්ලි ඉතුරු කරන නිදානයක්. තෙල් වියදමක් නැතුව ඕන ගමනක් යන්න පුළුවන්. ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන නිසා ආරක්ෂාවත් හොඳයි. අනික අනෙක් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙමෙයි. ඩබල් දාලා තව බඩු තොගයකුත් පටවගෙන කන්දක් උන නගින්න පුළුවන් යකඩ හයියක් තියෙන බයික් එකක් නේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්මාර්ට් එකේ වැඩට යන්න, ගෙදර දොරේ එදිනෙදා ගමන් වලට කියාපු බයිසිකලේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.
7: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රසජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍ය ආධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරා දෙනිය. දුරකථන අංකයේ 0812 381 651 අතමිට සරු හෙට දිනකට අප

0: මේ දෙහෝරාවට නියමිත වැඩස්ටහන ගුවන් ගැනීමට පත්තෙන් අපි පාර්ලිමේන්තුවට ගොඩවෙමු. පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ සිද්ධ වෙන සජීවී විස්තර ප්‍රචාරයක් රැගෙන අප සහෝදර සන්නිවේදක සංජය මදුශංක මුතුමුණි අපත් සමග එකතු වෙනවා දුරකථනය ඔස්සේ. අයිබුවන් සංජය. අයිබුවන් සංජය.
1: අයිබෝන් සුබ හැන්දාවක්. අයිබෝන් ආදරණීය ගංගා ශිෂ්‍යන් මාද පාර්ලිමේන්තුවේදී අද පාර්ලිමේන්තු පැවැත්වන දවසක්. ඉතින් පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම ප්‍රධාන යෝජනා කීපයක් අද සවස් කාලයේ විවාහයෙන් පසුව විවාදයගෙන තිබෙනවා. එයින් වැදගත් යෝජනා දෙකක් තමයි පාර්ලිමේන්තුවේ විවාද කරමින් තිබෙන්නේ. තමයි හදිසි නීති මස්සකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද විවාද කරමින් ඉන්නවා. ඒ තමයි මහජන ආරක්ෂක ආඥා පණ්ඩිතයත්තේ යෝජනා සම්මතය විදිහ තමයි හැදින්වෙන්නේ. ඊට පස්සේ ඒ වගේම අත්‍යවශ්‍ය මහජන සේවා පණ්ඩිතයත්තේ යෝජනා සම්මතයත් අද පාර්ලිමේන්තුවේදී විවාද කරමින් තිබෙනවා. ඊට එක්වමින් ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යතුමන් අදහස් පළ කළා. එතුමන් කියා සිටියා මේ සමස්ත ක්‍රියාවලිය තුළ දිට්ඨා සුලකුණාටුවෙන් පීඩාවට පත්වුණු ජනතාවට සහන සරසන්න රජයේ විශාල මුදලක් වැය කරලා තිබෙනවා. එතන ඒ සම්බන්ධව කතා කරොත් විශේෂයෙන්ම මේ සුලකුණාටු තත්ත්වයත් එක්ක තමන්ගේ ජීවනෝපාය මාර්ග අහිමි වෙච්ච නිවාස අහිමි වෙච්ච පාර්ශ්වයන්ට රුපියල් බිලියන 500කට වැඩි මුදලක් රජය වෙන් කරලා තිබෙනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරමින් ශක්තිමත් ආර්ථික ක්‍රියාවලියක් හදන්න තමයි ගරුචනාධිපතිතුමා උත්සාහ කරන්නේ. ඒ නිසා දේශපාලන ස්ථාරත්වයක් නිර්මාණය කරමින් රටේ අවශ්‍ය සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කරන්න තමයි හදිසි නීතිය බලාත්මක කරන්න කියන කාරණය මහජන ආරක්ෂක අමාත්‍යරා පාර්ලිමේන්තුවේ පෙන්වා දුන් ලැබුවා. ඒ වගේම මෙසේ මරිකාර මන්ත්‍රීවරයා කලහස් පළ කළ පාර්ලිමේන්තුවේ නෝකියා සිටියා මේ විතරපත් වූවන්ට එක්වනින් සහන ලබා දෙන්න. ඒ වගේම ආණ්ඩුව ඇතැම් දූෂණ ක්‍රියාවලින් පිළිබඳව එතුමන් කියා සිටියා මේ සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න නීතිය ක්‍රියාත්මක කරන්න මේ සම්බන්ධව ආණ්ඩු පක්ෂයට වාකීමක් තිබෙනවා. ඒ වගේම වෙන් කරන මුදල් පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න කියන කාරණේ බොහෝදී පෙන්වා දුන් ලැබුවා. ඒ වගේම ඉන් පසුව මේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ රුවන් රණසිංහ නියෝජ අමාත්‍යවරයා නෝකියා සිටියා විශේෂයෙන් වීසා ලබා දීමේ ක්‍රමවේදය විධිමත් කිරීම තුළින් සංචාරකයන් පැමිණි වැඩි කරන්න රජය උත්සාහ කරනවා. එයින් ඩොලර් මිලියන 217ක මුදලක් ලැබීම තමයි ආරමුණ. ඒ නිසා වීසා ලබා දීමේ ක්‍රමවේදය වේගවත් කරන තමයි රජයේ දැන් ක්‍රියාත්මක වන. එයින් සංචාරකයන් වැඩි පිරිසක් ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙන බව නියෝජ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පෙන්වා දුන් ලැබුවා. දැන් පාර්ලිමේන්තුවේ සජීවී තොරතුරු ඔබට මෙලෙස ඔබට සජීවීකරණය කළ හැකි.
2: හරි පැහැදිලි අපි දිට්ඨා කුණාටුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මැද පෙරදිග යුදමය තත්ත්වය වෙන්න පුළුවන්. අපි ඉතාම නිසි කළමනාකාරීත්වයෙන් අපි ඒක කළමනාකරණය කළා තියෙනවා. ගරු ජනාධිපති අනුරුද්ධ සානයක සහෝදරය ඇතුළු අපේ ආණ්ඩුව. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා ආණ්ඩු ගන්න නෙමෙයි විපක්ෂය හරි ඉන්න යම් සදාචාරයක් සහිතව ඉන්න මේට වඩා පරිණත වෙන්න ඕන. මේ බොරු කීම නවත් ගන්න. ඒ නැවැත්තුවොත් ඔබට මං හිතන්නේ යම් විපක්ෂ කාර්යභාරය හරි යම් ඉෂ්ට කරන්න පුළුවන්. නැත්තම් සදාකාලිකවම විපක්ෂයේ

0: සීම තමයි සජිත් ප්‍රේමදාස ඇතුළු සුන්බුන් විපක්ෂයට වෙන්නේ.
1: බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට MM තාහිර් ගරු මන්ත්‍රීතුමාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
2: Thank you. බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්.
3: මෙයාකරන තමයි ශාන්ත පබකුමාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වාදයට සහභාගී වුණේ. ඉතින් මේ තමයි පාර්ලිමේන්තු වාදයේ වත්මන් තත්ත්වය. අපි සූදානම් ඔබට ඒ උණුසුම් තොරතුරු ගංගා වර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
4: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට පාර්ලිමේන්තුවේ සජීවී විස්තරය ආකාරයෙන් ඔබ වෙත සමීප කළේ අප සහෝදර සන්නිවේදක සංජය මදුසංක. සංජය, ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි යලිත තවක් බලාපොරොත්තු වෙනවා ඔබව සම්බන්ධ කරගෙන පාර්ලිමේන්තුවේ සජීවී තතුවිත්ති අපේ ශ්‍රාවක ජනතාව වෙත ගෙන ඒමට. පස්සරු 4:10 ඔබ වෙළඳ සේවයේ සමගයි අප රසවිඳීමට සූදානම් වුණේ. අවිවේකී ජීවිතයට අවිරාම ගී.

0: අවිරාම ගීත එකතුට එක්කු විවේන්ද සිල්වා බුරලැසගේ හඬයි ඒ.
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: ගේ ජීවිතයට අවිරාම එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

0: මොහිදින් බෙක් සමග රුක්මනී දේවී ගීතය ගයන කළේ.
1: අනුහතරයි දශම පහ.
0: අභිරහම ගීතයකතුට මේ ගයන්නේ පුන් සිරිසුයිසා.

0: අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු.
1: සුර කිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
4: වෙලව දැන් 5:04:40. චන්ද්‍ර කුමාර කඳුරාරච්චිගේ හඬ.

0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
1: සුභාවිත ගීතය. දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය. 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
2: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
3: ඔයාගේ දත් නංගුට ලුකින්
4: දෙන් වොට් වොට් මී
5: බොතු පැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානුවා
6: මුතුන්ගේ උතුම් ධර්මේ නොතේරි ජනමේ
7: අල්හාජ් මොහදින් බෙක් මතකවර්ජනය නොමියන මිනිසොන්
5: නොමියන මිනිසොන්
6: වෙන්දිලා වෙලි ප්‍රේමේ
5: ඉන්දියාස් බෙක්
7: මොවීනා බෙක්
5: ඉන්දික ලියනකේ
7: ශාලික ඉශාන්
5: ටෙරා නානායකාර
7: පියුමි පතිරාජ
5: නොමියන මිනිසොන්
7: නොමියන මිනිසොන්

0: මේ 21 බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරියේදී
1: නලවේවි ආදර සුලඟ වැදි යසවෝලු පිපිලානි
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: සම අනුග්‍රහය මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
0: වෙලව දෙන්න පසරු පහයි විනාඩි 1යි
4: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය
3: RS වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
0: මේ පැයේ පුවත් සමගින් මම ගංගා කොමුදිනී ගුණසේකර දේශීය පුවත වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත වීමේ 55 වන සංවස්ත්‍රයේ සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදුකළ සංචාරය අතරතුරදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවෙයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරභාවය ළඟා කරමින් සිටින මොහොතක වියට්නාම ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරතවන්නේ වසර 15කට පසුවයි. විදෙස් පුවත තම රටේ පැරණි නැව් වෙනුවට ජපානයෙන් හෝ බ්‍රිතාන්‍යයෙන් නැව් මිලදී ගැනීම සලකා බලමින් සිටින බව නවසීලන්තයේ පවසයි. නවසීලන්ත නාවික හමුදාවට අයත් නෞකා දෙකක් මේ වන විට දැඩි ලෙස දිරාපත් වීමෙන් පවතී. මේ නෞකා දෙක විඩුවට ජපානයේ හෝ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත නැව් ලබා ගැනීම පිළිබඳ නවසීලන්ත ආරක්ෂක අමාත්‍යාංශය සලකා බලමින් සිටියේ. ක්‍රීඩා පුවත ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හෙන්රි කාසන් ක්‍රීඩකයයි. ඔහු ලකුණු 494ක් ලබාගෙන තිබේ. අභිෂේක් ශර්මා ලකුණු 475ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවේ. KL රාහුල් තුන්වන ස්ථානයේ පසුවන අතර ඔහු ලකුණු 445ක් ලබා සිටියි. මේ වේපුවත් එපමණයි. සන්ධ්‍යා 6ට අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න.
3: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
6: මම ජොයනා. IHS හි හෙදු උපාධි ධාරණියක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
5: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk

0: 94.3 94.5 දිවයින පුරා
1: වෙලාව දැන් 5:05. අවිවේකී ජීවිතේ රවිරාමගේ දෙවන හෝරාව ආරම්භමු. මේ නිරංජලා සරෝජනී

කසුන් කල්හරගේ ගී හඬ පස්සරු පහයි විනාඩි 21යි දැන් මිගයන්නේ කීර්ති පැස්කුවෙල් සමගින් දම්බිකා බණ්ඩාර

0: ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනය තුළයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලයෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
1: දුම්බර හරිත සවිය අනුග්‍රහයෙන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6:30ට වෙළෙඳ සේවයෙන් ජල සම්පත සුරකින කඳු පන්තියේ මතු දවස දුම්බර හරිත ගැමි කතාබහ අඩයාලම දුම්බර හරිත සවි බලගැන්වීමේ ව්‍යාපෘතිය වරිමාර්ග මාත්‍යංශය.
2: අනවශ්‍ය ලෙස ක්‍රියා කරන විදුලි උපකරණ ක්‍රියා විරහිත කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
3: එක එක කම්පැනි එක එක විදිහට බයික් හදන්නේ. ඒ වුණාට බයික් එකක් පදිනකොට අපි බලන්න ඕන ආරක්ෂාව, පහසුව වගේම සුරක්ෂිතකම. අන්න ඒ දේවල් නොම්බර එකට තිතට තියෙන බයික් එකක් තමයි TVS ලංකා අලුතෙන්ම ඔබට අඳුන්වලා දෙන TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සුරක්ෂිතකම, ආරක්ෂාව, පහසුව ඇඟට වගේම හිතටත් දැනෙනවා. ඉලෙක්ට්‍රික් බයික් වෙළඳපොළේ සාධාරණ මිල. ප්‍රමිතිය තියෙන හොඳම බයික් එක තමයි TVS ලංකා iQube ඉලෙක්ට්‍රික් බයික් එක. උසස්ම ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් TVS ලංකාම තමයි. වෙනස තේරෙන්න පැදලම බලන්න.
4: විකසිත රෑ 7.

0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන්.
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: අවිවේකී ජීවිතයට අවිරාමගේ එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන්න වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

විලව දැන් පස්සර පහයි විනාඩි 30යි. මෙගයනි සමන් චන්ද්‍රනාත්, සමන් ජයනාත් ජිනදාසයි.

0: සුබ අලුත්තැනක් අඩම මිලක් ශාකා මාතලේ කඩුවිල අතුරුගිරිය නාරම්මල ගණේ මුල්ල ගම්පල රුපියල් 25,000 වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 011-2-864-012.
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

තය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

0: ගායකී ජීවිතයට අවිරාම ගීකතුවක්.
1: අහන්න සවස 4 ඉඳන් වෙළඳ සේවය.
2: ලහසේ හිරු නැගිලා ලස්සන ලස්සන මල් පිපිලා.
0: අහන්න සවස 4 ඉඳන් වෙළඳ සේවය.

0: විලවදෙන් පස්සරු 5:43. සන්ධ්‍යා 6ට ගුවන් ගැනීමට නියමිත අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තලයි මේ. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම් ජනපති අද රාත්‍රියේ දිවයිනට. අස්සසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්වා ආපදාවෙන් බිඳවැටුණු සියලු යටිතල පහසුකම් මේ වසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශය ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායෙල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උන රෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් 4කට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් මිත්‍රශීලී ද්විපාර්ශික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්වන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දඹුල්ල කණ්ඩායමට. ඒ සන්ධ්‍යා 6ට ගුවන් ගැනීමට නියමිත අපගේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල.
1: ධීවර නවෝදය ධීවර ඔබ වෙනුවෙන් ගුණේ සටහන් වන ධීවර නවෝදය ධීවර ශේෂ්ත්‍රයට අදාළ තොරතුරු ධීවර අමාත්‍යංශයෙන් කෙරෙන විශේෂ වැඩසටහන් සහ සේවා පිළිබඳව ධීවර ඔබව දැනුවත් කරන ධීවර නවෝදය සතිය සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 6:20ටත් සෑම ඉරිදා දිනකම පෙරවරු 11:30ටත් ප්‍රචාරය කරන ධීවර නවෝදය ධීවර ජර්ජ සහ සාගර සම්පත් අමාත්‍යංශය අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමකි.
2: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
2: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
4: මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
2: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 දුරකථන අංකය 01 112 61 41
3: 0775 8092 WhatsApp 0772 99 43 682 ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව.
2: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු.

0: යන එකම වාහනේ බජාජ් CV100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
1: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා ඉවරයි.
2: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝජ් කුරේ, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අදරාත්‍රියේදී වෙනට අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්වා ආපදාවෙන් බිඳ වැටුණු සියලු යටිතල පහසුකම් මේ වසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊස්ට්‍රායිල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උනරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරකට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කිව්බානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ එරට කමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද රාත්‍රියේ දිවයිනට පැමිණෙයි. දිරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත වීමේ 55 වැනි සංවත්සරයේ සැමරීමට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාමයේ සිදු කළ සංචාරයේ අතරතුරදී මෙම ආරාධනය සිදු කළේය. ඒ අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වෙයි. වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරභාවය ළඟා කරගනිමින් ඉදිරියට යමින් සිටී. වියට්නාම ජනාධිපතිවරයෙකු මෙරට සංචාරයේ නිරත වන්නේ වසර 15කට පසුවයි. පසුගිය අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභී දීමනා දෙකක් ගෙවා ඇතැයි පළවන අසත්‍ය ප්‍රචාරවලට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රතිචාර දක්වයි. අප්‍රේල් මාසයේ දීමනාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට පෙර ගෙවීම මණ්ඩලයේ අරමුණ විය. ඒ අනුව පළමු සහ දෙවැනි අදියර අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා අදාළ දීමනාව පසුගිය අප්‍රේල් මස 10 වැනිදා ගෙවා තිබේ. එම මාසික ප්‍රතිලාභී දීමනාව ගෙවීමට අමතරව මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම යටතේ වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මත පදනම්ව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ නිල ප්‍රකාශය අනුව අප්‍රේල් මාසයේදී දිළිඳු අන්ත දිළිඳු හා අවධානමට ලක් වූ ප්‍රතිලාභී කාණ්ඩ සඳහා අමතර ගෙවීමක් සිදු කිරීමට අනුමැතිය ලැබුණි. නමුත් ඒකාබද්ධ සුභසාධක ප්‍රතිලාභී තොරතුරු පද්ධතිය මගින් මසකට දෙවරක් ගෙවීම් සිදු කිරීමේ හැකියාවක් නොමැත. එබැවින් මෙම විශේෂ අලුත් අවුරුදු සහන දීමනාව පද්ධතියෙන් බැහැරව ගෙවීමට සිදුව තිබේ. ඒ අනුව තොරතුරු තාක්ෂණ අංශය හා මුල්‍යාංශය ඉතා කෙටි කාලයක් තුළ අමතර විශේෂ දීමනා ගෙවීමට ප්‍රතිලාභී පවුල් 117කට ආසන්න ලේඛනයක් සකස් කළේය. නමුත් මෙම ක්ෂණික පියවර හේතුවෙන් රජයට කිසිදු මුල්‍ය පාඩුවක් හෝ මුල්‍යාක්‍රමිකතාවක් සිදුව නැතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි. මේ වසරේ මාර්තු මාසයේ වන විට දිළිඳු පවුල් 16,95,000කට අධික සංඛ්‍යාවක් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මගින් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ ආබාධිත හා වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක බවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම් ලාභීන් සවිබල ගැන්වීමේ පස්වැදෑරුම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
1: සමුද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා පස්වදෑරුම් වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර සහ අපේ භාණ්ඩාගාර අයවැය අරමුදල් පාවිච්චි කරලා ඒ සවිබල ගැන්වීමේ වැඩසටහනේ කොටස් පහක් තියෙනවා. සමාජ ආරක්ෂණය, පුහුණුව හා උපදේශනය, ජීවනෝපාය ප්‍රවර්ධනය, මනෝ සමාජීය සවිබල ගැන්වීම, මූල්‍ය අන්තර්කරණය කියන අංශ පහ තමයි ඒ යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපි ජාතික වශයෙන් දිනුදු බව තුරන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරා මේ වර්ෂයේදී. ප්‍රජාශක්ති දිනුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයේ විදිහට ඒ වැඩසටහන යටතේ විශේෂයෙන්ම ප්‍රජා මට්ටමින් ප්‍රජාව සවිබල ගැන්වීමත් ආදායම් උත්පාදන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මේ වර්ෂයේදී ඒ සඳහා රුපියල් මිලියන 25,000ක් වෙන් කරලා තිබෙනවා.
0: ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග, මොටර් වාහන පනත යටතේ නියෝග සහ ආගමික සහ විගාමික පනත

0: හෙතෙම පැවසිය.
1: අපි ට්‍රොපිකල් අයිලන්ඩ් එකක් විදිහට ලෝක සංචාරක වෙළඳපළ ඉන්නේ. ඉතින් අපි වගේ තවත් තරඟකාරී රටවල් ගණනාවක් අපිත් එක්ක තරඟ කරනවා. වියට්නාමය, තායිලන්තය, චීනය, ලාඕසය මේ වගේ රටවල් නොමිලේ වීසා පහසුකම් ලබා දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ අනුව තමයි අපි විශේෂඥ කමිටියක් පත් කරලා ඒ කමිටියේ නිර්දේශ අනුව අපි රටවල් 39කට නොමිලේ වීසා ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන් මාස 6ක කාල සීමාවකට අපි දන්නවා වීසා ෆී එක විදිහට අපිට ඩොලර් මිලියන 65ක් විතර මෙතන අහිමි වෙනවා. නමුත් අපි 10%ක සංචාරක පැමිණීම වර්ධනය කරගත්තොත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් ඩොලර් මිලියන 317ක වගේ ප්‍රමාණයක් අපිට උපය ගන්න පුළුවන් වෙයි කියලා. ඍජුව භාණ්ඩාගාරයේ තියෙන ඩොලර් මිලියන 65ක් වෙනුවට රටට ආර්ථිකයට මේ ව්‍යාපාරයේ යෙදෙන අයට සංචාර කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අයට අනේ ඒ අයට පොදුවේ අපේ රටේ ආර්ථිකයේ ඩොලර් මිලියන 317ක ආදායමක් වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ වගේ තීන්දුවක් අරගෙන මාස 6ක් ඇතුළත මෙහි ප්‍රතිඵල නැවත රිවිව් කරලා මේ පිළිබඳව නැවත සලකා බලීමේ යෝජනාව මත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
0: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් පිළිබඳ සතුටු නොවන බව පැවසීය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කතා කරමින් සංචාරකයන් සඳහා රටවල් 40කට නිදහස් ගමන් බලපත්‍ර ලබා දීමට පියවරගත් බව සඳහන් කළේය. එමගින් සංචාර කර්මාන්තයේ ප්‍රගතියක් අපේක්ෂා කෙරේ. වතුකරේ කම්කරුවන් කිහිප දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. ඊට පිළිතුරු දුන් ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙම පහර දීමට සම්බන්ධ වතු කළමනාකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළේය. එම කිසිදු පහර දීමක් අනුමත නොකරන අතර නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බවට අමාත්‍යවරයා සහතික විය. දිට්වා සුලිකුණාටුවෙන් පසු මෙරට ජනජීවිතය අඩාල විය. නමුත් එය ඉතා කෙටි කාලයක් තුළ ප්‍රකෘතිමත් කිරීමට රජයට හැකි විය. එවෙනුවෙන් රජය සහන පැකේජයක් ක්‍රියාත්මක කළ අතර බිඳවැටුණු සියලු යටිතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීම අරමුණ බව අමාත්‍යවරයා පැවසීය.
2: මොකද ඔබ දන්නවා ආර්ථික වශයෙන් බිඳ වැටිලා බංකොලොත් වෙලා දැවැන්ත ව්‍යසනයකට රට මුහුණ දීලා තුන. ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි, ඒක සදාචාරක වශයෙන් නීති ආධිපත්‍ය බිඳ වැටලා ජාතීන් අතර අසමගිය සියල්ල රටක් හැටියට මුහුණ දෙන්න තියෙන සියලු ව්‍යසනයට මුහුණ දෙලා තියෙන තත්ත්වයක් යටතේ තමයි වත්මන් රජයේ බලයට පත් වෙලා කෙටි කාලයක් තුල දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න මේ වෙනකොට මහ බැංකු වාර්තාව නිකුත් වෙලා තියෙනවා. 100%ක ආර්ථික ස්ථාවර ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. මේ තුලින් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තියෙනවා. මේ හරහා ලබාගත් ආර්ථික ජයග්‍රහණ අපිට හැකියාව ලැබිලා තියෙනවා පෙරලා මහජනතාව වෙත ලබා දෙන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම හා සෞඛ්‍ය සේවා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිදු කළ සමාලෝචනයට අදාළ වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයට භාරදීම ඊයේ සිදුවිය. එම අමාත්‍යංශ පරිශ්‍රයේ අදාළ වාර්තාව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගන්වා තිබේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවන් සඳහා පදනම ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පරිවර්තනය කිරීම වෙනුවෙන් එම සමාලෝචන වාර්තාව නම් කර ඇත. නියෝජිත කණ්ඩායම පසුගිය අප්‍රේල් මස 20 සිට 24 දක්වා මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර සමාලෝචනය අදිර දෙකක් යටතේ සිදු කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක් බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෛද්‍යසේකර මහතාට හරසර පුද කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල වෙළඳ සේවයේ සංවිධාන කළ නීලනුවන් ප්‍රණාම හරසර උළෙලට සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී අද එක් වෙමිනි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබුණි. මෙවැනි පුද්ගලයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සිදුකරන ඇගයීම ඉතා සුවිශේෂී වෙයි. පරම්පරා ගණනාවක් වෙනුවෙන් අද්විතීය මෙහෙවරක් කළ දේවානන්ද වෛද්‍යසේකර මහතාට ගෞරවය පුද කරන බව අමාත්‍යවරයා පැවසීය.
3: ජාතික ගුවන්විදුලිය මෙවැනි ජාතික වස්තුන් වෙනුවෙන් කරන මේ ප්‍රණාම හරසරයන් ඉතාම වටිනෝ. ඒක වටින්නේ ඔවුන් පිළිබඳව කරන ඇගයීමක් නිසාම පමණක් නොවෙයි, විශේෂයෙන්ම අපේ සංස්කෘතික ක්ෂේත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරපු

0: මෙවැනි කලාකරුවන් පිළිබඳව අපේ සමාජයට වර්තමානයේ අපේ තරුණ සහ අපේ දරු පරම්පරාවන්ට හොඳ පණිවිඩයක් අරගෙනත් මේවා වැදගත්.
1: මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සිනිවි මහතා, දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ ගීත අතර චිත්‍රපට ගීත වඩාත් ජනප්‍රිය බව පෙන්වා දුන්නේය. එවැනි වටිනාකමක් සහිත ගීත සංරක්ෂණය අවශ්‍ය වේ. ඒ සඳහා අවධානය යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා, රාජ්‍යයක් ලෙස පෞරාණික වටිනාකමකින් යුතු දේ ආරක්ෂා කිරීමට ඇති වගකීම කෙතෙක් දැයි තීරුම්ගෙන සිටින බව සඳහන් කළේය.
2: රජයක් හැටියට අප සියලු දෙනාටම පැවරලා තියෙන වගකීම කෙතරම්නම් බලගත්ුද මේ පැරණි ඥාන ධනය, සංස්කෘතික ධනය ආරක්ෂා කරන්න. ඉතින් ඒ ගැන වැඩසටහන් රාශියක් අපි දියත් කරමින් ඉන්න වකවානුවක තමයි උදිත ගායශාන් ගුණසේකර අපේ සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ගුවන් විදුලියේ පැරණි සංස්කෘතික බලකණු රැසක් මේ විදියට උපහාරයට ලක් කරන්න වැඩසටහනක් හදාගෙන යන්නේ.
1: සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතා අදහස් දක්වමින්, යුග දිත්වයකට මෙහෙවර කළ යුගපුරුෂයෙකු වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මෙසේ ආචාර්ය පුද කළ බව සඳහන් කළේය. ජාතික ගුවන්විදුලිය දෙවැනි සියවසට පියවර තබමින් සිටින බවද සභාපතිවරයා පැවසීය.
3: ජාතික ගුවන්විදුලිය හැටියට ජාතියට අසම සම වූ වටිනාකම් සම්භාරයක් පරම්පරා දෙකකට තිළින කළ මේ වගේ මහා පුරුෂයෙකුට අපි අපේ යුතුකම ඉටු කරනා වගේම අපේ හදවත්වල කාලෙකට පස්සේ දොරගුළු අරින්න අවස්ථාවක් උදා කර ගැනීමත් මං හිතන්නේ භාග්‍යයක්. අපේ ජීවිතයේ මිනිස්සු හැටියට අපිට දුවන්න පාරවල් ගොඩක් තියෙනවා. නතර වෙලා ගිමන් අරින්න තැන් තමයි නැත්තේ. අපිට પરම්පරා ගානක් තිස්සේ ඒ සඳහා අවස්ථාව උදා කළේ දේවානන්ද වෛද්‍යසේකර සූරීන් වගේම ඔහු නියෝජනය කරන પરම්පරාව, ඒ වගේම අද දවසෙත් ඒ බැටන් එක අරගෙන ඉස්සරහට යන પરම්පරාවක් ඉන්නවා. ඒක ගීත කලාවට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි. සාහිත්‍යයට, සිනමාවට, කවියට, ඡායාරූපකරණයට, චිත්‍රකලාවට, මූර්ති ශිල්පයට මේ හැමෝම අපිව සුවපත් කරන වැදගත්.
1: දේවානන්ද වෛද්‍යසේකර මහතා අදහස් දක්වමින් තමාට කලාවේ නමක් දිනා ගැනීමට හැකි වූයේ ජාතික ගුවන්විදුලිය නිසා බව ප්‍රකාශ කළේය. එවෙන්වෙන් ඔහු ජාතික ගුවන්විදුලියට ස්තුතිය පළ කළේය.
4: ගුවන්විදුලිය නිසා තමයි අද අපි මෙහෙම ඉන්නේ. අපි ආඩම්බර වෙනවා. මොකද මේක වුණේ නැත්තම් මට මගේ රසිකයෝ පටන් මාව අමතක කරන්නේ. ඉතින් අද මං ගුවන් විදුලියට මගේ හදාංගම ස්තුතිය පුරුදු කරන්න කැමති.
1: නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරිරත්න මෙනවිය හා කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. සියවසක සිහනද ගුවන්විදුලි ශතකාභිමානීය කෘතිය අමාත්‍යවරුන්ට හා නියෝජ අමාත්‍යවරියට පිළිගැන්වූයේ ගුවන්විදුලි සංස්ථා සභාපති මහාචාර්ය උදිත ගයශාන් ගුණසේකර මහතායි. මෙම අවස්ථාවට සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල් සුදත් රත්නවීර හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තාරකා මේධාවී දිසානායක යන මහත්ම මහත්මයෙහු ඇතුළු සංස්ථා කාර්ය මණ්ඩලය එක්වූහ. දරුවන් අතර ව්‍යාප්ත වෙන වෛරස් උනරෝගයක් හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයේ පාසල් හතරක් සඳහා හෙට නිවාඩු ලබා දී තිබේ. දිනියාය මධ්‍ය මහාවිද්‍යාලය, දිනියාය රාජපක්ෂ මහාවිද්‍යාලය, දිනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය සහ පල්ලේගම සිද්ධාර්ථ විද්‍යාලයට මෙසේ නිවාඩු ලබා දී ඇතැයි දිනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිශාකා හෙට්ටිගොඩ මහත්මිය පවසයි. සෞඛ්‍යංශවල නිර්දේශ හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත්ව මෙසේ නිවාඩු ලබා දී ඇතැයි ඇය සඳහන් කළාය. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනි පැට්‍රිෂියා ලසාරා පේගෝ ගුවේරා මහත්මිය මෙරට පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවෙයි. එහිදී වසර 65කට අධික ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරිණ. තානාපතිනියගේ පත්වීම පිළිබඳ සුබපැතුම් එක්කල කථානායකවරයා දිරට අතර කල් පවතින මිත්‍රත්වයේ සිහිපත් කළේය. කියුබාවේ සිටි කීර්තිමත් දේශපාලන නායකයන්ගේ භූමිකාව කථානායකවරයාගේ කළේය. බහුපාර්ශ්වික ජාත්‍යන්තර සැසිවාර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරවලදී කියුබාව ශ්‍රී ලංකාවට ලබා දුන් අකණ්ඩ සහය වෙනුවෙන් කථානායකවරයා ස්තුතිය පළ කළේය. මොනරාගල දිස්ත්‍රික් මඩුල්ල කොට්ටාශයට අයත් රතුගල ආදිවාසී ගම්මානයේ නායක දානිගල මහබණ්ඩලාගේ සුදා වන්නිලඇත්තන් අභාව ප්‍රාප්ත වෙයි. වැලිසර ලයරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේදී මේ යනවිට ඔහු 62 වියෙහි පසු විය. මෙළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: මැදපෙරදිග නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව අත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායිල් ගුවන් සේවා යළි සක්‍රිය කර ඇතැයි විදෙස් සේවා නියුක්ති කාර්යංශය පවසයි. එරට රැකියා සඳහා පිටත්ව යාමට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට යළි අවස්ථාව ලැබේ. ඒ අනුව ඊශ්‍රායිලයේ සාතු සේවා රැකියා හිමි වූ ශ්‍රමිකයෝ 47 දෙනෙක් එතිහාඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද පිටත්ව ගියහ. ඊශ්‍රායිල් රැකියා සඳහා පිටත්ව යන 202 කණ්ඩායම එයයි. විදිසේවා නියුක්ති කාර්යංශය මගින් රැකියාවස්ථා හිමි වූ රැකියාලාබීන් යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට ක්‍රියා කරන බව කාර්යංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

0: பேப்பர்
1: திரசரு சம்வர்தனேக்கு புவத் சம்பிண்டனே சம்வர்தன புவத்
2: පුත්තලම දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කිහිපයක කෘෂි මාර්ග සංවර්ධනය ඊයේ ආරම්භ විය. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘති යටතේ එය ආරම්භ වූ අතර අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක් විය. ආනමඩුව පල්ලම හා නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මූලික කරගනිමින් ඇරඹුණු මෙම සංවර්ධන ව්‍යාපෘතිය මගින් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ ගොවි ජනතාවට පැවති අවශ්‍යතා සපුරා ලැබෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයෙන් නිවේදනය කරයි. මාස 3ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කරන මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙන මුදල රුපියල් ලක්ෂ 18කට අධිකය.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: මිනිස්පල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධාන කළ රැකියා පොලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඊයේ සාර්ථකව පැවැත්විණි. ඊට තරුණ තරුණියෝ 400කට අධික පිරිසක් එක් වූහ. රැකියා සපයන ආයතන හා පුහුණු ආයතන සඳහා ස්වයන් රැකියා වෙනුවෙන් මඟ පෙන්වීම එහිදී සිදුවිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශය මගින් ක්‍රියාත්මක කළ වෘත්තීය පුහුණුව සඳහා මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් සුදුසු ප්‍රතිලාභීන් තෝරා ගැනීමද එහිදී සිදු කෙරිණෑ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: යලකන්නේ වීවගාව සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර බෙදාදීමේ කටයුතු දැන් සිදු කෙරේ. සෑම ගොවි ජන ප්‍රදේශයකම සිටින ගොවීන්ට අවශ්‍ය පොහොර තුග ප්‍රමාණවත් පරිදි පවතී. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොර හිඟයක් ඇතැයි ඇතෙමුන් විවිධ ප්‍රචාරගෙන කියද ඒවා සත්‍ය බව ගොවිහු පවසති. ගිරිතලේ ව්‍යාපාරය සඳහා වාරිදියවර නිකුත් කිරීමද පසුගිය දා සිදු විය. එම ව්‍යාපාර යටතේ අක්කර 7500ක් වගා කිරීමට නියමිතය.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි. මධ්‍යම සබරගමුව ඌව උතුරු මැද වයඹ දකුණ බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල ඇතිවන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු නිර්මාණය වීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග අදාළ ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
5: හරිත කෘෂි නිෂ්පාදන රැසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසල්ගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසල්ගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
3: විදෙස් පුවත්
2: ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන් මහතා ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වේ. එහිදී භාණ්ඩාගාර ලේකම්වරයා එරටා ග්‍රාමාත්‍ය ටකයිචි සානේ හා මුදල මාත්‍ය කටයාමා සට්සූකි යන මහත්ම මහත්මීන් හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර පැවැත්වෙන සමුළුවට එක්වීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා චීනයට යාමටද නියමිතයි. ස්කොට් බෙසන් මහතා සමුළුවතෙක් චීනය නතර වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද්ධ අවසන් කිරීම සඳහා වූ ඇමරිකාවේ යෝජනාව තවදුරටත් සමාලෝචනය කරන බව ඉරානය පවසයි. ඉන්පසු ඉරානය පාකිස්තාන මැදිහත්කරුවන්ට ප්‍රතිචාර දක්වනු ඇත. ඉරානය සමගම යහපත් සාකච්ඡා පැවැත්වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. යනුව දෙපාර්ශ්වය ගිවිසුමක් ඇතිකර ගැනීමට බොහෝ ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අප්‍රේල් මස 17 වෙනිදායින් පසු ක්‍රියාත්මක නාමික සටන් විරාමයෙන් අනතුරුව ලෙබනනේ අගනුවරට එල්ල වූ පළමු ප්‍රහාරය ලෙස ඊස්ට්‍රායිලය බේරුට් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළේය. බේරුට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රභුහු රඩ්වාන් ඒකකේ අනදින නිලධාරී අහමඩ් බලූඩ් ඝාතනය කළ බව ඊස්රායිල් හමුදාව පවසයි. නසාර් ඒකකේ බුද්ධ්‍යංශ ප්‍රධානී මුහම්මුද් අලි බාසී සහ හිස්බුල්ලා සංවිධානයේ ගුවන් ආරක්ෂක නිරීක්ෂණ නිලධාරී හුසේන් හසන් රොමානිද ඝාතනය කළ බව ඊස්රායිල් හමුදාව නිවේදනය කළේය. මේ අතර හමස් නායකයාගේ පුත්‍රයා ගාසා නගරයේදී ඝාතනය වී ඇතැයි හමස් සංවිධානය තහවුරු කරයි. ගාසා තීරයට ඊස්රායිලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඔහු මිය ගොස් තිබේ. හමස් සංවිධානයෙන් පිටුවහල් කළ මොහු ගාසා නායකයාගේ සිවෙනි පුත්‍රයායි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධාන කළ ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වෙයි. කොළඹ අරප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහතරගයේදී කොළඹ කණ්ඩායම පනදවා දඹුල්ල කණ්ඩායම ලකුණු 119 ජයක් වාර්තා කළේය. තරගයේ ජයග්‍රහණය සඳහා කොළඹ කණ්ඩායමට ලකුණු 299 ඉලක්කයක් එල්ල විය. එම කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 179ක් පමණි. ධනංජය ලක්ෂාන් ලකුණු 84ක් රැස් කළේය. පන්දුයීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් කඩලු 4ක් බිඳ හෙළිය. මෙම තරගයේ පළමු නිමස සඳහා දඹුල්ල කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය. දෙවනිම සඳහා දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 222ක්ද රැස් කළේය. කොළඹ කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දෙවි ලබාගත හැකි වූයේ ලකුණු 175ක් පමණි.
3: කාලගුණ වාර්තාව.
2: දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යළි සිරස්තල. රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාම ජනපති අද රාත්‍රියේ දිවයිනට. අස්වැසුම ද්විත්ව ගෙවීමක් පිළිබඳ සංසරණය වන අසත්‍ය ප්‍රචාරවලට රජයෙන් පිළිතුරු. ආබාධිත සහ වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සමාජාරක්ෂණ වැඩසටහන් රැසක්. දිට්වා ආපදාවෙන් බිඳ වැටුණු සියලු යටතල පහසුකම් මෙවසරේදී ස්ථාපිත කිරීමට පියවර. මෙරට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට. ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතා ජාතික වස්තුවක්, ජනමාධ්‍ය ඇමති කියයි. තාවකාලික වත්හිටවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල ගුවන් සේවා යළි සක්‍රිය කෙරේ. වෛරස් උනරෝගයක් නිසා මොරවක අධ්‍යාපන කලාපයේ පසල් හතරකට හෙට නිවාඩු. ශ්‍රී ලංකා කියුබානු ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සම්බන්ධතා යළි තහවුරු කෙරේ. ඇමරිකානු බණ්ඩාගාර ලේකම්වරයා ලබන සතියේ ජපානයේ සංචාරයක. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දඹුල්ල කණ්ඩායමට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.
6: දැන් වේලාව සවස 6:27. ඔබ වෙළඳ සේවය සමගින්.

0: 94.3 94.5 වෙළෙඳ සේවය
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: දිව්‍යමය ස්පර්ශය
3: උන්වහන්සේ අපව වර්ධනය කරනාසේක.
4: දවසේ වදන
5: මට ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා.
2: බලාපොරොත්තුවේ කාන්තාව අපි වැඩක් කරන ගමන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න.
6: විඩාවට නිමාවක්.
7: මම නම් උදව් කරයි ඊට පස්සේ මිනිස්සුන්ට.
4: වෙනස සොයා.
8: ඔබ දන්නවද දෙවියන් වහන්සේ ආගමික නොවන බව?
4: සෑම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රී 9:45ට වෙළඳ සේවය ඔස්සේ බලාපොරොත්තු වන්න.
2: 94.3 94.5

ධීවර නවෝදය. ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය ඉදිරිපත් කරයි.

සුබ සන්ධ්‍යාවක් ධිවර මිතුරනි, අද ධිවර නවෝදයෙන් අපි කතා බහ කරන්නේ මුහුදේදී ආරක්ෂාව පිළිබඳවයි. ශ්‍රී ලංකාවට මුහුදේ ධිවර කර්මාන්තයේ යෙදෙන ධිවරයින් එම මුහුදු තීරයේ වෙනත් විශාල නැව් ගමන් ගන්නා ප්‍රදේශයෙන් සහ ආසන්න මාර්ගයන් පිළිබඳව අවබෝධයක් ලබා සිටීම ඉතාම වැදගත් වෙනවා. නැවක් එක් වරායක සිට තවත් වරායකට ගමන් කරන්නේ අඩුම කාලයකින් කෙටුම දුරකින් ගමන් කළ හැකි දිසාව ඔස්සේ. එසේ කරන්නේ කාලය සහ ඉන්ධන පිරිමසා ගැනීමේ පරමාර්ථිනි. එම නිසා බොහෝ නැව්වලට මුහුදේ එක් එක් ප්‍රදේශවලට ආවේනික වූ පොදු ගමන් මාර්ග තියෙනවා. ශ්‍රී ලංකාව වට මුහුදේද එසේ නැව් ගහණය වැඩි ප්‍රදේශ තිබෙනවා. මේ කරුණු පිළිබඳ අවබෝධයෙන් යුතුව දිවර කටයුතුවල යෙදීම මගින් දිවර යාත්‍රා ගැටීම බොහෝ දුරට වළක්වා ගන්නට පුළුවන්. දිවර මිතුරනි, විශාල නැවක් මුහුදේ ගමන් කරන විට ඉතාමත් ඉක්මනින් නවතා ගැනීම හෝ වෙනත් අතකට හරවා ගැනීම සිදු කළ නොහැකිය. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙනවා. සාමාන්‍යයෙන් පැයකට නාවික සැතපුම් 10ක වේගයෙන් ගමන් ගන්නා නැවක් ක්ෂණිකව නැවැත්වීම සඳහා ඒ එන්ජිම නතර කර ආපස්සට අවර පෙත්ත කැරකුවත් නැව සම්පූර්ණයෙන් නැවතීමට එම නැවේ දිගමෙන් 7 ගුණයකට වඩා වැඩි දුරක් නැවැදී යනවා. එම නිසා මීටර් 100ක් දිග නැවක් නැවැත්වීමට උත්සාහ කළත් ඒ නවතින්නේ කිලෝමීටරයකට ආසන්න දුරක් ඇදී ගොසිනි. එම නිසා මුහුදේ ගමන් කරන නැවකට අනතුරු ඇඟවීමේ යම්කිසි සංඥාවක් දිවර යාත්‍රාව විසින් ලබා දීමේදී එම නැවට වෙනත් අතකට හරවා ගැනීමට හෝ නවත්වා ගැනීමට කල් වේලා ඇතිව සංඥා කළ යුතු වෙනවා. රාත්‍රී කාලයේදී නැව තමා දෙසට එක එල්ලේම එන්නේ දැයි එහි ඇති එලිවලින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් රාත්‍රී කාලයේදී ඔබේ ධිවර යාත්‍රාවේ සහ ආම්පන්නවලද නියමිත එලි දල්වා ඇතනම් හැකිතාක් දුරකදීම එම නැවට ධිවර යාත්‍රාවේ එලි දර්ශනය වී එය කරන්නේ කුමක් දැයි කල්තියාම අවබෝධ කරගෙන ධිවර යාත්‍රාව හා ආම්පන්න මගහැර යාමට කාලය තියෙනවා. එසේම ධිවර මිතුරනි, දිවා කාලයේදී ධිවර යාත්‍රාවේ ආම්පන්නවල දිවර යාත්‍රාවේ ආම්පන්නවල කොඩි සහ බෝයාවන් සවිකර තිබිය යුතු වෙනවා. නොසේනම් යාත්‍රාවේ කුඹකසේ දැල් කැබැල්ලක් හෝ කුඩයක් වැනි දෙයක් එල්ලීමද කළ යුතු වෙනවා. බොහෝ ධිවරයින් රාත්‍රී කාලයේදී තමන්ගේ දැල් මුහුදේ එලා මසුන් දැලෙහි පැටලෙන්තුරු දැලෙහි එක් කෙළවරක් යාත්‍රා ඇණියේ ගැටගසාගෙන පාවෙමින් යාත්‍රාව තුළට වී නිදා ගැනීම සිරිතක් ලෙස කරනවා. තම යාත්‍රාවේ හෝ තම ආම්පන්නවලද කිසිම එලියක් දැක්වෙන්නේ නැහැ. මේ ඉතාම භයානක තත්ත්වයක්. එම යාත්‍රාව දෙසට එන නැවක හෝ වෙනත් යාත්‍රාවක හෝ රේඩාර් පතේට තම යාත්‍රාව හසු නොවුනහොත් නැව දිවර යාත්‍රාව නොදැක එය යට කරගෙන යනු ඇත. එම නිසා සෑම අවස්ථාවකදීම තම දිවර යාත්‍රාවේ හා තම දිවර ආම්පන්නවල නියමිත එලි දන්වා එක් දිවරෙකු හෝ අවට පිළිබඳ සෝදිසියෙන් අවදිව සිටීම ඉතා වැදගත් වෙනවා. විශාල නැව්වල රේඩාර් යන්ත්‍ර ඇති නිසා දිවර යාත්‍රා දුරතියාම හඳුනා ගත හැකියි කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ යාත්‍රාවේ ප්‍රමාණය ඉතා කුඩා වීමත් එහි බඳ ලෝහමය නොවන ෆයිබර් ග්ලාස් වීමත් නිසා රේඩාරයෙන් එවනු ලබන තරංග නැව වෙත ආපසු හරවා යැවීමේ ශක්තිය දිවර යාත්‍රාවේ දුර්වල වීමයි. රේඩාර් තිරය මත හොඳින් පෙන්නුම් කරන්නේ තරංග වෙනත් යාත්‍රාවක වැදී ආපසු එන තරංග ප්‍රමාණය මතයි. එබැවින් ඔබේ ධිවර යාත්‍රාවේ රේඩාර් පරාවර්තකයක් සවිකර ගැනීම ඉතාමත්ම යෝග්‍ය වෙනවා.

ධීවර මිතුරණි, තවත් දවසක ධීවර නවෝදය වැඩස්ටානක් තුළින් මුහුදේදී ආරක්ෂාව පිළිබඳව මෙවැනිම තොරතුරු කතාබහ කරන්නට අපි එන්නම් ඔබව හමුවෙන්න. අද ධීවර නවෝදයෙන් සමුගන්නට මත්තෙන් මේ මතක් කිරීම. දිනපතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලබන ඉදිරි කාලගුණික තොරතුරු කෙරෙහි ඔබගේ අවධානය නිරන්තරයෙන්ම යොමු කරන්න. ඒ මතක් කිරීමත් සමගින් ධීවර නවෝදය නිමාවටපත් කරමින් අපි ඔබෙන් සමුගන්වා. වෙන්ද වගේ මාදත් පිටපත චිරන්ති බුද්ධිකා හෙට්ටිආරච්චිගෙන් අදත් වෙන්ද වගේම ඔබේ දයාබර මිතුරිය නිෂ්පාදිකාව සමන්මලී ජයසිංහ ඉතින් ඔබට මතක් කරනවා හෙටත් ඔබව හමුවන්නට ඇය සූදානම් ධීවර නවෝදයෙන්.

සවස 6:35. ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමගින්. අපි දැන් තුන් සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: යුග යුග හද බැඳ වෙළඳ සේවය
1: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලි ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184 කොත්මලි SLBC මාධ්‍ය ඇකඩමිය
2: 94.3 94.5 මේ වෙළඳ සේවයයි. ඉතින් ගීතයක මිහිර විඳිමු. මේ ගීතය ගයන්නේ කරුණාරත්න දියුල්කනේ.

94.3 94.5 දිවයින පුරා ඔබ එක්විසිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සමගින්. තවත් ගීතයක මිහිර විඳුම. මේ ගීතය ගන්නේ සෙනනායක වෙහෙරලියත්.

0: 94.3 94.5 වෙළෙඳ සේවය.
1: දැන් වෙලාව රාත්‍රී 7:00.
2: මෙන්න අපින් පුවන් අනුග්‍රහය
3: ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි.
4: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01-436-6073 පිවිසෙන්න www.iihs.edu.lk.
1: අපින් පුවත් සමගින් මම සුභාෂිනී උත්පලවන්නා ලියනගී. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරී 2026-2027 වසරවල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 476 මෙය රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘතියකි. එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට අදාළ මූලික යටතල පහසුකම් සහ තොරතුරු පද්ධති සංවර්ධනයට පියවරගෙන තිබේ. හම්බන්තොට ඩිස්ත්‍රික්කයේ නූතන තාක්ෂණයෙන් යුත් ආදර්ශ ගොවිබිමක් සහ ජංගම නවාතැන් කුටවලින් සමන්විත සංචාරක ගමනාන්තයක් සඳහා නියම ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවී කෘතිම බුද්ධිය ඇතුළු නූතන තාක්ෂණය මෙහිදී භාවිතයට ගැනේ. ඊට අදාළ වූ යෝජනාවලියක් සම්බන්ධ මූලික සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. ඊට චීනයේ කෘතිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අධි තාක්ෂණික ආයතනයක නියෝජිතයෝද එක් වූහ. ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරී ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026 සිට 2030 දක්වා එය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපෙයීම ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපාය මාර්ග රාමුවක් සපයනු ඇත. අපෙන් පුවත් ඉන් සමප්තයි.
3: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි.
5: අසන්න සවනේ
6: විඳින්න සදා හදවතින්
5: වෙළඳ සේවය.
7: වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කරමු.
8: සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
1: රාත්‍රී 7:04. ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමගින්. ඉතින් දයවර මිතුරු මිත්‍රයන් ඔබට ආරාධනා කරනවා මියරුගේ එකතුවක මිහිර විඳින්නට මේ සුන්දරු රාත්‍රියේ. ඉතින් ඔබ බොහෝ විට මේ මොහොත වෙන විට නිවාහනේ රැඳී සිටිනවා වෙන්නට පුළුවන්. ඔබ රාජකාරියක නිරත වෙලා සිටියා නම් අද දවසෙත් වෙන්ද වගේම ටිකක් ප්‍රමාද වෙයි ගෙදරට එනකොට. කොහොම වුණත් අපි දන්නවා ඔබ අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිනවා නම් අපත් එක්ක එකතු වෙලා ඉන්නවා වෙළඳ සේවය ඔස්සේ. ඒ වගේම ඔබ වාහනයකින් ගමන් කරනවා නම් ඒත් අපි දන්නවා අපව සුසර කරගෙන, වෙළඳ සේවයේ සුසර කරගෙන ඔබ ඒ ගීත රසස්වාදය ලබන බව. එනිසාම මං ඔබ වෙනුවෙන් මියරුගේ එකතුවක් තෝරගත්තා. මම ඔබේ දයාබර මිත්‍රිය සුභාෂිනී උත්පලවන්න ලියනකි. මා තෝරාගත් ගීතයයි මේ.

0: රාත්‍රී 7යි විනාඩි 13යි දැන් වෙලාව. ඔබ වෙළඳ සේවය සමගින්
1: 94.3 94.5

0: තැමිලිතෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන් විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ නැත්වලා, කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න, පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 69 4108, 0112 69 4108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7.

0: බොදු බැතිය ගීතය හා මුසුකර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානවා.
1: බුදුන්ගේ උතුම් ධර්මය නොතේරී ජනමේ
2: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන් ඉන්දියාස්මේ මොවීනාබෙක්
0: ඉන්දික ලියනකි
2: ශාලික ඉශාන්
0: ටෙරානානායකාර
2: පියුමි පතිරාජ
0: නොමියන මිනිසුන්
2: නොමියන මිනිසුන්

0: මේ 21 බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරියේදී
1: නලවේවි ආදර සුලඟ වැදි යසවෝලු පිපිලන්
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රල් සුවඳ තත්තු වන එකම වාහනේ
2: මේ කාලෙට හරියන එකම වාහනේ Bajaj CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය
1: රාත්‍රී 7:31.

0: දැන් විලාත්මතක් කරන්නට ඕනේ. රාත්‍රී 7යි විනාඩි 44යි තත්පර 12යි. වෙළඳ සේවයේ සමගින් ඔබ එකතුලා ඉන්නේ. ඉතින් අපේ දෑබර හිතවතුන් හිතවතියන් බොහෝ දෙනෙක් අපිට කතා කරනවා. ඉතින් පානදුරේ ඉඳන් බැසිල් තල්පාවිල මහත්මයා කතා කරා, ඒ වගේම රංජිත් ගුරුසිංහ මහත්මයා කතා කළා. ඉතින් අපේ සුපුරුදු මිතුර මිත්‍රයන් කතා කළා. ඥානා කුමාරි, මාජි, ෆාතිමා, ඒ වගේම කරුණාමාලනි, මේ වගේ කතා කරා. වගේම තවත් හිතවතුන් මේ අපේ ගීත පිළිබඳව දැනුවත් කිරීමකුත් කරනවා ඔවුන් දන්නා පරිදි. ඉතින් සමහර ගීත අපි ගුවනට එකතු කළාම ඒ ගීතේ රස විඳලා ඉවර වෙලා අපිට කතා කළා කියනවා, ඔය ගීතය කියන්නේ ඒ ගායකයන් නෙමෙයි කියලා. ඔබ වැරදි නැහැ. නමුත් ඔබ දන්නවද එකම ගීතය කීප දෙනෙක් ගායනා කළා තියෙනවා. ඒ නිසා මම දැන් ඔබට එවන් ගී එකතුවක මිහිර විඳින්නට අවස්ථාව ලබා දෙනවා. මේ ගීතේ ගායනා එච්.ආර්. ජෝතිපාල.
1: ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕන වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕන වෙයි. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕන වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕන වෙයි.

හැදුනේ ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනැවේ ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනැවේ ඔයා හොරෙන් හොරෙන් ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩුවේ ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනැවේ ගියොත් ඉක්මන් වී ආපහු මව ඕනැවේ

ඉක්මන් වී ආපහු මව උනැවි ඔයා හොරෙන් හොරෙන් ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩුවේ ගියොත් ඉක්මන් වී ආපහු මව උනැවි.

මං ඔබට කිව්වා වගේම ඔන්න රත්මලානිදන් APPA දාස මහත්තයා කතා කරා. අඟනකොළ පැලැස්සෙන් දයරත්න මහත්තයා කතා කරලා කිව්වා මේ ගීතය තවත් හඬකින් කියනවායි කියලා කියපු නිසා ඒකත් අහන්න ආසයි කියලා. ඒ නිසා මං දැන් ඔබට තිළන කරනවා ජේ මිල්ටන් පෙරාගේ ඔය ගීතය.

රාත්‍රී 8ට තවත් විනාඩි 7ක පමණ කාලයක් ඉතිරිලා තියෙන්නේ. මේ වගේ තවත් ගීතයක්. මේ ගීතය ගයන්නේ රෝහණ බෝගුඩ සමඟ එම් අයිරාංගනී.

ඒගීතය ගායනා කළේ එම් අයිරාගනී සමග රෝහණ බෝගොඩ. නැවත ඔබට නිරන්තරයෙන්ම නිතරම ඔබේ දෙසවනට සමීපන්නේ මේ ගීතය මෙන මේ ශිල්පීන්ගේ හඬින්. කරුණරත්න දියුල්ගනී සමග ජානකී සුමිත්‍රා දිශානායක.

0: ඔබට හොඳට මහලපුරුදු ඒ ගීතය කියලා මන් දන්නවා. ඉතින් ඔය වගේ ගීත රාශියක් අපේ මේ ගුවන් හිතලියේ තැටිපැටි ගබඩාවේ තියෙනවා. ඉතාමත්ම සුරකිව තියන් ඉන්නවා. ඉතින් ඉදිරියේදීත් මම ඔබට එවන් ගීත එකතුවක මිහිර විඳින්නට වෙළඳසේවිය ඔස්සේ ඉඩකඩ සලසා දෙන්නම්. දැන් වෙලාවත් මතක් කරන්නට ඕන. දැන් වෙලාව රාත්‍රී 8:01.
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්බි SLS සහතිකය සමඟ පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි.
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.
0: අපින් පුවත් සමගින් මම සුභාෂිනී උත්පලවන්නා ලියනගේ. විෂ මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධන ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙනෙන ලෙස ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා නිලධාරින්ට උපදෙස් දෙයි. විෂ මද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රැස්වූ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරුණි. හිස්පුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ලෙබනනයේ බේරුට් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රහාර එල්ල වී ඇති හිස්පුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානයකට බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට සටන් විරාමයකට එකඟ වීමෙන් පසු ඊශ්‍රායලයේ හිස්පුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මේලස සැලකී. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට හානි කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පහර දෙන බවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 වෙනිදා දක්වා ඊට අවස්ථාව පවතී. අපෙන් පුවත් එන් සමප්තයි.
1: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ ආර්.එස්. RB 500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
3: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.

0: 94.3 94.5 දැන් දිවයින පුරා
1: රාත්‍රී 8:05 වෙන්දසේවේ සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. ඉතින් ආරාධනා කරන තවත් විරුගී එකතුවක මිහිර විඳින්නට මම මුලින්ම තෝරගත්තේ මේ ගීතයයි ගන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි. ගීතය රචනා කළේ ආචාර්ය අජන්තා රණසිංහ.

හැකි සෑම විටම ස්වාභාවික ආලෝකය භාවිත කිරීමට කටයුතු කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

සිසිර සේනාරත්න සමගින් රණ සේනරත්නය ගේතුවත්තුනේ විලාවරාත්‍රී අටයි විනාඩිද්දා හතයි. තැන් මත්තොරගත්තා තවත් ගීතයක්. මේ ගීතය ගයන්නේ ගන්ශිල්පිනි රංජනී පෙරිරා සමඟ සරත් සන්දනායක.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සමගින් ඔබ එකතුලෙන් දැන් වෙලාව රාත්‍රී 8 විනාඩි 25යි. ඉතින් අපේ හිතවතුන් හිතවතියන් බොහෝ දෙනෙක් කතා කළා. දික්වැල්ල ඉඳන් කතා කළා කමල් ගජනායක මහත්මයා. ඉතින් ගීත පෙළ ගැස්ම හරිම සුන්දර ලෙස රස විඳිනවා කියලා මතක් කළා. ඒ වගේම දඩගමුවෙන් කතා කළා එලිසබත් පෙරේර මහත්මිය. ඔබතුමිය සඳහන් කළා මාද තිලින කළ ගීත වල සමහර ගීත කවදාවත් අහලා නැති ගීත කියලා. ඉතින් ගොඩක් ස්තුතියි අපේ ගීත පිළිබඳව අදහස් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳව නොච්චි අගමින් නිමල් වේරසිංහ මහත්මියත් කතා කළා. ඉතින් ගීත පිළිබඳව බොහොම සතුටින් කතා කළ නිසාම අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා. වෙළඳ සේවයේ සමග රැඳී ඉන්න ඔබට හැමදාමත් වෙළඳ සේවය ඔසේ තිළිණවන්නේ මෙවන් වූ සුන්දර ගීයකතුවක්. අපි තවත් ගීතයක මිහිර විඳිමු.

0: යුග යුග හද බැඳි වෙළඳ සේවය.
1: යුග යුග හද බැඳි වෙළඳ සේවය සමගින් මේ වෙලාවේ ලංකාවේ හැම දිසාවෙන්ම පිරිස එකතු වෙලා ඉන්න බව අපිට දැනෙනවා. ඔවුන් කතා කරනවා, ගීත රස විඳිනවා කියලා, ඒ සුන්දරත්වය පිළිබඳව කතා කරනවා. ඉතින් මල්වානෙන් වික්‍රමසිංහ, ඒ වගේම නොච්චියාගමනි මල්වීරසිංහ, බුත්තල මුතුකුමාරණ, ඒ වගේම බණ්ඩාරවෙල ඉන්ද්‍රාණි පෙරා, මේ හැමෝම අපේ මිතුරු මිතුරියෝ. හැම කෙනෙක්ම අපේ වෙළඳ සෙවිය අහගෙන ඉන්නවා. ලස්සන ගී එකතුවක මිහිර විඳිනවා කියලා අපිට දැන දුන්න හැමෝටම ස්තුතියි. ඉතින් අපි හැමදාමත් ඔබට ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමගින් එකතු වෙලා ඉන්න 94.3 94.5 FM මීටරයන් නොසේ. දැන් වෙලාව රාත්‍රී 8:40. මේ ගීතය මිහිර විඳිමු.

ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සමගින් රාත්‍රිය 8යි විනාඩි 43යි දැන් වෙලාව. ලස්සන ගීත එකතුවක මිහිර විඳින්නට අපේ දයාබර මිතුරු මිත්‍රයන් බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ පිළිබඳව අපිට දැනුම් දෙනවා. ඉතින් තවත් පිරිසක් කතා කළා. කුණෑගල රෙදියගමින් ගාමිණී විජේපාල, ඉතින් ඔබතුමා සඳහන් කළ අවුරුදු 16 ඉඳන්ම වෙළඳ සේවයේ තමයි අහන්නේ කියලා. හරි සතුටුයි. ඒ වගේම වදුව පොත්තිපිටියෙන් පීචාර්ය පාල මහත්මයාත් කතා කරා. හැම කෙනෙක්ම එකතු වෙලා ලස්සන ගීයකත්වයක මිහිර විඳිමින් වෙළඳ සේවයේ සමගින් එකතුලා ඉන්න බව අපි හොඳින්ම දන්නවා.

0: 94.3 94.5 වෙළඳ සේවය.
1: ඔව්. ඔබ එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමගින්. එමනම් ඔබට තවත් ගීතයක් තිළිණ කරන්නම්.

0: ගීත ගයනා කළේ අසංක ප්‍රියවන්ත පිරිස්. ඇත්තටම වෙන්වෙන්න දුකයි. මොකද විශාල රසික හිතවතුන් හිතවතියන් පිරිසක් අප වටා එකතු වෙලා ඉන්නවා. කැලණි මුල්ලේ ඉඳන් රසික කතා කළා, දෑබර මිත්‍රියක්, ඒ වගේම පිය චාරියපාල දෑබර හිතවතා කතා කළා. වද්දුව පොත්තු පිටියේ ඉඳන් දේවහුවේ පලන්සූරිය හිතවතා මේ හැම කෙනෙක්ම කතා කළා. ඉතින් තවත් ගොඩාක් මිත්‍ර මිත්‍රියන් දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන උත්සාහ කළා. කොමුණත් කාලයත් එක්කනේ අපි මේ ගමන යන්නේ නේද? හැමෝටම ආදරේ. හැමෝම රැඳිලා ඉන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පෙන්ද සේවයේ සමගින්. එමනම් මම දැන් ඔබෙන් මදකට සමුගන්නවා මම ඔබේ දෑබර මිත්‍රිය සුභාෂිනී උත්පලවන්නා ලියනගේ.
1: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය ඔසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි.
0: ඔබ එක්වී සිටින්නේ වෙළඳ සේවය සමගින්.
2: විකසිත රෑ 7.

0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
2: ඔබ එක්වී සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමගින් රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න.

0: රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ඉසුරු චනෝජ් කුරේ. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්නේ ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වියට්නාම ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි. නීතිය සියලු දෙනාට එක සමානව ක්‍රියාත්මක බව අධිකරණ ඇමති පවසයි. හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වැනිදා දක්වා. පළමු ගල් අඟුරු ටෙන්ඩරයේ වංචා පිළිබඳ පැමිණිල්ලක් ගල් අඟුරු වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත්. හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රබල ප්‍රහාරයක්. LPL විදේශ ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට. විෂ මද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි. විෂ මද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද රැස් වූ අවස්ථාවේ මේ බව අවධාරණය කෙරිණි. ආරක්ෂක අංශ භාරයට ගත් විෂ මද්‍රව්‍ය යළි සමාජගතවීම වළක්වමින් ඒවා නිසි නීතිමේ තත්ත්වයක් යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී දැනුම් දුන්නේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාවේද පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දිනා එක්කර ගනිමින් රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඉන් හැකිවන බවද සඳහන් කළේය. රටම එකට ජාතික මෙහෙයුම යටතේ ක්‍රියාත්මක වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් ඇතුළු විෂ මද්‍රව්‍යයට එරෙහි වැඩපිළිවෙලේ ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු විෂ මද්‍රව්‍යවලට අදාළ වැටලීම් 80%කින් ඉහළ ගොස් ඇතැයි නිලධාරීහු පෙන්වා දුන්හ. ශ්‍රී ලංකා වියට්නාම සහයෝගීතාව ශක්තිමත් කරමින් වියට්නාම ජනාධිපති හා එරට කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටෝ ලැම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය වසරේ වියට්නාම සංචාරයේදී කළ ඇරයුමකට අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ සංචාරය සිදුවෙයි. සංචාරය අතරතුර දෙරට නායකයින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට පෙරවරු 8:30ට පැවැත්වෙයි. ඉන්පසු දෙරටේ ජනාධිපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා වියට්නාම වෙළෙඳ ආයෝජන හා සංචාරක සංසදයේ සමාරම්භක උත්සවය ඇතුළු ඉහළ පෙළේ ක්‍රියාකාරකම් කිහිපයකට වියට්නාම ජනාධිපතිවරයා සහභාගී වනු ඇත. පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සමග කෙටි හමුවක්ද පැවැත්වෙයි. මෙහිදී වියට්නාම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අමුත්තන් සඳහා වන විශේෂ පුස්තකයෙහි සිය සටහන තබනු ඇත. ඔහු හෙට පෙරවරු 11:40ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. 2015 වසරෙන් පසු රාජ්‍ය නායකයෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ. දෙරට අතර වෙළෙඳ සංචාරක හා ද්විපාර්ශික සහයෝගිතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද සැලසුම් කර තිබේ. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 55ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහනකටද වියට්නාම ජනාධිපතිවරයා එක්වෙයි. වියට්නාම ජනාධිපතිවරයා සමග එරට රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හා වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම්වරයා ප්‍රමුඛ දේශපාලන නායකයෝ කිහිප දෙනෙක් ශ්‍රී ලංකා සංචාරයට එක්වෙති. ජනාධිපතිවරයාගේ පැමිණීම හේතුවෙන් අද සහ හෙට කොළඹ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ. ඔහුගේ ගමන ආරම්භ කිරීමට පැය 2කට පෙර මෙම මාර්ගවලට බර වාහන ඇතුළු කිරීම නතර කෙරේ. ජනාධීපතිවරයා ගමන් ආරම්භ කිරීමෙන් පසු එම මාර්ගවලට සියලු වාහන ඇතුළු කිරීම නතර කරන බව පොලිසිය කියයි. වියට්නාම ජනාධීපතිතුමා පාර්ලිමේන්තුව අමතා කරන කතාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ඔස්සේ විසිරුවා හැරේ. ඔබ සවන් දෙන මේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ජාතික ගමනාගමන කොමිෂන් සභහ පනත යටතේ නියෝග, මෝටර් වාහන පනත යටතේ නියෝග සහ ආගාමික හා විගාමික පනත යටතේ නියෝග පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනිණි. විවාදයට එක් වූ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසුවේ රටට දරාගත නොහැකි දැවැන්ත විනාශයක් දිට්වා සුළුකුණාටුවෙන් සිදුව ඇති බවයි. එබැවින් කඩිනමින් ප්‍රතිසංස්කරණ සඳහා රටක් ලෙස යා යුතුය. එම කටයුතු ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම හදිසි නීතිය දීර්ඝ කිරීමේ එක් අරමුණක් බවද මන්ත්‍රීවරයා පැවසීය.
1: විශේෂයෙන්ම ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම මේ හදිසි නීතිය දීර්ඝ කිරීම එක්තරා එක අරමුණක්. ප්‍රසම්පාදන ක්‍රියාවලිය අපට ඉක්මනින් වේගවත් කිරීමට ඕනකම තියෙනවා. ආපදායෙන් විනාශ වුණු පාරවල්, පාලම්, බෝක්කු ඉතාම වේගවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවයක් අපට තියෙනවා. ඒ නිසා තවදුරටත් අපට ඉදිරියට මේ කටයුතු ටික වේගවත්ව කරගෙන යාමට ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීමට හදිසි නීති අත්‍යවශ්‍ය වෙනවා.
0: දිට්වා සුලිකුණාටුවෙන් විනාශ වූ නිවාස හා යටිතල පහසුකම් යලි ගොඩනැගීමට රජය පියවරගෙන ඇති බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා විවාදයට එක්වෙමින් සඳහන් කළේය. ඊට අවශ්‍ය පහසුකම් සැපීම සඳහා ජනාධිපතිවරයා හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයිද ඔහු අවධාරණය කළේය.
2: අපි දන්නවා මේ දිට්වා සුලිකුණාටුව නිසා නිවාස 110,000ක් පමණ අර්ධ වශයෙන් හානියට පත් වුණා. නිවාස 6000ක්

0: ධනයේ ආධිපත්‍ය ස්ථාපනය කරන බවට පොරොන්දු වූ ආණ්ඩුවක් ලෙස ඉන් පරිබාහිරව කටයුතු නොකරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට අද පස්වරුවේ එක්වෙමිනි. හදිසි නීතිය මර්ධනකාරී දේශදහා භාවිත කළ ඉතිහාසයක්ද රටේ පැවතුනි. නමුත් වත්මන් රජය ජනතාවට සහන දීම සඳහා හදිසි නීතිය භාවිත කරන බවද ඔහු පෙන්වා දුන්නේය. 2025 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දෙවන වටේ අභ්‍යාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වැනිදා දක්වා සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එම අභ්‍යාචනා ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත ක්‍රමයටයි. www.mov.gov.lk වෙබ් අඩවියට පිවිස උපරිම පාසල් 3ක් සඳහා අභ්‍යාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. නැවතත් එම වෙබ් අඩවිය www.mov.gov.lk. අභ්‍යාචනා ඉදිරිපත් කිරීමට www.g6application.mov.gov.lk දිගුව ඔස්සේද ඍජුවම අභ්‍යාචනා යොමු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. නැවතත් එම වෙබ් අඩවිය www.g6application.mov.gov.lk. 2009 පළමු ගල් අඟුරු ටෙන්ඩරිය පිළිබඳ ගල් අඟුරු වංචා පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට බදුල්ල ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාරමහතා පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. එහිදී මාධ්‍යවේදීන් හමුවේ ඔහු කියා සිටියේ එම ටෙන්ඩරය තුළ බරපතල මූල්‍ය වංචා සිදුව ඇති බවයි. එබැවින් ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස ඔහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
1: පැමිණිල්ල ඉදිරිපත් කරේ 2009 ආපු එක. මොකද එතනදී ඉතා බරපතල වංචාවක් කියලා තියෙන කියලා පැහැදිලිව පෙනියනවා. මොකද ඒකෙදි ප්‍රසම්පාදන නීති පැහැදිලිවම උල්ලංඝනය කරලා තියෙනවා. ඒක ටෙන්ඩර් දාලා තෝරාගෙන තියෙනවා. ඒ තෝරාගත්ත මුලින්ම තිබ්බ සමාගම් 3ක් තමයි තේරලා තියෙන්නේ. ඒකේ 3 වෙනියට හිටපු සමාගමට තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක කැබිනට් එක තීරණය කළා. මොකද ඒකේ අඩුම ලංසුව ඇවිල්ලා තියෙන්නේ ඩොලර් 60කට තමයි එකලා දෙන්නේ. ඉතින් පැහැදිලිවම වංචාවක් වුණා, තාම බරපතල වංචාවක් වුණා කියලා පෙනියනවා. මේක වංචා ගොඩක් තියෙනවා. ඔකෙන් වාරකම් කාලේ නැව් බාන්න බැරි වුණාට පස්සේ ඒ නැව් විකුණලා තිනවා. ඒ විකුණලායකේ මුදල් අය කරන්නේ නැද වෙනකම්. ඒ වගේම තමයි නැව් ප්‍රමාද ගාස්තු අය කරලා නැහැ. ඒ වගේම තමයි දඩ අය කරන සූත්‍ර වෙනස් කරලා. ඒ සම්බන්ධ පැමිණිලි ඉස්රාඩි ඉදපත් ඇයි මම ආද ඉදපත් කරේ පළමු ප්‍රසම්පාදනයේ ඉඳන්ම පැහැදිලිව මේ උල්ලංඝනය කරලා තිනවා.
0: කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 2026-2027 වසරවල එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් කෝටි 476 කි. මෙය රාජ්‍ය ආයෝජන වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘතියකි. එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට අදාළ මූලික යටතල පහසුකම් සහ තොරතුරු පද්ධති සංවර්ධනයට පියවරගෙන තිබේ. නමුත් ඩිජිටල් කේන්ද්‍රීය හා ගතික පරිසරයක් බවට වේගයෙන් පරිවර්තනය වන ලෝකය තුළ උසස් අධ්‍යාපන අංශයේ වත්මන් අවශ්‍යතා සපුරාලීමට එය ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන තිබේ. එබැවින් විශ්වවිද්‍යාලයේ සියලුම ප්‍රධාන ඉගෙනුම් හා කළමනාකරණ ක්‍රියාවලින් වසර 2ක් තුළ ඩිජිටල් කරණයට සහ ඊට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි.
2: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ශ්‍රී ලංකාව ආශ්‍රිත 15 වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපයේ තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව පවසයි.
2: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සම්වර්ධනයක පුවත් සම්පෙන්ඩනය සම්වර්ධන පුවත්.
1: හම්බන්තොට දිස්ත්‍රික්කයේ නූතන තාක්ෂණයෙන් යුත් ආදර්ශ ගොවිබිමක් සහ ජංග

0: ම නවාතැන් කුටිවලින් සමන්විත සංචාර්ක ගමනාන්තයක් සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවෙයි. කෘතිම බුද්ධිය ඇතුළු නූතන තාක්ෂණය මෙහිදී භාවිතයට ගැනේ. ඊට අදාළ වූ යෝජනාවලියක් සම්බන්ධ මූලික සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගීදා පැවැත්විනි. ඊට චීනයේ කෘතිම බුද්ධිය සහ ඩිජිටල් තාක්ෂණය සම්බන්ධ අධි තාක්ෂණික ආයතනයක නියෝජිතයෝද එක් වූහ.
1: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
2: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
0: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය සැපයීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ග රාමුවක් සැපයේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කෙරේ. ඒ සඳහා කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිපති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. විශේෂයෙන් බලපත්‍ර ලබා දීම, අධීක්ෂණය, निराකරණය, ආයතනික යහපාලනය, තැන්පත්කරුවන් රැක ගැනීම සහ අනවසර තැන්පතු බහර ගැනීමට එරෙහි බලගැන්වීම යන කරුණුවලට අදාළ පනතේ විධිවිධාන සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබේ.
2: අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268042012.
1: සිංහල හා දෙමළ මාධ්‍යයෙන් නවකතා, කෙටිකතා සහ කාව්‍ය පිටපත් කැඳවා ඉන් තෝරාගන්නා නිර්මාණශීලී කෘති 30ක් මුද්‍රණය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය අනුග්‍රහකත්වය දක්වයි. ඒ සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් බහරගන්නා දිනය ජූලි 31වැනිදායින් අවසන් වෙයි. තරුණ ලේඛක ලේඛිකාවන් දිරිගැන්වීම වැඩසටහනේ අරමුණයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා මේ බව අවධාරණය කළේය.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2-77-787.
1: හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලය ලෙබනනයේ බේරූට් වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ මධ්‍යස්ථානයකට බව විදෙස් මාධ්‍ය පවසයි. දෙරට සටන් විරාමයකට එකගවීමෙන් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මේ ලෙස සැලකෙයි. ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයට හානි කරන ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පහර දෙන බවයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම හෙට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදෙස් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 වැනිදා දක්වා ඊට අවස්ථාව පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පන්දුවාර 20x20 ක්‍රිකට් සැණකෙළිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි අදියර ජූලි මස 10 වැනිදා සිට අගෝස්තු 5 වැනිදා දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වෙයි. දිත්ව කඩුලු ක්‍රිකට් තරගාවලියේ 3 වැනි අදියර කොළඹ මුවස් ක්‍රීඩාපිටියේදී ලබන 16 සහ 17 යන දිනවල පැවැත්වෙයි. කණ්ඩායම් 4කට බෙදී පැවැත්වෙන තරගාවලියට ක්‍රීඩකයෝ 100 දෙනෙක් සහභාගී වෙති. එහි කණ්ඩායම් සංඛ්‍යාව 24කි. ලංකා හාටිටේජ් ක්‍රීඩා සමාජය තරගාවලිය සංවිධාන කරයි.
2: කාලගුණ වාර්තාව.
1: දිවයිනේ දැනට පවතින වැසිතත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. යලි සිරස්තල. විෂ මද්‍රව්‍ය තුරන් කිරීමට කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන්නේයි ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. වියට්නාම ජනාධිපති හෙට පාර්ලිමේන්තුව අමතයි. නීතිය සියලු දෙනාට එක සමානව ක්‍රියාත්මක බව අධිකරණ ඇමති පවසයි. 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා ඉදිරිපත් කිරීම හෙට සිට 29 වැනිදා දක්වා. පළමු ගල් අඟුරු ටෙන්ඩරයේ වංචා පිළිබඳ පැමිණිල්ලක්, ගල් අඟුරු වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට. කැලණිය විශ්වවිද්‍යාලයේ ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. පවතින වැසිතත්වය ඉදිරි දින කිහිපයේදීත් හිස්බුල්ලා නායකයෙකු ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් ලෙබනනයට ප්‍රබල ප්‍රහාරයක්. LPL විදේශ ක්‍රීඩක ලියාපදිංචිය හෙට සිට. ප්‍රවෘත්ති සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැස්සන 6ට.
5: දැන් වේලාව රාත්‍රී 9යි විනාඩි 19යි. ඔබ එක්වී සිටින්නේ වෙළඳ සේවය සමගින්.

0: 94.3 94.5 දැන් දිවයින පුරා
1: රාත්‍රී 9 විනාඩි 20යි. එමුණඟ ඉතින් තවත් මියරුගේ කීපයක මෙහෙර මෙදින්නට ඔබට අවස්ථාව ලබා දෙන්නම්. මම මුලින්ම තෝරගත්තේ මේ ගීතය. ගයන්නේ විශාරද නන්දාමාලනී.

මතක පොතේ පිටු අතර අසුන්දර සිතවෙලි, අසුන්දර අත්දැකීම්, හිත රිදවන අත්දැකීම් තියෙනවා නම් ඒක අපිට ටිකක් දරන්න අමාරුයි. ඒ තමයි විරහ ගීතයක මිහිර විඳිනකොට අතීත සිදුවීම් අපේ හදවතට ගලාගෙන එන්නේ. ඒක ස්වභාවිකයි. එහෙමනම් ඉතින් ගීතය ගායනා කළේ විශාරද නන්දා මාලිනිය. දැන්ම තෝරගත්ත මෙන්න මේ ගීතය ගයන චාර් ජෝතිපාල.

0: අසන්න සවනේ
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව.
1: දැන් මා තෝරගත්තේ මෙන්න මේ ගීතය. මේ ගීතය ගැන කතා කරනකොට කලකට ඉහතදී ඉතාමත්ම ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වූ ගීතයක්. බලන්න සමහර විට ඔබටත් මතක ඇති. ගන්නේ නර්ද දිසාසිකරයන්.

ආදරේ සුන්දරයි. විරහ වේදනාව දැනනම තමයි චුටි චුටි නෙමෙයි ලොකු වේදනාවක් හදවතට දැනෙන්නේ නේද? ඒක ඔබ මම ඇතුළු හැම කෙනෙක්ම අත්විඳලා තියෙනවා. ඒත් ඉතින් එක පැත්තකින් අස්ථිර ලෝකේ ස්ථිර ප්‍රේමයක් තියෙන්න පුළුවන්ද නේද? මේ පුන්සිරි සොයිසා.

ඔහු ඉතින් යන්නම ගියාට පස්සේ ආයාවට පස්සේ හිත තහනම් කරන්නම් වෙනව නේද? ඇත්තටම හඳ අහස රැඳුරට එළිය අයිති පොළවට. ඕක තමයි ආදරය විරහ වේදනාව දෙක අතර තියෙන හදවතට දැනෙන කොටස. තවත් ගීතයක් තෝරගත්ත මං. ඒ ගීතයත් විරහ වේදනාව දැනෙන ගීතයක්.

හැර ගියාට පස්සේ අයෙන්න මැපැවක කියල දෙන්න නේද? හිටවටා හොඳයි. සුන්දර අසුන්දර ආතර අත්දැකීම් එක්ක ජීවත්වෙන අපි හැමදාම හිනා වෙලයමු. එමන අපි දැන් සමුගන්නට ඕනේ. සමුගන්නට කලින් ඔබට ආරාධනා කරන ජයප්‍රීත් දේශනාව ශ්‍රවණය කරන්නට. එමනම් හෙටත් උදෑසන 94.3 94.5 FM මීටරන් ඔස්සේ ඔබට පුළුවන් වෙළඳ සේවය සමගින් එකතු වෙලා මෙවන් වූ මෙරුගී එකතුවක මිහිර විඳින්නට දැනුම සතුට අවබෝධය ලබා ගන්න අතරම. එහෙමනම් හැමෝටම වාසනාවන්ත සුබ රාත්‍රියක්. හැමෝකෙම යහපත් බලාපොරොත්තු ඉටු වේවා. හෙට දවසේ වාසනාවන්ත වේවා. හැමෝටම දළදා සමිති පිහිටයි. මම ඔබේ දෑබර මිත්‍රිය සුභාෂිනී උත්පලවන්න ලියනගේ. එමනම් ජයපිරිත් දේශනාව ශ්‍රවණය කරමු.